ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
2: මොහොත වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳුමුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
5: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
6: මගේ ආදරණීය දරුවෙනි, ඔන්න අද දවසේ මම ඔබ වෙතට රැගෙන එන සුභාරංචිය මෙයයි. උන්වහන්සේව ඔබ අනුගමනය කරන්නේ නම් there is nothing to hide, there is nothing to chase, there is nothing to prove. ඔබ ලොකු ඇදහිල්ලක ඉන්නවා නම් ඔබට ඔබේ ජීවිතේ හංගන්න දෙයක් නැහැ. ඔබට ජීවිතේ හංගන්න දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ හඹා යන්න දෙයක් නැහැ. ජීවිතේ හඹා යන්නට දෙයක් නැති වෙනකොට, හංගන්නට දෙයක්, සංගවන්නට දෙයක් නැති වෙනකොට ඔබට ජීවිතේ ඔප්පු කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවිතයක් සිද්ධ වෙනකොට ඒ ජීවිතේ නිදහස්. ජේසු කියනවා, ඔබට මාව අනුගමනය කරන්න ඕනේ නම් ඔබ නිදහස් වෙන්න ඕන. තමකම නහනවා කියන්නේ ඒ නිදහසයි. Nothing to hide, nothing to chase, nothing to prove. සංගවන්නට කිසිවක් නැහැ. හඹා යන්නට කිසිවක් ඇත්තේම නැහැ. ඔප්පු කරන්නට මුකුත්ම නැහැ. ඔබ ඔබ ලෙස සම්විධානන් වහන්සේට ඉඩ දෙනවා ඔබෙන් පිරෙන්න. එකී පිරීම, එකී භාග්‍යවන්ත පිරීම ඔබට ලැබේවායයි සම්විධානන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඒ භාග්‍යවන්ත අත්දැකීමට ඇතුළු වෙන්න අපි උන්වහන්සේගෙන් පිරෙමු. ආමෙන්.
5: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
7: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා සමාජය වෙනස් විය යුතුයි, සමාජය වෙනස් විය යුතුයි කියලා. නමුත් සහෝදරවරුනි, සමාජයේ වෙනස කියන්නේ සමාජයේ ජීවත් වෙන සෑම කෙනෙක්ම උන් වෙනස් වීම. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, ඉන්නල්ලාහ ලා යුගයිරු මා බි කවුමින් හත්තා යුගයිරු මා බි අන්ෆුසීන්. නිශ්චය වශයෙන්ම අල්ලා දෙවියන් එක් සමාජයක් වෙනස් කරන්නේ නෑ ඒ සමාජයේ සිටින සෑම කෙනෙක්ම ඔවුනොවුන් වෙනස් වෙන තාක්කල්. මට කියන්නට බෑ අරයා මේක කරනවා, අරයා අර නරක වැඩේ කරනවා, අර පව කරනවා කියලා. නමුත් මම කරන්නේ හරිදේද, මම පව කරනවද නැද්ද කියන එක මම තේරුම් අරගෙන පවක් කරනවා නම් ඒ පවින් දුරස් විය යුතුයි. අපරාධයක් කරනවා නම් ඒ අපරාධයෙන් දුරස් විය යුතුයි. යහපත් දේ කරනවා නම් ඒ යහපත් දේ මමත් කරගෙන අනිත් අයටත් කියලා දෙන්නට ඕන මේ යහපත් දේ කරන්න කියලා. එනිසා ඔවුනොවුන් වෙනස් වෙනකොට සමාජය වෙනස් වෙනවා, පවුල වෙනස් වෙනවා, නගරය වෙනස් වෙනවා, රට වෙනස් වෙනවා. මේ ආකාරයට සෑම කෙනෙක්ම වෙනස් වුණොත්, රට වෙනස් වුණොත්, රට දියුණුවෙන්, සංවර්ධනය, ජයග්‍රහණින් ඉහළම වැජඹෙන රටක් බවට පත්වෙනවා. එවැනි රටක් කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. අපගේ පවුල දියුණු වෙනවා, අපගේ සමාජය දියුණු වෙනවා. එනිසා අපි සෑම කෙනෙක්ම අනිත් අය දිහා යහපත් දේ බලමු, අපි වෙනස් වෙමු. එනිසා ඒට අල්ලා දෙවියන් වහන්සේ අපිට භාග්‍ය ලබා දෙනු මැනව.
2: ඒ මෞලවී ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට

0: நெத்து ஃபிம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் கெஹான்சா.
1: குட் மார்னிங் கசுனி அக்கி. வெரி குட் மார்னிங் உதயாய வினாடி பாய் வெலவ සිකුරාදාව 2026 සැප්තැම්බර් 4 වෙනිදා. ඉතින් කොහොමද? හොඳයි. මොනවද කියන්න තියෙන උදේ පාන්දරින්ම?
2: ඉතින් කසුනියා, කියද සිකුරාදානේ, අද හරිම ලස්සන දවසක්. ඉතින් අද අපි හැමෝම දකින ඉරේලිය එක වගේ වෙන්න පුළුවන්. අපි ඉන්නෙත් එකම අහස යට වෙන්නත් පුළුවන්. හැබැයි අපි හැමෝම දකින උදේ එක වගේද? කෙනෙක්ට අද ඉස්කෝලේ වැඩ පිරිච්ච දවසක් වෙන්න පුළුවන්. කෙනෙක් අද කාර්ය බහුල දවසක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේ ලෝකය වෙනස් වෙන්නේ නැහැනේ. අපි මේ ලෝකය දකින විදිහයි වෙනස් වෙන්නේ. ඉතින් අද දවසේ අපි දකින දේවල් දිහා වෙනදට වඩා ටිකක් වෙනස් විදිහට බලමු කියලා මං කියනවා කසුනියක්කි.
1: එහෙනම් ඉතින් ඒ ලස්සන පණිවිඩයත් එක්ක අද මේ සිකුරාදාව මාරේ නැචිකකින් වැඩ පටන් ගමු. හහා හොහෝ යේයේ. ඉතින් ඔයාගේ දවස සුභ වේවා කරන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. අද ඔයාගේ හිතේ තියෙන හැමදේම ඒ විදිහටම ඉටු වෙන්න ඕනේ. ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන මේ විටමින්ස් ටික හොඳට අරගෙන හොඳ හුස්මක් අරගෙන වතුර වීදුරුවක් එහෙම බීලා මේ එනර්ජි ටිකත් හොඳ ටැංග ඇතුළට දාගෙන වැඩ ටික කරගෙන යමුකෝ.

0: නැතිෆි මල්ෆ ස්ටෝටියෝ දෙ හයයි විනාඩි දහයයි වෙලාව ගෙහන්සා ඔයා මට කියන්න බලන්න ඔයාගේ ජීවිතේ දැන් මේ කාලෙ වෙනකොට ඉස්කෝල යන කෙනෙක් විදිහට ජීවිතේට ඔයාට හයියක් උනේ කවුද? ඒ කවුද නම් මොන වගේ තැන්වලද හයියක් උනේ?
1: අනේ හරිම ලස්සන ප්‍රශ්නයක් නේ.
0: කියන්නකො එහෙනම් ලස්සන උත්තරයක් බලන්න.
1: මගේ ජීවිතයේ මට මාව වෙනස් කරපු මිනිස්සු විදිහට මට කියන්න පුළුවන් මගේ ආච්චි අම්මලා දෙන්න, මගේ ඉස්කෝලේ ගුරුවරු, මගේ යාළුවෝ, අම්මා තාත්තා මේ ඔක්කොමලා මගේ ජීවිතයේ විශේෂ තැනක ඉන්න කට්ටියක්.
0: ඉස්කෝලේදී ඔයාගේ අතින් ඇත්තටම සාමාන්‍ය ලොකු වැරැද්දක් වෙනවා කියලා හිතන්නකෝ. ඒ වගේ අවස්ථාවක ඔයාට ඒ ගැන කියලා දීලා ඔයාට මෙහෙම කරන්න පුතා, මෙහෙම වුණොත් මෙන්න මෙහෙම තමයි කියලා දීපු ගුරුවරු ඉන්නවා නේද?
1: අනිවාර්යෙන්ම.
0: එතකොට එහෙම අවස්ථාවක ඔයා අඬනකොට, වැළපෙනකොට, මට බෑ බෑ බෑ කියලා කියනකොට ඔයාගේ අතින් අල්ලගෙන නෑ නෑ නෑ පුළුවන් කියලා කියපු යාළුවෝ ඉන්නවද? මම හරිද එහෙනම්?
1: අනිවාර්යෙන්ම හරි.
0: එහෙම තමයි. දැන් අපිට ඉස්කෝලේ කාලේ, කියන්නේ පෙර පාසල් කාලේ ඉඳලා එහෙම අවස්ථා ඕන තරම් අපේ ජීවිතේ තියෙනවා. වැඩිහිටියෙක් විදිහට මමත් කල්පනා කළ බැලුවාම හානේ කියලා මට මතක් වෙන තැන් ඕන තරම් තියෙනවා. දැන් ගෙහන්ස තව ටික ටික ලොකු වෙනකොට, වැඩිහිටිය අවධියට එනකොට තව ඔයාට ඒ වගේ අත්දැකීම් ඕන තරම් ජීවිතේට එකතු වෙයි. මෙහෙම හිතන්නකෝ, දැන් අපි වහනවන වයස් ભેදයකින් තොරව ගොඩක් කට්ටිය ගෙහන්ස. එතකොට අපිත් එක්ක මේ බෙදා ගන්න අදහස් එක්ක මට මේ කතාව කියන්න ඕනි කියලා හිතුණා. සමහර තැන්වල ඔයා හිතලා බලන්න, මෙන්න මේ සල්ලි ටික අරගෙන ඔයායේ වැඩේ කරගන්නකෝ. ඔයාට පුළුවන් දවසක මට දෙන්න. හරි, දැන් මේ ගානෙන් ඔයා ඒ වැඩේ කරගන්නකෝ. පස්සේ බලමුකෝ මොකක් හරි. මම ඔයාට මේ රත්තරම් බඩුව දෙන්නම්. මේ මාලේ ගන්නකෝ. මේක තියලා සල්ලි අරගෙන වැඩේ කරගන්න. මාස දෙක තුනකින් බේරලා දෙන්න පුළුවන්ද ඔයාට? මාස දෙක තුනකින් බේරලා දෙන්නකෝ. ඔයාට එහෙම ඇහිලා ඇද්ද අම්මා තාත්තට?
1: අනිවාර්යෙන්ම.
0: එහෙම අපි ගොඩාක් හෝමාරු කරගන්නවා. පොඩි පොඩි ගණන් 100ක් 200ක් 500ක් 1000ක් පඩිගත්තම දෙන්නම් කියලා උදව් ගන්න ඕන තරම් අය ඉන්නවා. පුළුවන් කෙනෙක්, එහෙම ළඟ කෙනෙක් ඉන්නවා. එහෙම මුකුත්ම නැතත් ගෙහන්සා මට පොඩක් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා අහපු ගමන්, හරි පුළුවන්, ඇයි මොකද්ද කියන්න? මේ මට විනාඩි 10ක් දෙන්න. මේ මං ආව හම්බ වෙන්න එන්නද? හා හරි, හවසට එන්නකෝ. හෙට හම්බෙමු. මොකද්ද ප්‍රශ්නේ? අපි කතා කරමු කියලා එහෙම කියන්න පුළුවන් නෑදෑ කෙනෙක්, හිතවතෙක්, යාළුවෙක්, වැඩ කරන තැන කෙනෙක් එහෙම ඉන්නවද?
1: මම තහලා තියෙනවා.
0: ඒකනේ, කල්පනා කරලා බලන්න. අන්න එහෙම ඔයාට පාර පෙන්නපු, ඔයාව පාර පන්නපු අය පන්නගෙන ගෙහින් ඒ ගෞරවය දෙන්න. ඒක වරදින් නෑ දෙ ගෙහන්ස, කවදාවත් වරදින්නේ. හැබැයි එහෙම කියලා හිතන්නකෝ, මේ දැක්ක දැක්ක තැන කෝල් එකක් ගත්ත ගමන් මේ හරක මතකයි, ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. එහෙම කියලා හැමතිස්සෙම කියනකොටත් ඒක නිකන් ගෞරවේ අන්න හරි ගෞරවේ නැහැ වගේත් වෙනවා. මොකද ඒක හැමතිස්සෙම යා කියන්න පටන් ගත්තාම ඒකේ තියෙන ගෞරවේ වටිනාකම නැති වෙනවා. හැබැයි මාසෙකට සැරයක් කොහොමද ඔයා හොඳින් නේද කියලා අහන එක, පොඩි SMS එකක් දාන එක, කෝල් එකක් ගන්න එක, අවුරුද්දකට සිංහල අලුත් අවුරුද්දට
1: සුබපතන එක,
0: සුබපතලා නැත්නම් එයාව බලන්න යන එක. සමහර වෙලාවට ඒ සමහර ගුරුවරු ඒ තරුණ කාලෙන් පස්සේ දැන් වැඩිහිටි වෙලා වයසටත් ගිහිල්ලා, ඊට පස්සේ දැන් අපිට ළමයිනුත් ඉන්නවා, අපි විවාහයටපත් වෙලා, ඊට පස්සේ අපිට පුළුවන් ඒ ළමයි එක්ක ගුරුවරු බලන්න යන්න.
1: ඒකනේ
0: ඒ ගෞරවය, ඒගොල්ලන්ට ඒ දෙන ගෞරවය. ඉතින් පාර පෙන්නපු අය, පාර පන්නපු අය මතක් කරන්න ජීවිතේ ඒ ගෞරවය දෙන්න කවදාවත් වරදින්නේ නැහැ. මේ සින්දුව අහන්නකෝ. මේ සින්දුව ඔයාට අහනකොට ගොඩක් දේවල් මතක් වෙයි. ඉතින් ඒක විඳින්නකෝ.

0: මලට මුව තියලා මල් මත බඹරුණුත් කියා ඉතින්. විලට මුව පෝලා දිය බීපු සවුනුත් කියා ඉතින්. වැඩේ කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට මිනිස්සුන් අමතක වෙන එක පුරුද්දක් වෙලා තියෙනවා නේද කියන්ස?
1: ඇත්ත.
0: අපි එච්චර ආත්මార్థකාමීද කියලා අපිම වෙලාවක හිතලා බලන්න ඕනේ ඉතින් නේද? ඒ නිසා ඔයාට ඒ විදිහට වාරු දීපු, ඔයාට උරහිස දීපු, අත දීපු එහෙම මිනිස්සු හැමදාකම හිතේ තියාගන්න, හදවතේ තියාගන්න ආදරේ ගෞරවය දෙන්න.
1: එහෙමයිට කවදාවත් වරදින්නෙත් නැහැනේ කසුණියක්.
0: ඒකනේ ඒකනේ අපි කතා කරමු, වැඩ ටික කරගෙන යමු. දැන් හැමදාකම සතිය දවස් පහේම උදේ 6 ඉඳලා දක්ෂතා හැකියා අරගෙන රටටම ලෝකෙටම ඒ වරගෙන යන්න, කියන්න, පෙන්වන්න එනවනේ. ඉතින් කට්ටිය දැක්කන දැන් ඊයේ බස් පුතාගේ වැඩ කොහොමද කියලා. ෂොක් නේද එයා?
1: ඒකනේ අනේ.
0: එයාගේ අර බස් එක ඇතුලේ ඔක්කොම සීට්ස් ද කර්ටන්ස් ද ඔක්කොම තියෙනවා ඒ විදියට. වාඩි වෙලා යන්න හිතනවා ඒ බස් එක දැක්කාම නම්. ඉතින් ඒ වගේ විවිධ හැකියා තියෙන අපි හිතන්නේ නැති තැන්වලින් දරුව හිතනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ දක්ෂතා පෙන්වන්න ආසයි, කියන්න ආසයි. ඉතින් ඒ අවස්ථාව තමයි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයාට ලැබෙන්නේ. නෙටිෆිම් YouTube නාලිකාවට ගියා නම් එහෙම බලා ගන්න පුළුවන්. ඒ වගේ දක්ෂතාවයන් වගේම තමන්ගේ හිතේ තියෙන ලස්සන දේවල් කියන්න ආපු ගෙහන්සගේ අලු ගොඩාක් ඉන්නවනේ. ඒගොල්ලන්වත් බලන්න පුළුවන් නෙටිෆිම් Facebook එකට යන්න. ඒ වගේම නෙටිෆිම් YouTube channel එකටත් යන්න අමතක කරන්න එපා. ඔහොම බින්න උදේ 6:45 වෙනකම්.
2: නෙටිෆිම් Alpha Studio with Vision Kaya, Kasuni and Gehansa.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ, මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0770313036.
7: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් Black curry රස සොයා මීට්. Black curry රසට මස් නොකා මස් ගන්න.
8: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවණකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද. 0747-31-33-540.
9: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
11: පොත් අපගේ net වගේ.
8: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
12: FM 95, FM 94.8, Net FM. Net FM Alpha Studio.

0: ඔයා අහලා තියෙනවද ලස්සන වචනයක් තියෙනවා
1: මොකද්ද
0: ඒකේ නම තමයි සෙරෙන්ඩිපිටි ඒක අහලා තියෙනවද කසුණියකි
1: නෑනේ මට හුරු නෑ වගේ
0: ඒකේ තේරුම තමයි කසුණියකි අපි හැමෝම අපේ ජීවිතේ කරමුණකට යනවනේ ඒ අරමුණට යනකොට අපිට ඒ යන ගමනේදී තව නැවතුම් හම්බ වෙන්න පුළුවන් තව ලස්සන අහම්බෙන් වගේ දකින්න ලස්සන දේවල් හම්බ වෙන්න පුළුවන් සහ ඒ දේවල් වලින් අපේ යන ගමන තවත් ලස්සන කරන්න පුළුවන් කියන එක තමයි ඒ වචනේ තේරුම. ඉතින් මේ වචනේ පිටිපස්සේ ලස්සන කතාවකුත් තියෙනවා. 18 වන සියවසේ හිටියලු කසුණියක්ගේ ඉංග්‍රීසි ලේඛකයෙක්. එයාගේ නම හොරල්ස් වෝල්පෝල්. ඉතින් මෙයා තමයි මේ වචනේ හොයාගෙන තියන්නේ. මේ වචනේ එයා අරගෙන තියන්නේ ලස්සන පැරණි කතාවකින්. ඒ කතාවේ කුමාරවරු තුන්දෙනෙක් ඉන්නවලු. ඒ තුන්දෙනා ගමනක් යනකොට එයාලා හොයන දේට අමතරව එයාලා බලාපොරොත්තු නොවුන දේවල් ගැන තියලා නිරීක්ෂණය කරන අරන් තියෙනවා. ඒ දේවල් වලින් එයාලට ගොඩාක් වැදගත් කරුණු හම්බ වෙලා තියෙනවා. ඒ අදහසට පස්සේ තමයි සෙරෙන්ඩිපිටි කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් ලස්සනම දේ තමයි සෙරෙන්ඩිපිටි කියන වචනය උපතත් එක්තරා විදිහකට අහම්බෙන් ලැබුණු අදහසක්. ඉතින් මේක හරි ලස්සනයි කසුණියකි කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හරි දැන් අරමුණකට යනකොට කියන්නේ දැන් අපිට හම්බ වෙන දේවල් ලස්සනයි කිය එක එතන හිටියොත් අපිට අරමුණට යන්න බැරි වෙයිනි කියලා. නෑ මේ වචනේ තේරුම ඒක නෙමෙයි. අපි අරමුණට යන්න ඕනේ. අරමුණට යනකොට

0: බලන්නත් ඕනේ. පරිසරේ ලස්සනද කියලා බලන්නත් ඕනේ. අන්න එතකොටයි අපේ ගමන තවත් ලස්සන වෙන්නේ.
1: නියමයි නියමයි. ඉතින් ගමන ලස්සන කරගන්නනේ මෙතෙෆෙ මල්ෆා ස්ටුඩියෝ එකෙන් දවස මේ විදියට තේම පටන් ගන්නෙ. සතිය දවස් පහක්ම. එතකොට සතිය අන්තේ කලබල පැංච තියෙනු. සෙනසුරාදා ඉරිතයි. ඉතින් ඒ නිසා උදේම උදේ 6 ඉඳලා ඔයාගේ දවස මේ විදියට පටන් අරගෙන ඉස්කෝලේ යනවා, වැඩට යනවා, ගෙදර ඉඳලා වැඩ ටික කරගන්නවා, සොයන් රැකියා කරන අය අපිට ඒ දේවල් අදහස් බෙදා ගන්නවා, රට රටවල් වල ඉඳලා සිංගප්පු, කොරියා, ඩුබායි මෙහෙම ඉඳලා අපිව අහන කට්ටිය ඉන්නෝ නේද? ඉතින් ඒගොල්ලෝ ඒ පැත්තේ ඉඳලා ඒ දේවල් කරගන්නවා. ඉතින් මේ අපි හැමෝම පවුලක් විදිහට ලස්සන ගමනක් යමුකෝ.

0: කපුමුද එහෙනම් අද බර්ත්ඩේ කේක් එක සැප්තැම්බර් 4 වෙනිදා මොන වගේ කේක් එකක්ද කපන්නේ අපි මෙහෙම කරමු අපේ ශිෂ්‍යත්ව බබාල ටිකත් ඉන්නවනේ සමතුණු අසමතුණු කොහොම එකතු කරගෙන අර කුරු නෑගලා අපේ චූටි පැටියවත් එකතු කරගෙන අපි ලස්සනම ලස්සන බර්ත්ඩේ කේක් එකක් කපන්නයි හදන්නේ හරි එහෙනම් ඔන්න වැඩේ පටන් ගමුකෝ
1: ඔන්න අද මගේ නංගිගේ බර්ත්ඩේ එක කියලා චාරුදි චෙනායා එයාගේ තුන්වෙනි බර්ත්ඩේ එක සමරනවා කියලා එයාගේ අක්කා ආදරෙන් සුබපතනවා කියලා අපිට එවලා තියෙනවා ලස්සන වීඩියෝ එකක් එක්කම
0: ඊළඟට අද මගේ මහත්තයා මිහිතුගේ උපන්දිනය ඒ වගේම ජීවතුන් අතර නැති මගේ තාත්තගේ උපන්දිනය ඉතින් ජීවිතේ මගේ හයියට හිටපු හයියට ඉන්න එයාලා දෙන්නටම මගේ ආදරේ ගෞරවය හැමදාම තියෙනවා මගේ තාත්තා උපාලී මගේ මහත්තයා මිහිතු ඉතින් අපි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න සුබ පැතුම් එකතු කරනවා
1: තව රුහුණු ජාතික පාසලේ කවිඳු සෙනල් 17 වෙනි උපන්දිනය සමරනවා කියලා එවලා තියෙනවා 16 වෙනි උපන්දිනය සමරනවා කියලා සෙනුලි සෙහන්ස එවලා තියෙනවා ST ඇන්ස් කොලෙජ් එකෙන් ඉතින් මේවා තමයි අපේ බර්ත්ඩේ විෂස්
0: ඉතින් ඒ හැමෝටම සුබ වේවා ජය වේවා හිතේ ඇති හැම පැතුමක්ම ඉටු වේවා වේවා උදේ 6:30 වෙලාව අපි තව ලස්සන සින්දුවක් අහගෙන හිතේ තියෙන බලාපොරොත්තු වලට යන්න පුළුවන් ලොකු ශක්තියක් එකතු කරගන්නයි ලෑස්ති වෙන්නේ. ලෑස්තිද?
1: ලෑස්ති.
0: උදේ කාර්යබහුලත්වයේ කොහොමද ඔයාට? ජය වේවා.

0: එම් එකයි නෙත් ඇහෙනකොට බැරිලු ඉන්න ඇසුනා වචන මතකයි මගේ එවෙලෙ සතුට වින්ද කැමති මමත් වෙන්න එකෙක් හානි නොකර සම්ප්‍රදාය සින්ද ආසයි කට්ටිය සතුටෙන් බලද්දි මගෙත් චරිතෙ දිගමින්ම වෙන්න එපා කවදාවත් අරන් යනව වගේ දිය යටින් සැරගින්න
1: කොහොමද කොහොමද ඒකෙ ගැම්ම ඉතිං රැප් ස්ටයිල් එකින් අපිට හැමදාම මොනවා හරි ලස්සන විශ් එකක් එවන යස්සිරු ජය වේවා සුභ වේවා ඉතිං යස්සිරට වගේම යස්සිරටත් දෙන්න අපි බර්ත්ඩේ කේක් කැලක් නේද අද සැප්තැම්බර් 4 වෙනිදා ඔන්න උපන්දිනයක් සමරන තව දෝනි කෙනෙක් ඉන්නවනේ කියන්නකෝ ගෙහන්සා
0: මහනාම ජාතික පාසල ඉගෙන ගන්න
1: මොනරාගලනේ
0: ඔව් මොනරාගල මහනාම ජාතික පාසල ඉගෙන ගන්න 10 වසරේ MRM දනෝලි විනාරා එයාගේ බර්ත්ඩේකට සුබ පතන්නේ එයාගේ අම්මයි අප්පච්චි කියලා එවලා තියෙනවා.
1: ඔන්න බර්ත්ඩේ කේක් අපි ඉතුරු කරගෙන තියෙන්නේ. ඔයාටත් සුබ වේවා දෝනි. අපි දැන් යනවා දැන් අර රැප් ස්ටයිල් එකෙන් කවි ලියනවා නිස දැස් ලියනවා තවර දේවුපන් හිඳ. එයාත් ලස්සන කවි අපිට එවනවා. ඒ වගේ ගොඩක් දක්ෂතා තියෙනවා. සමහරු ලියන්න දක්ෂයි, සමහරු ගායනා කරන්න, නර්තනය, රංගනය, එතකොට අර ඊයේ බස් හදුවා වගේ ඒ වගේ නිර්මාණ කටයුතු කරන. ඉතනක සජීවී විදිහට එක එක නිෂ්පාදන කටයුතු කරන ගොඩක් අය ඉන්නවා. දැන් ඉස්සරහට ඒ වගේ ගොඩක් අය ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න බලාගෙන ඉන්නවා. ඊළඟට චිත්‍රපැත්තෙන් දෙහන්සා. ඉතින් ගෙහන්ස දැන් චිත්‍රපැත්තෙන් දක්ෂතා තියෙන ගෙහන්සගේ යාළුවෝ නංගිල මලිල ඔක්කොටම අපි ඔන්න අවස්ථාව දීලා තියෙනවා විෂන් කියා පාට සිත්තම් තරඟයට එන්න. සැප්තැම්බර් 18ට කලින් එවන්න ඕන. අද සැප්තැම්බර් 4 වෙනිදානේ තව දවස් තියෙනවා. ඉස්කෝලේ තාම පටන් ගත්තෙත් නෑනේ. හැබැයි සඳුදා ඉස්කෝලේ යන්න ඕන. ඉතින් දිය සායම් පැස්ටල් පෝස්ට් සායම් ඇක්‍රලික් තෙල් සායම් ඕනම මාධ්‍යකින් ඔයාට විෂන් කියා පාට සිත්තම් තරඟයට එකතු වෙන්න පුළුවන්. මොකද මාතෘකාව ගෙහන්සා
0: හෙට ලොව දකින මාගේ දැස් තමයි මාතෘකාව.
1: චිත්‍රයේ ප්‍රමාණය
0: අඟල් 18-14 අතර වෙන්න ඕනේ.
1: ඒ වගේම මෙන්න මේ විස්තරය තියෙනවනේ.
0: කඩදාසි, බෝඩ්, කැන්වස් හෝ මතුපිට ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා එවලා තියෙනවා.
1: ඒ කියන්නේ ඕනම මතුපිටක තිරස් හැඩයට හරි සිරස් හැඩයට හරි ඔයාට එවන්න පුළුවන් ඔයා අඳින චිත්‍රය. දැන් අර ඊයේ ආපු බස්මල්ලි එයා කියනවා එයාගේ නමත් සෙහන්සනේ. සෙහන්ස කියනවා දැම්මට මේක අඳින්න පුළුවන්. දැන් මගේ අනාගත බලාපොරොත්තුව ලොකු බස් යාඩ් එකක හිමිකරුවෙක් වෙලා තාත්තට බස් එක කරන්නනේ
0: කලිකනේ.
1: ඉතින් එයා ඊළඟට හිතනවා එයා හොඳට විදිහට පොදු ප්‍රවාහනය නගා සිටුවන එකත් එයාගේ පරමාර්ථයක් ලංකාවේ. ඉතින් එයා හෙටලොව දකින මාගේ දැස් හිතල තියෙන විදිහ අන්නේ එහෙම. අන්න ඒ වගේ ඔයාටත් හිතල චිත්‍රයක් අඳින්න පුළුවන්. එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම පළමු ස්ථානයේ ඉඳලා කුසලාන වෙනකම්ම ඔයාට මුදල් තෑගි තියෙනවා. ඒ විතරක් නෙමෙයි වටිනම සහතික පතකුත් හම්බ වෙනවා. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ඇඩ්‍රස් එකට තමයි ඔයා යවන්න ඕනේ. අපි හිතමු ඔයා ඉන්නේ 10 වසර 11 වසර කියලා. එහෙම නැත්නම් දැන් ශිෂ්‍යත ලියපු බබාලා ටික කියලා හිතන්නකෝ. එයාලා තාම 6 වසරට ගියෙත් නෑනේ. ඉතින් 4-5-6 ශ්‍රේණිවල දරුවෝ අපි හිතමුකෝ ඔයා පළමු වෙන ස්ථානය ලබා ගත්ත කියලා. ඔයාට රුපියල් 25,000ක මුදල් තෑගක් හම්බ වෙනවා. ඊළඟට ඔයා ඉන්නේ 10-11 වසර නම් රුපියල් 50,000ක මුදල් තෑගක් හම්බ වෙනවා. අනේ ඇඩ්‍රස් එක මතක තියාගෙන එවන්න. එහෙම නැත්නම් මෙන්න මේ දුරකථන අංකයට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි තියන්න.
0: 0777-981-6713
1: 0777-981-6713
2: Net FM Alpha Studio
3: Brought to you by
4: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak
5: Tamili Tel Kokum Potu Suduhandun Venivel Aroda Saha Vadamal Adangu පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
6: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: කෑම උයද්දි පොල්වලට එන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: විජේපාල ගමගේ මායිල්ල දෙලියත් මට පපුව අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා, අයියෝ බ්ලොක් හතරක් තියෙනවායි බේට් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා බිලිපිටියේ කමල්බන්දු වේද මහත්තයයි කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගෙන. අන්ට බේට් දුන්නා. බේට් මුර හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
3: NetFM Alpha Studio. Alpha Studio.
4: මෙයකී බුක් ෆෙයර් එකත් ළඟයි නේද?
0: ඒකනේ බලන්නකෝ සැප්තැම්බර් මාසෙටත් ආවා. ගොඩක් අය කතා වෙනවා හානේ මේ අවුරුද්ද මෙච්චර ඉක්මනට ගෙවිලා ගිහින් යාද එහෙම කියලා. 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. මේ පාරත් සැප්තැම්බර් 25 වෙනිද ඉඳලා ඔක්තෝබර් 4 වෙනිද වෙනකම් BMICH පරිශ්‍රයේද තියෙනවා. ඉතින් හැමදාකම අපි මේ ගැන කියනවා. මොකද ඉතින් අපිනේ නිල රේඩියෝ මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ. උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්ම කියවීමේ මාසෙ පොතක් මිලදී ගන්න, අඩු වටම් එක වටම් සහිතව පොතක් මිලදී ගන්න. අනිවාර්යෙන්ම ඔයා ඉතින් BMICH පරිශ්‍රයට එන්න ඕන. අපි තිනෝ ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකින්ගේ සංගමය සංවිධානය කරන හැම අවුරුද්දකම මේ පාරත් ඔයා ඇවිල්ලා ලොකු අත්දැකීමක් අරගෙන, ලස්සන පොත් ටිකක් අරගෙන ජීවිතේට ලස්සන අත්දැකීමක් එකතු කරගමු නේද?

0: ඉතිං සතියන්තය සුභ වේවා. සතියන්තය ඔයා ලස්සනම දෙයක් ජීවිතයට එකතු කරගෙන අපි ඒ ගැන සඳුදා කතා කරමු. මම කසුනී.
1: මම ගිහන්සා.

0: තාත්තා ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාමගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
1: මම විශ්‍රාමගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95 FM 94.8 Net FM Divine Pura
4: උදැසන 6 විනාඩි 45යි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා

0: වැඩුවෙත් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස්. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ಆಯುಬೋವಾಣಿ ಅದ ದಿನಹಸ್ ವಿಸಿಹಯ ಸೆಪ್ಟೆಂಬರ್ ಹತ್ತರವಣದ ಸಿಕುರಾದ ದವಸ ಉಣಸುಮ್ ಕರಣ ವಡಾತ್ಮ ಬಲಪೇಂಕಾರಿ ಪ್ರವೃತ್ತಿ ಪೆಲಹಿ ಸತ್ಯ ಅನಾವರಣೀಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಉದಯಸನ ಹಯೈ ಹತಲಿಸ್ ಪಹ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶ ಐಮೇ ಸಮೀಕ್ಷಣ ವಾರ್ತಾ ನೆವತ ನೆವತ ತಹವುರು ಕರಣ ಅಂಕ ಏಕೆ ಪ್ರವೃತ್ತಿ ಸನ್ನಾಮಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ಸಜೀವ ಮೆದಿರಿಯೇ ಸಿಟ ಮಮ ಕೇಸರ ಭಂಡಾರ ಎತಿಪೊಲ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ನಿಶಾಂತ ಸಿಲ್ವಾ ಸಿರಸ್ಥಲ ಕೊಳ್ಳು ಪಿಟಿಯೇ ವೆಡಿತ ಭೀಮಕ್ ಕಾಂತಾವ ಕೆತುಲು ದೆದೆನೆ ಕುಟ ತುವಾಲ ವರದಿಕರಣ ಪೊಲೀಸ್ ನಳದ ಹರಿಂಟ ಪೊಲೀಸಿಯೇ ಇಡಕ್ ನೇ ಹಿರಗೆ ವಲ್ವಲ ಇಂದಾನ್ ಪಾತಾಲೆ ಮೆಹೇವನ ಆಯಟಾತ್ ಪೊಲೀಸ್ ಪತಿಗೆನ್ ಅನತುರುವೆಂಗವೀಂ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಅದ ಅಲ್ಲಸ್ ಕುಮಿಸಮಟ ಅತ್ತಡಂಗೂಟ ಗೆನೀಮೆ ಸೂದಾನಮ ಗೆನ ಪೊಹೊಟ್ಟುವೆನ್ ಪ್ರಕಾಶಾಕ್ ಬೇವಸರ ನಿಮವನ ವಿಟ ಆಂಡುವೆನ್ ಡೊಲರ್ ಬಿಲಿಯನ ವಿಸ್ಸಕ ಅಪನಾಯನ ಇಲಕ್ಕೆ ಅಮೆರಿಕಾವ ಸಂವೇದೀವೆ ಇರಾನೆಯೇ ವಿವಾಹ ಉತ್ಸವೇಕಟ ಎಲ್ಲವೂ ಪ್ರಹಾರಯ ಗೆನ ವಿಶೇಷ ಪರೀಕ್ಷಣೆಯ ಕೊಳ್ಳುಬಿಟ್ಟೆ ಪ್ರದೇಶ ವೆಡಿತೆ ಭೀಮಕ್ ಸಿದ್ಧು ಲಾತಿಯನವ ಎಹಿದಿ ಕಾಂತಾವ ಕೆತುಲು ದೆದೆನೆಗೂ ತುವಾಲ್ ಲಬಾಯಿತಿ ಬವಾಯಿ ಪೊಲೀಸ್ ಯಕಿಯಾನ್ನಿ ಏತಲು ದವಸಿ ಪಲಮು ಸತ್ಯ ಅನಾವರಣೀಯ ಮಿತೆನ್ ಸಿಟ ಕೊಳ್ಳುಬಿಟ್ಟೆಯ ಹಯವಣ್ಣ ಪಟುಮಗೆ ಪಿಹಿಟಿ ನಿವಾಸ ಸಂಕೀರ್ಣೇಕ ಅದ ಅಲುಯಮ ವೆಡಿತೆ ಭೀಮಕ್ ಸಿದ್ಧು ಅತಿಬೆನವ ಪೊಲೀಸಿಯ ಪೆವಸುವೇ ಎಮ ವೆಡಿತೆ ಭೀಮೆನ್ ಪುದ್ಗಲೆಯನ್ ದೆದೆನೆಗೂ ತುವಾಲ್ ಲಬಾಯಿತಿ ಬವಾಯಿ ಏ ಅಣುವ ತುವಾಲ್ ಲೆಬು ಪಿರಿಮಿ ಪುದ್ಗಲೇಕು ಸಹ ಕಾಂತಾವಾಕ್ ಮೇವನ ವಿಟ ಕೊಲಂಬ ಜಾತಿಕ ರೋಹಲಟ ಎತುಲತ್ಕರತಿ ಮೆನವ ವೆಡಿತ ಭೀಮ ಸಿದುಕರತ್ತೆ ಎಮ ನಿವಾಸ ಸಂಕೀರ್ಣ ಎನ್ನುವ ಪದಿಂಚಿ ಪುದ್ಗಲೇಕು ಬವಾಯಿ ಪೊಲೀಸಿಯ ಪೆವಸುವೆ ಓಹು ಅತ್ತಡಂಗೂಟಗತ್ ಬವದ ಪೊಲೀಸಿಯ ವೆಡದುರಟತ್ ಕಿ ಆಸಿಟಿಯ ಏ ಸಂಬಂಧೇನ್ ತವ ತೊರತುರು ದೆನಗಣೀಮ ಸಂದಹ ಅಪದೆನ್ ಸಂಬಂಧವಣವ ಇಮಸ್ತಾನಿ ಮೇವನ ವಿಟ ರಂದೀಸಿದ್ನ ನೆಟ್ ನ್ಯೂಸ್ ಮಾಂಡಲಿಕ ವಾರ್ತಾಕರು ಲಹಿರು ಕಪುಗೆ ಸಮಗಿ ನಾಯ್ಬಾನ್ ಲಹಿರು
1: ಐಬಾನ್ ಕೆಸರ ಮಾಮೆ ಮೊಹತವನ ವಿಟ ರಂಜಿತ್ ಸಿಟಿನ್ನೇ ಕೊಳ್ಳುಪಿಟಿಯೇ ಹೈವೆನ್ಯೂ ಪಟುಮಗೆ ಅದ ಉದಾಸನ ಅಳಿಯಂ ಕಾಲೇದಿ ಕೊಳ್ಳುಪಿಟಿ ಹೈವೆನ್ಯೂ ಪಟುಮಗೆ ನಿವಾಸ ಸಂಕೀರ್ಣೆಯ ಅಸಲದಿ ವೆಡಿತ ಭೀಮಾ ಸಿದ್ಧು ಅತಿಬೆನವ ವಿಶೇಷ ಸಂಧಾನ ಕಲಿಯುತ್ತು ಕಾರಣ ವ್ಯಕ್ತಮಾಯಿ ಮೆಮ ವೆಡಿತ ಭೀಮೇನ್ ಕಾಂತಾ ವಕ್ತುವಲ್ಲಬ ಕೊಳಂಬ ಜಾತಿಕ ರೋಹಲಟ ಅತುಲತ್ಕಲ ಬಾಬತಮಾಯಿ ಪೊಲೀಸಿಯ ಸಂಧಾನ ಕಲೆ ಕೆಸೆ ನಮೂತ್ ಮೆಮ ವೆಡಿತ ಭೀಮ ಸಿದುಕರತಿ ಬೆನ್ನೆದ ಮೆಮ ನಿವಾಸ ಸಂಕೀರ್ಣೆ ಪದಿಂಚಿ ಪುತ್ಕಲೆ ಬಾಬತಮಾಯಿ ಪೊಲೀಸಿಯ ವೆಡಿದ್ರೋಟ ಸಂಧಾನ ಕಲೆ ಎಮ ಪುತ್ಕಲೆ ಆದ ಮೇವನ ವಿಟ ಅತ್ತರಂಗೂಟ ಗೆನತಿ ಬೆನವ ಇದನ್ ಕೆಸೆ ನಮೂತ್ ಮೆಮ ವೆಡಿತ ಭೀಮ ಸಿದುನೆ ಕುಮಕ್ ಪದನಾಮ್ ಕರ ಗೆನತ ಯಾನ್ನ ಕೆನಕ ತೊರತುರು ವಾರ್ತಾ ವೀನ್ ಹೆ ಇತಿನ್ ಲಭ್ಯ ತೊರತುರು ಒಬಟಗೆ ನಿನ್ನೆಟೆ ಅಪಸೂದಾನಂ ನೆಟ್ ನ್ಯೂಸ್ ಎನ್ವೆನ್ ಮಾಮ ಲಹಿರು ಕಪುಗೆ ಹೈವೆನಿ ಪಟುಮಗೆ ಸಿತ
0: ಸ್ತುತಿ ಲಹಿರು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತ ಅದ ಪೆರವರು ನವೇಟ್ ಅಲ್ಲಸೋ ದೂಷಣ ಚೋದನಾ ವಿಮರ್ಶನ ಕುಮಿಸ ಮಹಮುವೆ ಪೆನಿ ಸಿಟಿ ಮಠ ನಿಯಮಿತ ಬವ ವಾರ್ತಾವಣವ ಶ್ರೀಲಂಕಾ ಪೊದುಜನ ಪೆರುಮುನೆ ಜ್ಯೇಷ್ಠ ನಿಯೋಜಿತೆ ಕುಸಂಧಾನ್ ಕಲೆ ಕೊಮಿಸ ಮಹಮುವೆ ಪೆನಿಸಿನ್ ಲೆಸ್ ಅಲ್ಲಸ್ ಕುಮಿಸಮ ವಿಸಿನ್ ಲಿಖಿತವ ದನುಮ್ದಿಯತಿಬವಾದ್ ಎ ಅಣುವ ನಮ ರಾಜಪಕ್ಷ ಮಹತ ಅದ ಅಲ್ಲಸೋ ದೂಷಣ ಚೋದನಾ ವಿಮರ್ಶನ ಕೊಮಿಸ ಮಹಮುವೆ ಪೆನಿಸಿನ್ ಬವಾಯ್ ಮೇಯತರ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ನಾಮಲ್ ರಾಜಪಕ್ಷ ಮಹತ ಅದ ದಿನೇದಿ ಅಲ್ಲ ಸೋ ದೂಷಣ ಚೋದನಾ ವಿಮರ್ಶನ ಕುಮಿಸ ಮಹಮೂಟ ಕೆಂದವೀಮೆ ಸಿದ್ಧಿಯ ಸಂಬಂಧೇನ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಡಿ ವಿ ಚಾಣಕ ಮಹತ ಮೆಲಿಸ ಅದಹಸ್ ಪಲಕಲ
2: නාම රාජපක්ෂ මැතිතුමා තමයි බිමේ සටනට නායකත්වය දෙන්නේ. අද වෙද්දි රටේ ගොවි ජනතාව පාරට එනකොට ඒ ගොවි ජනතාවට නාම රාජපක්ෂ මැතිතුමා නායකත්වය දෙනකොට අද නාම රාජපක්ෂ මැතිතුමාගේ කැඳවීම අපි දකින විදියට හේතු දෙකක් පළවෙනි එක තමයි සැප්තැම්බර් 5 වෙනිදා ජනාධිපතිතුමා එතුමා රැස්වීම මාලාව ගමින් ගමට යන්න ආරම්භ කරනවා. එතුමා ගමට ගිහිල්ලා මොකද්ද කියන්නේ? ඒ කියන්නේ එක පෑන් ඉරෙන් හාල් මාෆියාව නැති කරාද? එහෙම නැත්නම් තෙල්වල රුපියල් 150 අඩු කරාද? එහෙම නැත්නම් විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු කරාද? එහෙම නැත්නම් බෙහෙත් වලට තියෙන වැට් එක අයින් කරාද? පොත්පත් වලට තියෙන වැට් එක අයින් කරාද? උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නේ විසඳුවද? එහෙම නැත්නම් තරුණයාගේ ප්‍රශ්න විසඳුවට එතුමට කියන්න දෙයක් නැහැ. ඒකෙින්ද එතුමා බලනවා බිමට නායකත්වය දෙන ආමර රාජපක්ෂ මැතිතුමාව අල්ලස් කොමිසමට ගෙනෙල්ලා අත්අඩංගුවට ගන්න සූදානමක් තියෙනවා කියලා අපිට පේනවා. අනිත් පැත්තෙන් එතුමා බය වෙලා තියෙනවා 12 වෙනිදා බිමේ සටන් ආරම්භ වෙනවා විශේෂයෙන්ම ලංකාවේ විපක්ෂයට ඒ වගේම ලංකාවේ මේ ආණ්ඩුවෙන් රැවටිච්ච ජනතාව එකතු වෙන තැන බවට සැප්තැම්බර් 12 අනුරාධපුරේ පත් වෙනවා.
0: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ගම්මට්ටමින් ජනතාවගේ ප්‍රශ්න සොයා බලා නාමල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ආණ්ඩුව ඔහුට විවිධ චෝදනා එල්ල කරන බවයි.
3: ආණ්ඩුව කොහොමත් වැරදි කෙරුවා කියලා කියනවනේ. ඉතින් ආණ්ඩුව වැරදි කෙරුවා කිව්වට මේ අධිකරණ පද්ධතිය ගැන තාම ආණ්ඩුවට නැති විශ්වාසයක් අපි ළඟ තියෙනවා. මේ අධිකරණ පද්ධතිය අදටත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පක්ෂයයි හැල්ලුවට ලක් කරනවා. එදා තීන්දුව ඉස්සර දුන්න තීන්දුව කියලා. ඉතින් ඒ නිසා නාමල් රාජපක්ෂ මැතිතුමා ඕනම ආයතනයකට කැඳවීමක් කරපුවාම එතුමා නිර්භයව ඒවට මුහුණ දීලා ඒවා ඒ ආයතන වලට ගිහින් තිබුණා. හැබැයි අපිට කනගාටුයි ජනතාවගේ ආණ්ඩුවට තියෙන විරෝධය, ජනතාවගේ තියෙන ප්‍රශ්න කතා කරන මෙවැනි අවස්ථාවක ආණ්ඩුව මං හිතන්නේ මේ වගේ උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් මේවා සාමාන්‍යයි. මේවට අපි බය වෙලා මේවා නවත්තන්නේ නැහැ. අපි ඔය ඕන දෙයකට උත්තර දෙන්න සූදානම්.
0: දැන් කණින් කොන් නැසුණු කතා විශේෂාංගය. කණින් කොන් නැසුණු කතා. අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ත ජයසේකර. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද අල්ලස් කොමිසමට පැමිණීම නියමිතයි කියලා පක්ෂ අභ්‍යන්තරයේ කට්ටිය කතා වෙනවා. හේතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දල් සිද්ධියක් සම්බන්ධයෙන්. පොහොට්ටුව පැත්තෙන් නම් කියන්නේ දොළොස්වෙනිද අනුරාධපුරයේ රැස්වීමට කලින් නාමල්ව අත්අඩංගුවට ගන්නවා කියලා තැන් තැන්වල ප්‍රචාරයක් කරන පසුබිමක නාමල් අද බය නැතුව අල්ලස් කොමිසමට යනවා කියලායි පොහොට්ටුවේ කට්ටිය කියන්නේ. මේක දැනගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේක කියපු කට්ටියට මෙන්න මේ වගේ දෙයක් කියලා තිනවා. මෙන්න මේකයි වැඩේ. කුස්සියේ ඉන්නවා නම් ඉතින් දුම් වදිනවා කියලා දැන ගෙනින්න ඕනි. දුම් වැදිලා ඇස් රතු වෙනවා කියලා දැනගන්න ඕනි. දුම් වැදිලා ඇස් වලින් කඳුළු වෙනවා කියලා දැනගන්න ඕනි කියලා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නාමල්ට උපදෙසක් දීලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 12 වෙනිදා අනුරාධපුරයේ තියෙන රැස්වීම මේ දවස්වල දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස ලොකුම කතාව. මේකට සල්ගාදු ක්‍රීඩාංගණයේ ඉල්ලුවත් ඒක දීලා නැහැ. දැන් වෙනම තැනක තියන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. කොහොම හරි කොඩි දාන්න උදව් කරන්න කියලා නගර සභාවටත් ඉල්ලීමක් කරලා තිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒකටත් නගර සභාවෙන් උත්තරයක් නැහැ කියලා තමයි පක්ෂ කට්ටිය කියන්නේ. නාමල් වතරංගුවට ගත්තත් මොකක් වුණත් රැලිය නම් අනිවාර්ය තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කට්ටිය කියන්නේ. 2027 අවුරුද්ද තියන්න නියමිත චැම්පියන්ස් කුසලාන පන්දුවර 2020 කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවට බොහෝ දුරට අහිමි වීමේ වැඩි ඉඩක් තිබෙනවා කියලා දැන් වාර්තා වෙනවා. මේ තරගාවලියේ පෙබරවාරි මාස 14 වෙනිදාන් 28 වෙනිදාන් තමයි තියන්න නියමිතව තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුණාට පස්සේ ඒක සම්පූර්ණ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දීමට දැන් තීරණය වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ හින්දා ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 20ක පමණ අලාභයක් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. මේක ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට විතරක් නෙමෙයි රටක් හැටියට ආණ්ඩුවට ලැබෙන තියෙන සල්ලි කියලාත් වාර්තා වෙනවා. තරංගාවලියේ සත්කාරකත්වය විතරක් නෙමෙයි තරංගාවලියට සහභාගී වීමේ අවස්ථාවත් ශ්‍රී ලංකාවට නැති වෙනවා. මේ එකම කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන ශ්‍රී ලංකා පරිවර්තන කමිටුව පත්කිරීම සහ ඒකේ ක්‍රියාකලාපය කියලාත් වාර්තා වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල තීරණය මේ වෙද්දිත් අරගෙන ඉවරයි කියලා වාර්තා වෙනවා. ඒක ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තියෙනවත් කියලා කියනවා. ආණ්ඩුව මේ දවස්වල අලුත් වැඩක් පටන් අරන්. ඒ අපනයන ආදායම ඉහළ නම් වා ගන්න. ආණ්ඩුව ඉලක්කය වෙලා තියෙන මේ වසර තුල අපනයන ආදායම ඩොලර් බිලියන 20ක් දක්වා වැඩි කරන්න. පහුගිය ජූලි 31 වෙනිදී ඩොලර් බිලියන 10ක් එකෙන් සම්පූර්ණ කරගෙන ආණ්ඩුව හිතනවා මේ අවුරුදු ඉවර වෙද්දී තවත් ඩොලර් බිලියන 10ක් එකතු කර ගන්න පුළුවන් වෙයි කියලා. ජනාධිපතිවරයා පහුගිය දවසක අපේ ඛනිජ ද්‍රව්‍ය වලට වැලියු ඇඩ් කරලා විදේශ විනිමය හොයන හැටි ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම අලුත් ආයෝජකයන් ගෙන්න ගන්න, ඔවුන් ලංකාවට ආවට පස්සේ ඉක්මනට ඒ වැරඩි කරලා දෙන්න, ඔවුන්ට පහසුකම් ඉක්මන් කරලා දෙන්න ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා කණින් කොණින් ඇසුණු කතා සමග යලිත් මුණ ගැහිමු. කණින් කොණින් ඇසුණු කතා. ශ්‍රී ලංකා පොලිසිය තුල සිටින අපරාධ මද්‍රව්‍ය භාවිතය හෝ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ නිලධාරීන් ඇතනම් ඔවුන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැනි නිලධාරීන්ට පොලිස් සේවය තුළ ඉඩක් නොමැති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා යළි අවධාරණය කරනවා. පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාරය තුළ යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් මෙහෙයුම් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. බුද්ධ්‍යංශ මගින් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව ඒවා මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු කියා සිටියා.
4: නිලධාරීන්ගේ කියලා වැරදි කරන නිලධාරීන්, අපරාධ කරන නිලධාරීන්, මද්‍රව්‍ය වලට යොමු වෙච්ච නිලධාරීන් සහ මද්‍රව්‍ය ජාවාරම් වලට හසු වෙච්ච නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසිය තුල තිබීම සිටීම සුදුසු නැහැ කියන දැඩි ස්ථාවරයෙන් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක පාලනයක් තියෙනවා. නමුත් යම් යම් අවස්ථාවල අපරාධකරුවන් බන්ධනාගාරයේ තුල සිට පවා යම් යම් මෙහෙයුම් සංවිධානය කළා යනවා. ඉතින් ඒ දේවල් අපි හඳුනා ගන්නට කටයුතු අවශ්‍ය මෙහෙයුම් අවශ්‍ය තොරතුරු අපි ලබා ගැනීම ඉදිරියට මේ මෙහෙයුම් සම්බන්ධයෙන් අපි අවශ්‍ය කටයුතු කරනවා. මේ මද්රව්‍ය මෙහෙයුමට මේ වගේ සියලු කරුණු අඩංගු මෙහෙයුමක් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් මද්රව්‍ය පාලනය සම්බන්ධ මද්රව්‍ය ඉල්ලුම අඩු කිරීම මද්රව්‍ය සැපයුම අඩු කිරීම කියන ප්‍රධාන අවශ්‍යතා දෙක සම්පූර්ණ කරගෙන කමිටු පහක් ජනාධිපතිතුමා රට මේකට ව්‍යාපෘතියෙන් ආරම්භ වුණා. ඒකේ මෙහෙයුම් කමිටුවේ තියෙන මෙහෙයුම් කමිටුව කියලා ප්‍රධාන කමිටුවක් තියෙනවා. ඒ මෙහෙයුම් කමිටුවේ සභාපති වශයෙන් මම කටයුතු කරනවා. පොලිස් ප්‍රතිවරයා සහ කටයුතු කරනවා. ඒකෙන් මම හිතන්නේ වෙනදාට වැඩි සෙසු රාජ්‍ය ආයතනවල සෙසු සහායක සේවා මණ්ඩල සෑහෙන සම්බන්ධතාවයක් සහායක් ලැබෙනවා. ඒ වේින්දා මම හිතන්නේ කටයුතු ඉතාමත්ම හොඳින් කරගෙන යනවා.
0: එමෙන්ම පාසල් තුල මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් සඳහා ඕනෑම අවස්ථාවක පුහුණු නිලසුනකින් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට සූදානම් බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
4: රටමේකට ව්‍යාපෘතිය අද දින වනිට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා. මම හිතන්නේ ඒකට ප්‍රතිඵල නෙලා ගන්න නම් ප්‍රතිඵල භුක්ති විඳින්න නම් මහජනතාව ඒට අනුගත විය යුතුයි. මහජනතාවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය අවශ්‍ය දැනුවත් කිරීම තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් අවධානය සිටින් අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා. ඒක අධ්‍යාපන කමිටුව කියලා කමිටුවක් තියෙනවා. ඒ කමිටුවට ඒ අවශ්‍ය කටයුතු දෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණ අපි ඒකේ ගරු අග්‍රාමාත්‍යතුමේ තමයි කමිටුව මෙහෙවන්නේ. එතකොට ඒ කමිටුවට අපි මේ සම්බන්ධයෙන් දරන මතය අපේ නිරීක්ෂණය අපි ඒ කමිටුවට දීලා තියෙනවා. වගේ පාසල් තුල මේ තුල ඉන්නවා නම් මං හිතන්නේ දරුවෝ දෙමාපියෝ ඒ වගේම ගුරුවරු මේ සම්බන්ධයෙන් අවධානය කටයුතු කළ යුතුයි. ඔහුව බේරා ගැනීම සඳහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුයි කියන විශ්වාසය තියෙනවා. ඒත් එක්කම පොලිසිය විදිහට ඕනෑම අවස්ථාවක ඕනෑම පාසලකට ඒ පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් යොදවන්න පුළුවන් අපේ පුහුණු නිලසුනකයන් ඉන්නවා.
0: අමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් පැවතියද දෙපාර්ශවය අතර මහා පරිමාණ හමුදා මෙහෙයුම් දැනට ක්‍රියාත්මක නොවන බව අමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසනවා. කෙසේ වෙතත් අමරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටේ පිහිටි අමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ මෙම ක්‍රියාව තම රටේ ස්වෛරී භාවයට බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් කුවේටය ඊට දැඩි ලෙස විරෝධය පළ කර සිටිනවා. මේ අතර දකුණු ලෙබනේදී අත්අඩංගුවටගත් ලෙබන ජාතිකයන් 5 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගත් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ කාර්යාලය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඉරානයේ ක්වෙස්ටක් ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකට එල්ල වූ මිසයිල් ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමරිකාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. net news nimawa net news milanga pradhana pravruti prakashaya 10:12ට etek pain pay pravruti bala puruttuwanna mohatin mohata wenas wana alutma toraturu sandaha net news youtube nalikawada saha net news facebook pituwata pivisenna netahot netnews.lk apage web adawiyata pivisenna net news
5: oba weta gena aave dashaka gananawak pura vedanawan nihada kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
6: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
8: මම කැප්ටන් රත්නායක. කුරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද බල සටන් කළා. එමගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
0: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරු සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
9: Good morning. උදේ 7:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town brought to you by
2: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: Melwa එක ලංකාවේ එක. හෝමාගම බෙරුකැටි තවත් prime location එකක්. purchase එක රුපියල් 685,000 සිට අමතන prime lands 13.22.
4: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
10: ඕ ඉතින්
9: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fire Shield Purple Fire දැන් වෙළඳ පොලේ.
12: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
13: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
14: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
15: ඔතනින් පස්සේ වුණ දේවල් හරි පුදුමයි.
16: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
14: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
15: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
16: 69 දී හදරත් යනවා.
15: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
14: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
17: මිස් කරගන්න බැරි රහස් දැනගන්න කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
1: NET FM Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 9යි. On a Friday දවසේ අපි තුන්දෙනාම ඇවිල්ලා ඉන්නවා. ඇල්ගොටවුන් අරගෙන. ගෞචා අචිනෝ.
1: ගෞචා.
0: ගෞචා.
1: ගෞචා. ඒ කියන්නේ
0: තයිවානිසලි. Good morning.
1: Good morning. Good morning. Good morning. හැමෝටම good morning. අද මාර්මේ හැපි දවසක් මට. පුද්ගලීකව.
0: එහෙමද?
1: ඇයි දන්නවද හේතුව?
0: ඇයියේ.
1: අද මම බස් එකේ ඉන්නේ.
0: ඕකේ.
1: හරිද? අද පළවෙනි පාරට. අපේ කොන්දොස්තර මහත්තයා. හයියෙන් ගෑ ගහලා බස් එකට මහැන්න කිව්වා.
0: හා.
1: ඉස්සරහට යන්න පැටියෝ කියලා.
0: අනේ.
1: වෙනදට ඒව නැහැ.
0: ඒව නැහැ.
1: ඔය උරතල් නැහැ.
0: නැහැ.
1: වෙනදට කියන්නේ ඔය වෙන වෙන නංගිලට කියනවා නංගි මෑණික සුදු බබා ඉස්සරහට යන්න කියලා.
2: මට පැටියෝ කිව්වද?
1: පළවෙනි දවසේ මට පැටියෝ කිව්වා.
0: බුදුමානේ.
1: හරි ලස්සනයිනේ දවස පටන් ගත්ත විදිය.
2: සාක්කුවේ ලේන්සෝකුත් ගහන් ගිහින්. ස්කූල් බස් එකක් කියලා හිතුවත් දන්නේ නැහැ
1: නේද? එන්නේ නැරි. කොහමරි ගමන් නැහැ ඉතින් එහෙම තමයි.
2: ඒක තමයි
1: පොසිටිව් වයිබ්ස්.
0: අපිට නෑනේ කවුරුත් පැටියෝ කියන්න බස් එකේ.
1: බස් එකේ ඉන්න ඕන ඕගොල්ලෝ ඒකට.
0: ඒක තමයි නේද?
2: දැන් අපිට දැන් වුණත් ඔයාලට පැටියෝ කියන්න පුළුවන්.
1: පුළුවන්.
2: ඊට පස්සේ අපි පැටවුන්ට කියන්න දේවල්
1: වාගෙන.
2: ඒගයි කියන්න බැරි කමක් නෑ.
1: මෙහෙමයි
2: ඉතින් දැන් මෙයාට පැටියෝ කිව්වම මෙයාට ඇත්තනම් පැටියෝ කියන කට්ටිය අපිත් එක්ක තරහ වෙනවා.
1: තරහ වෙන්නේ නෑ. ඒක ප්‍රශ්නක් තියෙනවනේ.
2: ඒක ප්‍රශ්නක් තියෙන. අපි මොකටද අපි දෙන්න නේද?
1: ඔව් නිකන් බොරුවට මේ
0: මුටි
1: ගන්න ඕනේ නෑනේ කාගෙන්?
2: ඒකනේ උදල්ල දාන්න ඕනේ නෑ.
1: ඔව්. අනික දැන් හෙල්මට් ලින් ගහන්න එකපාර.
2: අප්පා. මේ දැන් අද ඇත්තටම මේ ලෝකයේ වර්තමාන ලෝකය හරියට බැලුවොත් උඩු යටිකුරු කරපු දවසක්.
1: අද දවස.
2: ඔව්. ඒකට හේතුව තමයි අපේ ජීවිතයේ ඉතාමත් වේගවත් කරපු මොකද්ද තාක්ෂණික ප්ලැට්ෆෝම් එක. මොකද්ද ඒකට කියන්න පුළුවන් හරි සිංහල වචන ප්ලැට්ෆෝම් එකක් කියන වේදිකාව.
1: වේදිකාව කියලා කියමු. ඔව්.
2: එහෙම කියන්නත් බෑනේ ඔක
1: හරියට වේදිකාව කියමුද
2: ඉතින් අර දුම්රිය වේදිකාව ගම මට ප්‍රශ්නයක් තියෙනවා එතකොට ටවර් හෝල් එකේ තියෙන්නේ මොකක්ද කියන්නේ
1: ඒකත් වේදිකාවනේ නේ
0: ඒකත් වේදිකාව
2: ඒකත්
1: වේදිකාවනේ
2: ඒකට ස්ටේජ් එක කියලා මේකට ප්ලැට්ෆෝම් එක කියන්නේ ඒ කියලා
1: ඔව්
2: ඉතින් හරි කමන්නේ කොහොම හරි ප්ලැට්ෆෝම් එක මේ අද තමයි ඇත්තටම නිල වශයෙන් ආරම්භ වෙච්ච දවස ඒ මොකද්ද දන්නවද දැන් අපිට ඇඟිලි තුඩකින් මුළු ලෝකයම සොයා යන්න පුළුවන් තාක්ෂණික විප්ලවයේ ඒක වේගවත් කරපු ඒ විප්ලවය ආරම්භ කරපු කියන්න බෑ ඒක වේගවත් කරපු සමාගම අද තමයි බිහි වුනේ මං හිතන්නේ ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ කාරණෙත් එක්ක වෙනස් වුණා
1: කණපිට ගැව්වාගේ තමයි
2: ඔව් ඒකට තියෙන්නේ අකුර පළවෙනි අකුර G. ඊට පස්සේ O දෙකක් තියෙනවා. L එකක් තියෙනවා. G එකක් තියෙනවා එකක් E එකක් තියෙනවා.
0: Google.
1: හරිනේ.
2: හැබැයි දන්නවද ඔය Google කියන නම වෙච්ච වස වැරද්දක් කියලා.
0: එහෙමද?
1: නෑ. වැරදිලා දාපු නමක්ද?
2: වැරදිලා දාපු නමක් කියන්නේ ඕකේ හරි ස්පෙලින්ග්ස් ඕක නෙමෙයිනේ. දැන් Google Google කියන්නේ ඇත්තටම මේ අපේ සාර සංඛ්‍ය
0: මම
2: කියලා කියන්න පුළුවන්. නෑ සාර සංඛ්‍ය නෙමෙයි. සාර සංඛ්‍ය කල්පලක්ෂයක් කියලා කියන්නේ අසංඛ්‍ය කල්පලක්ෂයක්. සමහරවිට නහුතයක් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ 100 මං හිතන්නේ 100 වෙනි බලය වගේ. විශාල බිංදු ප්‍රමාණයකින් හැදෙන ගානකට තමයි මේ Google කියලා කියන්නේ. ඒක ඇත්තටම අර GOOGLE කියලා තමයි හරියට ලියන්නේ. හැබැයි මේ නම දාගන්න දැඟලුව දෙන්නගේ තියෙන හදිස්සියෙන් හින්දා, ඒ කියන්නේ ලැරි පේජ් සහ සර්ජි බ්‍රේන් කියන Google සමාගම ආරම්භ කරපු දෙන්නා හදිස්සියේ අර ඇප්ලිකේෂන් එක පුරවනකොට අර අන්තිමට තියෙන O අකුර හැදිලා තමයි පුරවලා තියෙන්නේ. ඉතින් බලන්න ස්පෙලිං වැරද්දක් වුණත් අද ලෝකයේ තියෙන ට්‍රිලියන ගාන ඩොලර් ට්‍රිලියන ගානක් වටින සන්නාමයක් බවට Google සමාගම පත් වුණා. ඉතින් මේ දෙන්න මේ හරි අහම්බෙන් ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේදී ස්ටැන්ෆෝඩ් කියලා කියන්නේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේදී 1995 දී හරි අහම්බෙන් හම්බ වෙනවා. හම්බ වෙලා එක්දස් නවසය අනු අටේදී මේ දෙන්න එතකොට දැන් අන්තර්ජාලය කියන එක බිහි වෙලා වෙබ්බඩවි කියන තාක්ෂණය ඇවිල්ලා හැබැයි මේවා එකට හොයාගන්න මේවා හොයාගන්න ක්‍රමවේදය තිබ්බේ හරිම දුර්වල මත්තමක. මට මතකයි ඒ දවස්වල තිබ්බ යාහූ තමයි යම් කිසි මට්ටමක තිබ්බේ හොට්බොට් කියල එකක් තිබ්බ තව තිබ්බ ලයිසකින් හරි මොක්හරික එල්ලකුරෙන් පටන් ගන්න එකක් තිබ්බ ඔහොම ගොඩාක් තිබ්බ මේ ඉතිං ඒවත් එක්ක සමහරලාවට අපි වචනයක් දුන්නම මේ සර්ච් වෙන්න සමහරලාවට හරි විදියට සර්ච් උනේ නැහැ. සමහරලාවට ඒ අපිට ඕන දත්ත පිළිවලින් පැල ගැසුනේ නැහැ. ඒ කියන්නේ අපි ගැහුවම උඩටම එන්න පෑනේ අපිට අත්‍යවශ්‍යම දේ. එහෙම පැල ගැස්වීම ඇති උනේ නැහැ. හැබැයි මේ දෙන්න කීවර්ඩ් එකක් දුන්නම් මොකක් හරි දෙයක් කිව්වම ඒක ලෝකේ පුරා තියෙන වෙබ් අඩවි වලින් හොයලා අපිට වැදගත්ම දේ හොයලා දෙන්න පුළුවන් තාක්ෂණය ප්‍රතිනිර්මාණය කරා. ඉතින් ඒකත් එක්ක ඒක නිර්මාණය කළා අද තමයි Google සමාගම සැප්තැම්බර් 4 වෙනිදාක තමයි Google සමාගම හරියටම මේ යාළුව දෙන්න පිටවන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ මේ GB4ක මේ ඉඩකඩක් තියෙන RAM එකක් දාලා තමයි වැඩේ පටන් space එක තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ.
1: GB4.
2: දැන් මං හිතන්නේ ඒගොල්ලන්ගේ ඊමේල් එකේම දෙනවා GB5. Google මේල් එකකම දැන් GB5ක් විතර තියෙනවානේ. ඔව්. GB4කින් තමයි පටන් ගන්න තියෙන්නේ. කොහොම හරි මේක එන්න එන්න මේ දියුණු වේගන එනකොට මේක හිතුවේ නැති තරමට ඉස්සරහට ආවා. අවසානයේදී මේ දෙන්න අර ඩ්‍රෝම් කියන concept එක මත ඇවිල්ලා ඇත්තට මේ Google සමාගමේ මුල් නම Google නෙමෙයි. මේගොල්ලෝ මුලින්ම මේක පටන් ගත්තේ Backrub කියලා නමකින්. මේ මොකද අර ඒගොල්ලන්ගේ තාක්ෂණික කාරණේත් එක්ක මේ Backrub කියලා තමයි පටන් ගත්තේ. මේ ඒකට හේතුව මේ අර ඉක්මනටම ලෝක වටේ තියෙන data බෑකප් කරගන්න පුළුවන් කියන අදහසින් තමයි මේගොල්ලෝ මේ තාක්ෂණය බිහි කරේ. හැබැයි මේගොල්ලන්ට තේරුණා ඊට පස්සේ විශාල සංඛ්‍යාවක් ධනවන GOOGOL කියන මේ වචනේ Google කියන ගණිතමය වචනය මේ search engine එකට දාන්න. හැබැයි අවසානයේදී GOOGLE විදිහට අර spelling වැරදිලා මේක මේ අනිත් පැත්තට යනවා. ඊට පස්සේ ඇන්ඩි කියලා කෙනෙක් මේගොල්ලන්ට ඩොලර් ලක්ෂයක් දෙනවා දැන් මේක වැඩි දියුණු කරන්න. හරිද? ඉතින් මේ තුන් දෙනා එකතු කළා වැඩි දියුණු කරගෙන යනකොට මේගොල්ලන්ට අර ඉඩකඩ මදි ප්‍රශ්නේ එනවා. ඉඩකඩ මදි ප්‍රශ්නේ ආවම මේගොල්ලෝ මේ මොනවද ඒ කිට්ටුව තිබිච්ච නෝන කෙනෙක්ගේ ගරාජ් එකක් මේ කුලියට ගන්නවා මේගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. මේ කඩ කාමරයක් වන්ද නෙමෙයි. ඔව්. කොල්ල තුන් දෙනා එකතු වෙලා ගරාජ් එකක් තමයි මේ කුලියට ගන්න. කුලියට අරගෙන අවසානයේදී ඒ ගරාජ් එක කුලියට දුන්න නොනත් මේගොල්ලන්ට මේ උදව් පදව් කරන්න එනවා. හරිද? උදව් පදව් කරන්න ඇවිල්ලා කියන්නේ නිකන් ගෙදර ඉන්න හිටියන ඕන කෙනෙක් වෙන්න ඇති. අනිත් එක හැන්ඩි කොල්ල තුන් දෙනෙකුත් වෙන්න ඇතිනේ. මේ ඉතින් කොහොම හරි උදව් පදව් කරන්න ඇවිල්ලා අවසානයේදී මේ නෝනත් මේගොල්ලෝ මේ කම්පැනියේ 16 වෙනි සේවකයා හැටියට බඳව ගන්නවා. අවසානයේදී මේ ගැරේජ් එක කුලියට දුන්න නෝනා මේගොල්ලන්ගේ ඊට පස්සේ ඉතාම ජනප්‍රිය සමාගමක් වෙච්ච YouTube සමාගමේ CEO බවට පත් වෙනවා. ඒකින්ද ගැරේජ් කුලියට දෙනකොට මේ වාසනාව එහෙම එන්න පුළුවන් කියලා හිතාගෙන අපේ සාමාන්‍ය ගැරේජ් කුලියට දෙන්නේ නැහැ නේ ගෙවල් මිසක් නේද? ඔව්.
1: පස්සේ ගියම් වෙන්නෙත් නැහැ නේ කුලියට දීලා.
2: ගැරේජ් එක කෙසේදත් ඉතින් කොහොම හරි අද වෙනකොට අපේ ජීවිත දැන් අපි අපේ නිකන් ශබ්දකෝෂේ මේ අනිවාර්ය වචනයක් බවට පත් වෙලානේ. අපිට Google නැතුව දැන් කොහෙවත් Google Map එකක් දාගන්න නැතුව කොහෙවත් යන්නත් බැරි තත්යකට පත් වෙලානේ නේද? අපිට මේ කිසි දෙයක් කාගෙන්වත් කෝල් එකක් දීලා අහන් ඉස්සෙල්ලා අපි ඒ අහන කෙනාගේ ටෙලිෆෝන් නම්බරේ හොයාගන්නත් Google කරලානේ.
1: Google කරලා.
2: ඔව්. ඉතින් එච්චරට අපේ ජීවිතේට මේ සම්බන්ධ වෙච්ච සමාගමක් තමයි Google කියන්නේ. ඉතින් Google සමාගම අද වගේ දවසක තමයි 1996 දී මේ ලියාපදිංචි වෙන්නේ. 2004 දී ඒක මේ අර මහජන කොටස් නිකුතුවට ගිහිල්ලා මේ පබ්ලික් සමාගමක්
1: ලිමිටඩ් කම්පැනි
2: පබ්ලික් ලිමිටඩ් කම්පැනික් බවට පත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ආදායම් ලබනවා විතරක් නෙමෙයි අද වෙනකොට ලංකාවටත් ලංකාවේ ඉන්න අයටත් ලොකු ආදායමක් ලබා දෙන සමාගමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් YouTube content creators ලහරා Google AdSense ලහරා නේද? දැන් ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේගොල්ලන්ව. හැබැයි ඒගොල්ලෝ හින්දා ලංකාවේ සහ ලෝකෙ පුරා විශාල පිරිසක් Google සමාගම හින්දා ජීවත් වෙන ජීවන උපායන් හදාගෙන තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ අද වෙනකොට ඒගොල්ලන්ගේ සමාගම Google විදිහට නෙමෙයි alphabet.in කියන සමාගම විදිහට තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. දැන් Facebook Meta සමාගම විදිහට කටයුතු කරනවා වගේ. ඉතින් Google සමාගම මේ වෙන විට සේවාවන් 20ක් 30ක් විතර මේ අපිට ලබා දෙනවා. Google, YouTube, Android, අපේ Android phone තනිකර දුවන්නේ Google සමාගම, Waymo, X, GV, Capital G අපි මේවා දන්නෙත් නැහැ. Google DeepMind, Nest, Smart Home system එක, Google Fiber ඉන්ටර්නෙට් සේවාව, මේ ඔය වගේ මේ සමහර ලාවට අපි නොදන්න මේ අපි කවදාහත් පරිහරණය කළ නැති සේවාවනුත් ලබා දෙමින් ඔයාගේ Gmail එකට ගිහිල්ලා නිකන් Gmail එකට ගිහිල්ලා දකුණු අත පැත්තේ උඩම තියෙන්නේ G අකුරනේ. G අකුර සහ ඔයාගේ අර ප්‍රොෆයිල් එකේ පින්තූරයක් පොඩියට තියෙනවා. ඊට පස්සේ අර 39ක් තියෙනවානේ. 39ක් පේන්න තියෙනවා. ඒ 39 ක්ලික් කරලා බලන්න

ජීවිතේ නැතුවම බැරි කම්පැනියක් බවට කොම්පැනියක් බවට පත්වලා තියෙනවා. ඉතින් ජීවිතේ එහෙම තමයි. මේ කොහොමාරි පොඩි තැනකින් හම්බෙච්ච ජීවිතේ අතරමගදී හම්බෙච්ච කෙනෙක් එක්ක ජීවිතේ පටන් අරගෙන මුළු ලෝකයටම නැතුව බැරි කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් හරියට Google සමාගම වගේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: දෙහතයි විනාඩි 25යි දැන්.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 smart drive smart savings. +1 1 1 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 1 1 1 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: එන්න එන්න
6: ෂා, පාරටම එනවා කෑමවල සුවඳ.
5: රසත් එහෙම තමයි.
6: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
5: මොකක්දනේ ඔයාගේ රහස?
6: මම හැමදාම ගන්නේ ෆෝර්චුන් ඔයිල්නේ.
5: ඉතින් මොකද්ද වෙනස?
6: ක්වොලිටි එකම තමයි.
5: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝර්චුන් ඔයිල්නේ.
6: ඇත්තම තමයි.
7: බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඒස් එකක්ම ගන්නේ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඒස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න.
8: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේසර් රුපියල් 685,000 සිට මුලින් 40%යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13.22.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම

0: හත අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: නොතරයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රතයක් දිනන ලොකුම Super Tag ඉදෙන එකම නොතරයියේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැක මේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ
4: FM 95.8 net FM දිවයින පුරා net FM algo down

0: උදේ 7 විනාඩි 28යි අල්ගටාවුමේ වෙලාව.
1: හරි එහෙනම් මේ වෙලාව තමයි හොඳම වෙලාව ගිහිල්ලා මේ FD එකක් දාන්න.
0: Yes.
1: හරිද උදෙන්ම හිතන්න ඕනේ ඔය ආයෝජනය කරන දේවල් ගැන.
0: ඔව්.
1: දැන් ආයෝජනය ගැන මේ ලස්සන කතාවක් මේ ටිකේ ලෝකේ එහෙම මෙහෙන් ඇහෙන්න පටන් අරගෙන තියෙනවා.
0: අහහ.
1: කට්ටිය ඒකේ හෙඩ්ලයින් එක විතරයි හරියට කියවලා තියෙන්නේ.
0: එහෙමනේ.
1: ඒ නිවුස් එක කියවලා නැහැ.
0: ගොඩක් අය එහෙමනේ කරන්නේ.
1: එහෙමනේ ලංකාවේ ගොඩක් අය සහ ලෝකෙත් එහෙම වෙන්නේ නැති. හෙඩ්ලයින් එක කියවලා ඊට පස්සේ බනිනවනේ.
0: ජජ්මන්ටල් දෙනවා.
1: ඔව් ඊට පස්සේ ඒ කියන්නේ කන්ක්ලූෂන් එක හදලා ඉවරයි හෙඩ්ලයින් එක කියවලා. නිගමනයකට ඇවිල්ලා ඉවරයි. ඒකට අපි මින්සරේ පස්සේ කියන්න. ඒකත් මේ ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධ කතාවක් තමයි. අපි වාට කියන්නේ යන්න CDB එකට. ගිහිල්ලා දාන්න ස්ථාවර තැන්පතුවක් වසරකට 115ක් දක්වා වූ පොලී අනුපාතයකට.
0: ඕකේ.
1: CDB කියන්නේ ලංකාවේ සිවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම.
0: ඒ
1: කියන්නේ මේ නන් බැංකින් සෙක්ට් එකේ, නන් බැංකින් ෆයිනෑන්ෂල් සෙක්ට් එකේ සිවන විශාලතම ආයතනය. අවුරුදු 30ක් පුරාවට නැත්නම් දශක 3කට අධික කාලයක් මේ ශේෂ්ත්‍රයේ තමන්ගේ මූල්‍යමය ගනුදෙනු මෙහෙයුම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. එහෙම කරලා තමයි පියවරෙන් පියවර මේ විදිහට ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා වට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. වට මේ පොරොන්දු වෙන 115ක පොලි අනුපාතය දෙන්න පුළුවන් හැකියාව CDB එකට තියෙනවා.
0: ඕකේ.
1: ඒකින්ද මේ ඉන්වෙස්ට්මන්ට් එකක් දාන එක පරක්කු කරන්න එපා. ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න එක පරක්කු කරන්න එපා. මොකද ලෝකයේ කොච්චර ආයෝජන අවස්ථා තිබ්බත් ස්ථාවර තැන්පතුවක් FD එකක් දාන එක අපි කරනවා. එහෙම දාලා තියෙන අපිට හදිස්සි අවස්ථාවක. සමහර විට අවුරුදු තව 3කින් වෙන්න පුළුවන්. සමහර විට අවුරුදු 5කින් වෙන්න පුළුවන්. සමහර විට අවුරුද්දකින් වෙන්නත් පුළුවන්. මොනවා හරි ඔයගොල්ලෝ හිතන්නේ නැති වෙලාවක නැත්තම් මේ වෙනකොටත් ඔයගොල්ලෝ සැලසුම් කරලා තියෙන අවශ්‍යතාවයකට ඕන වෙන මුදල් ටික හොයාගන්න තමයි FD එකක් දාන්නේ. ඉතින් එහෙම දානවා නම් යන්න පුළුවන් හොඳම තැන තමයි CDB කියලා කියන්නේ. කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 0111738388 0111738388 කෝල් එකක් දීලා වාඩ පුළුවන් වැඩි විස්තර දැනගෙන ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න.
0: රයිට්. හරි. දැන් ඔයාට කියන්න යන්නේ අපිට පස්සේ මොනා ගැනද දන්නවද?
1: මොනා ගැනද?
0: ෆෝටෝන් ඔයිල් ගැන.
1: ආ. උයන පිහන දේවල් ගැන.
0: ඔව්.
1: ඇයි අපිට තෙල් වැදගත් වෙන්නේ? ඔය කුකින් ඔයිල් කියන දේවල් ඊට පස්සේ කොකනට් ඔයිල් වෙන්න පුළුවන්, ඊටස්සේ සන්ෆ්ලවර් ඔයිල් වෙන්න පුළුවන්, කෝන් ඔයිල් වෙන්න පුළුවන්, මේ ඔයිල් වර්ගනේ.
0: ඔව්.
1: ඊටස්සේ ක්‍රූඩ් ඔයිල් තියෙනවා, ඒවා කැම වලට දාන්න.
0: ඒවා
1: එපා. කණිත තෙල් ඒවා වෙනම.
0: ඔව්.
1: හරිද? ඒවා කැම
2: වලට. ඒ තෙල් නැතුවත් බෑ.
1: ඒ තෙල් නැතුවත් බෑ. හැබැයි ඒ වගේම තමයි වාගේ මුළු තැන්ගේ කුස්සිය වැඩ ටික කරද්දී ඔය උයන පිහන කටයුතු වලට නියම රහ ගන්න නම් නියම තෙල් වල තමයි අපි උයන්න ඕනේ.
0: ඕකේ.
1: ඕනවට වඩා තෙල් රහ එනවා නම් ඒත් වැඩේ හරියට සිද්ධ වෙලා නැහැ. තෙල් ගතිය ඇත්තෙම නැත්තම් ඒත් වැඩේ හරියට සිද්ධ වෙලා
2: නැහැ.
1: ඒ දෙක එහෙම මැදමාවතේ තියෙන්න ඕන.
0: බැලන්ස් එකක් තියෙන්න ඕන.
1: බැලන්ස් එකේ තියෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්නේ රස, ඊළඟට සුවද, ඊළඟට ගුණ වගේම අවුරුදු ගානක විශ්වාසනීයත්වය එක්ක තමයි ෆෝචුන් ඔයිල් ලංකාවේ වෙළඳපොළට එන්නේ. සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක 2026 සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දින්න වෙන කවුරුත් නෙමෙයි ෆෝචුන් ඔයිල්. සුපර් බ්‍රෑන්ඩ් එක උනාට පස්සේ ඉතින් හිතා ගන්න පුළුවන් නේ. මොකද ඒක මේ ඒගොල්ලන්ට ඉල්ලලා දිනන්න බෑ. සුපර් බ්‍රෑන්ඩ්
2: එක හොයාගෙන ඇවිල්ලා දෙන්නේ.
1: ඒක ඒ සම්බන්ධ වෙන්න විශේෂඥ කමිටුවක් මැදිහත් වෙලා බොහොම ස්වාධීනව අපි කියන්නේ විනිවිදව කරන රිසර්ච් එකක් කරා තමයි සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දෙන්නේ.
2: සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දෙන්න කට්ටිය වරිගනා ගන්නත් කැමති නෑ.
1: කැමති නෑ. ඔව්.
2: අන්න ඒගොල්ලෝ නිකන් මේ සල්ලි වලට ඔය මේවා දුන්නා
1: කියලා.
2: මේ වරිගනා ගන්න කැමති නෑ. ඒගොල්ලෝ ඒකින්ද හරිම බ්‍රෑන්ඩ් එක හොයලා තමයි.
1: ඔව්.
2: මේ සුපර් බ්‍රෑන්ඩ්
1: අවෝඩ් එක දෙන්නේ.
2: අවෝඩ් එක දෙන්නේ.
1: ඉතින්
2: අපේ අවෝඩ් නම් මේ දවස්වල
1: ඕන තරම් තියෙනවා.
2: අපි තුන් දෙනාටම ඕන නම් ගන්න පුළුවන් කියලා
1: සල්ලි කරනවා. හරි ඉතින් ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ 2026 වෘද්ධි සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දිනපු බ්‍රෑන්ඩ් එක. අර මේ ඔයගොල්ලෝ දැන් සුපර් මාකට් එකට හරිය නැත්තම් සිල්ලර කඩේකට හරිය ගියාට පස්සේ තියෙනවනේ ෆෝචුන් ඔයිල් බෝතල් උඩම තියෙනවා ටැග් එකේ ගාලා සුපර් බ්‍රෑන්ඩ් කියලා. ඒක ගහන්නෙම හැමෝටම බෑ. ගහන්න පුළුවන් අවෝඩ් එක දින්නොත් විතරයි.
0: ඉතින්
1: අපි කියන කතාව ඇත්ත කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ලංකා පුරාම තියෙන ඕනම සිල්ලර වෙළඳසලක් නැත්නම් සුපිරි වෙළඳසලකින් ඔයාලා පුළුවන් ෆෝචුන් ඔයිල් මිලදී ගන්න.
0: ඕකේ. හරි. ඊට පස්සේ ඔයාට අපේ තියෙනවනේ හොමගම බෙරු කැටි ඉඩමක්. අපි ඔයාලට මතක් කරන්නේ සැරින් සැරේට. ඔයාලට ඒක මතක් කරන්න ඕනි. මොකද ඉඩම් කියන එක වැඩිකල් තියෙන්නේ.
1: ඔය මේ
0: මරට යනවා.
2: නෑ ඉඩම් කියන එක අනන්ත කාලයක් තියෙනවා.
0: විකුණන්න තියෙන ඉඩම.
2: ඔව් විකුණන්න තියෙන
1: ඉඩම. ඉඩම තියෙනවා.
2: ඉඩම තියෙනවා.
1: අයිතිය අයිතිය.
2: අද තියෙන එක්කෙනාගේ අතේ නෙමෙයි හෙට
0: තියෙන්නේ.
1: හෙට තියෙන්නේ. ඔව්. නැත්තම් ඉඩම් වාස් වෙනවද
2: බලන්න. වගේ දෙයක්
0: කියනවා. කැවුම් වගේ විකිනෙනවා. උණු කැවුම්.
2: අන්න එක තමයි. උණු කැවුම් වගේ විකිනෙනවා.
0: ඔව්.
2: මේ නැත්තම් ඉතින් කැවුම් අද තියෙන කැවුම් සමහරලාට මෙතන හිතන්න ඔය කැවුම් හතර පහ තියෙනකොට පෑ තුනක් වැඩසටහන කරලා ඉවරනකොට කැවුම් තියෙයිද
1: කියලා.
0: කැවුම් නෙමෙයි පිඟාන ඉතුරු වෙලා තිබ්බත් ලොකු දෙයක්.
1: හැබැයි මෙහෙම හැම ඉඩනුත් වාෂ්ප කරලා තියෙනවා.
0: ඒක නෑ නේද? ඔව්.
1: එහෙම තියෙනවා.
2: මොකද මේ අයිෆල් කුල්න විකුණපු කට්ටියත් ඉන්නවා. මේ යකඩ වලට හිතන්නකෝ.
1: හරිද? ඉතින් ඇත්ත මේ සාරා කිව්වා වගේ ඉඩම් කියලා කියන්නේ limited resource එකක්. මොකද මේ ඇත්තට අපිට ඕන තරම් සුලභ විදියට හොයාගන්න ඉඩම් හැමතැනම නැහැ. විශේෂයෙන්ම ජීවත් වෙන්න සුදුසු ඉඩම් නැහැ. ඒවයි අයිතිය ඉක්මනින්ම යනවා. එහෙම යන්න හේතුව තමයි මේ ඉඩම් කියන්නේ වටිනාකම වැඩි වෙන ආයෝජන ක්‍රමයක්. අද ඔයා ඉඩමක් ගන්න රුපියල් කෝටියක් වියදම් කරොත් තව අවුරුදු දෙකකින් නැත්නම් අවුරුදු පහකින් ඒකේ වටිනාකම පස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එහෙම තමයි විදිහ. දැන් අර අපි කිව්වනේ ආයෝජන
2: ක්‍රමයකින් කියන්නේ එහෙම ඉඩම් වල පස් තමයි තියෙන්නේ.
1: ඔව්.
2: මේ කියන්නේ
1: වටිනාකම. හරිද? ඉතින් අපි අර කිව්වනේ
2: ඉඩම් වල තමයි පස් ගුණය තියෙන්න ඕනේ.
1: පස් ගුණයක් තියෙන්න ඕන. ඒ පස් බලලා ගන්න.
2: පස් ගුණ නැත්නම් ගහක් කොලක් අත
1: වෙන්නේ නැහනේ. මේ අපි අර කිව්වනේ කතාවක් කියනවා කියලා ඉන්වෙස්ට්මන්ට් ගැන. ඒ කතාවත් ඔය ඉඩම් සම්බන්ධ එකක් තමයි. ඉස්සරහට ගියන. එතකොට තව තේරෙයි ඇයි ඉඩමක් වටින්නේ කියලා. හෝමගම බෙරු කැටි ඔන්න ප්‍රයිම් ලොකේෂන් එකක් අරගෙන අවිල්ල තියෙනවා ප්‍රයිම් ගෲප් එක. පර්චස් එකක් රුපියල් 685,000 ඉදලා වට මිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉස්සෙල්ලම 140ක් ගෙවන්න. ඊට පස්සේ වට පුළුවන් ඉතුරු 160 මාස 24ක් ඇතුළත පොලී රහිතව ගෙවාගෙන යන්න.
0: ඕකේ.
1: දැන් මේ ඉඩම වටින්නේ නැයි කියලාත් කියන්න බෑ. කොට්ටාවට විනාඩි 15යි දුර. NSBM හරිත සරසවියට වගේම හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. ඒ වගේමයි වටරක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. දැන් ওই අධිවේගී මාර්ග ටික ඉන්ටර්කනෙක්ට් වුණාට පස්සේ එතනින් දාලා ඕනතනකින් මතු වෙන්න පුළුවන්.
0: අනිවාර්යෙන්.
1: ඒ වගේම තමයි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපයි. සුපර් මාකට්ස් තියෙනවා, රෝහල් තියෙනවා, බැංකු පහසුකම් මේ හැම දෙෙම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඔයා කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 1322 හොට්ලයින් එකකින්. 1322.
0: රයිට්. අද මේ අචී දන්නවද මේ නෝ මං අද තේරුම් ගත්තා තමන් වැඩ කරන තැනට තමන්ට යන්න ඕන ඒ අත්‍යවශ්‍ය තැන් තියෙන්නේ ඒවට සමීපෙන් ඉන්නේ කොච්චර ලොකු දෙයක්ද
1: කියලා.
0: මොකද මං අද එලාම් එක ඔෆ් කරලා නිදාගත්තා. එහෙනම් මම වැඩට ආව වෙලාවට
1: සමීපයේ හිටපින් ද හොඳයි.
0: සමීපයේ හිටු නිසා හොඳයි. ඒක නිසා තමයි මාට කියන්නේ මේ වගේ ඉඩමක් තියගන්න තියෙන චාන්ස් එක මිස් කරගන්න එපා කියලා.
1: හැමදේටම සමීපයෙන් ඉන්න.
0: ඔව්.
1: සමහර දේවල් තියෙනවා ඒ උනට වැඩි
0: සමීප වෙන දේවල් තියෙනවා. ඒ උපදෙස් පිළිගන්න එපා.
1: ඔව්. හරි. දැන් ඒ වගේම මේවා සමීප කරගන්න ඕන දෙයක් තමයි.
0: ඔව්.
1: ටාටා අල්ට්‍රා කියලා කියන්නේ.
0: රයිට්.
1: දැන් ටාටාලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි රටවල් 35ක විතර පාවිච්චි වෙන වාහනයක්. ඒ වගේමයි ටාටා ලංකාවට එන්නේ අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක. ටාටා අල්ට්‍රා කියන්නේ එයාලගේ අලුත්ම ට්‍රක් සීරීස් එක.
0: රයිට්.
1: ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාට ගැළපෙනම වාහනයක් මේක. ඒකනේ ඩීමෝ බට්ට පොඩි වැඩි නะ. ඊට පස්සේ සුපර් එස් එක වාට ටිකක් ඒත් පොඩි වැඩි වගේ නะ. ඊට වඩා නිකන් වාට ලොකුවට නම් වැඩි සිද්ධ වෙන්න ඕන. ඔන්න ටාටා අල්ට්‍රා එක තියෙනවා. ඔප්ෂන් තියෙනවා ආගේ අවශ්‍යතාවයට අනුකූලව. මේ වෙනකොට දකුණු අප්‍රිකාව, ඩුබායි, ඊට පස්සේ සවුදි අරාබියේ කියන ජාත්‍යන්තර වෙළඳපොළවල් වල සහ රටවල් 15කට වැඩි ප්‍රමාණයක ඉහළින්ම අලවිවන බොහොම ජනප්‍රිය වාහනයක් තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ. ලෝකයේ මේ වෙනකොට කන්ෆර්ම් මෝඩර්ස් විතරක් 45,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. වාට වාගේ අවශ්‍යතාවය අනුව පටු මුහුණ, පළල් මුහුණ ඒ විදිහට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තට්ටුවේ දිග ගැන ඔයා සැලකිලිමත් වෙනවා නම් දිගාඩි 14.5 ඉදලා 22.5 වෙනකන් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ටාටා අල්ට්‍රා එකක් ගනිද්දී ඔයාට වොරන්ටි එකක් හම්බ වෙනවා. අවුරුදු 3ක් නැත්තම් කිලෝමීටර් 103ක් වොරන්ටි එක හම්බ වෙනවා. ඒ කාලෙ ඉතින් ඔයාට තියෙන්නේ ඔය ටයර් ටික මාරු කරන් තෙල් ටික ගහන් දුවන්න විතරයි. මොනා හරි ප්‍රශ්නයක් වුණොත් බය වෙන්න එපා. ලංකාව පුරාම ඩීමෝ සේවා මධ්‍යස්ථාන තියෙනවා 18කට වැඩි ප්‍රමාණයක්.
0: ඕකේ.
1: මේ ඕන තැනකින් ඔයාගේ වොරන්ටි එක නිසාම ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ වාහනේ පහසුවෙන් හදාගන්න. එන්ජින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්තම් පේන්ටින් එකේ වෙන්න පුළුවන්. එහෙම මේ පොඩ්ඩක් හේතු කරලා මොන හරි එහෙමත් වෙනවන්නේ පොඩි සීරීමක් වෙන්න පුළුවන්. ඒවා ඕන දෙයක්. ඔයාට හදාගන්න පුළුවන්කම තියෙනවා එකම වහලක් යටින් මව් සමාගමේ විශ්වාසයත් එක්ක. ඉතින් කෝල් එකක් දෙන්න 1388ට ටාටා අල්ට්‍රා ගැන වැඩි විස්තර දැනගන්න.

0: Anupaha FM adu hatarai dashma ata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: උදේ 7 විනාඩි 41යි දැන්.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200200.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: ඔබ වෙළඳ පොලින් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල් මුද. වෙළඳ පොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාර අන්තර්ගත වැති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112 177 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරි මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
10: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
11: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: FM 95 94.8 Net FM Divaina Pura.
12: Net FM Algo Town.

0: දෙහතයි විනාඩි 48 යල්ක තවම වෙලාව.
1: ඔයාර ඩබල් වොරන්ටි එක මොන හරි ගන්න ඕනේද?
2: ඩබල් දාලා යන්න.
1: ඩබල් දාලා යන්න. ඩබල් වොරන්ටි.
0: ඕනේ ඕන්.
2: තුන් දෙනෙක් එක්ක ඩබල් දාලා යන්න.
1: ඩබල් වොරන්ටි එක ඔයාට මොන හරි ගන්න ඕන නම් විශේෂයෙන්ම Samsung නිෂ්පාදන ගන්න ඕන නම් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ.
0: ඕකේ.
1: හරිද? ඔයාට Samsung වොරන්ටි එකක් හම්බ වෙනවා. ඊට අමතරව දම්රෝ වොරන්ටි එකකුත් හම්බ වෙනවා.
2: දෙගොල්ලොම
1: දෙනවා.
2: Samsung සමාගමෙන් කොහොමද ප්‍රොඩක්ට් වලට
1: හම්බෙන්නේ? ඔරිජිනල් එක.
2: ඔව්. අනිත් දැන් ඒක හරි වැදගත් අචි. සමහර වෙලාවට ඒ අදාළ සමාගමෙන් ඒ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේ වොරන්ටි එක දෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් එක තියලා විකුණන කඩෙන් සාහප්පුවෙන් කවදාවත් වොරන්ටි එකක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි අපිට අර කොලේ දෙන්නේ. හැබැයි අර මේන් වොරන්ටි එක ගැට ගහලා තියෙන්නේ ගන්න උපකරණ හදව සමාගමත් එක්ක. දැන් දම්රෝ ඒ කාරණෙන් කර ඇරලා නැහැ. ඒගොල්ලෝ දම්රෝ වොරන්ටි එකක් දෙනවා. Samsung හරි මොකක් හරි ඒ සමාගමෙන් හම්බෙන වොරන්ටියක් දෙනම හම්බ වෙනවා.
1: ඒ කියන්නේ ඒක දෙන්න ඕනේ ඇත්තටම මේ ඒ ආයතන දෙක නැත්නම් සමාගම් දෙක අතරත් හොඳ විශ්වාසනීයත්වයක් තියෙන්න
2: ඕනේ.
1: නැත්නම් මේ Samsung ල කවදාවත් කියන්නේ නැහැනේ දම්රෝ ලට ඕගොල්ලොත් දෙන්න කියලා එක. ඒක දෙන්නේ ඒ අවබෝධය නිසා. ඒක නිසා තමයි එහෙම දැන් එහෙම ඕනතරම් තියෙන ඒජන්ට්ස්ලා ඉන්නවා. සමහර වෙලාවට ඔරිජිනල් වොරන්ටි එකවත් ක්ලේම් කරගන්න බෑ ලේසියි. ආයෙ රට වටේ දුවන්න ඕනේ. ඒ ප්‍රශ්න මුකුත් නැහැ. යන්න දම්රෝ එකට දම්රෝ ප්‍රදර්ශනාගාරතන 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම මේ ඕන තැනකින් වා Samsung නිෂ්පාදන ගනිද්දී වාට හම්බ වෙනවා ඩබල් වොරන්ටි එකක් එකක් Samsung ලගෙන් අනිත් එක දම්රෝ එකෙන්.
0: ඕකේ. හරි. දැන් ඊට පස්සේ ආ
1: දුවන් දැන් ගිහලා ගන්න.
0: දැන් යන්නනේ.
1: ඔව් අද සිකුරාද ඉක්මනින් ඕවා ගන්න.
0: පොඩ්ඩක් ඉන්න 8 විතර වෙනකන්.
1: ආ දැන් යන්න. දැන්
0: මේ විනාඩි 10කින් විතර යන්න. ඔව්. දැන් දූපු කට්ටිය ආයි හැරිලා එනවා.
1: පොඩ්ඩක් එහෙම පොඩි තියෙන්න ඕනේ අන්දේට.
0: පොඩ්ඩක් නේද? ඕගොල්ලන්ව අපි මොටිවේට් කරලා ගන්න එහෙම.
1: ඔව්.
0: හරි. දැන් ආචි නුව අපේ ගෙදර ඉන්නවා මේ security obsessed එක්කෙනෙක්.
1: ආ ඒ කියන්නේ තාත්තා. ආරක්ෂාව ගැන කොයි වෙලෙත් හිතනවා. උපරිම හිතනවා.
0: ඔව්. එයාට දැන් හිතන්නකෝ අපි අවදින පාරේ අපේ පඩි පෙළේ පොඩි නිකන් ගැට්ටක් වගේ නියම් වලක් වගේ එකක් තිබ්බා කියලා. ඒක නිකන් ඇඟිල්ල පැටලිලා ඇඟිල්ල තුවාලෙන්න පුළුවන් කියලා. ඒකේ වෙලේ හදනවා. ඒ වගේ පොඩි තියෙනවා එහෙම එකක්.
1: මේ ඇත්තටම සාර ඇයි එහෙම කරන්නේ?
0: එහෙම
1: කරන්නේ. ඔයාම කියන්නකෝ ඒ උත්තරේ.
0: ඔයා කියන්න.
1: එහෙම කරන්නේ තාත්තලා.
0: ඔව්.
1: තියෙන ආදරේ නිසා
0: අනිවාර්යනේ.
1: තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, තමන්ගේ දරුවන් වෙන්න පුළුවන්. මේ හැමෝටම තියෙන ආදරේ නිසා තමයි මේ විදිහට පුංචි දේ ගැන පවා හිතන්නේ. පුංචි දෙයකින් ලොකු දෙයක් වෙන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට දැනෙනවා. ඒ ඉව තියෙනවා. හරිද? දැන් හිතන්න ඔය අපේ අම්මලා තාත්තලා දැන් ගෙවල් වල දෙගොල්ලොම වැඩට යනවනේ ඉතින්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. එහෙම යද්දි තමන්ගේ අම්මා නේ, ඒ කියන්නේ ආච්චිලා සීයලා මොනබුරු මිනි බිරියෝ ඒ කට්ටිය තමයි ගෙවල් වල ඉතුරු වෙන්නේ. නැත්තම් සමහර වෙලාවට ඔන්න අම්මා ගෘහණියක් නම් අම්මත් ගෙදර ඉන්නවා, තාත්තා වැඩට යනවා. එහෙම තාත්තා නැත්තම් තාත්තයි අම්මයි දෙන්නම බය නැතුව එළියට බහලා යන්නේ ආරක්ෂාව ගැන හිතන නිසානේ.
0: ඔව් අනිවාර්යයෙන්.
1: තමන්ගේ අම්මා දරුවෝ ටික බලාගනි. තමන්ගේ තාත්තා දරුවෝ ටික බලාගනි. තමන්ගේ බිරිඳ දරුවෝ ටික බලාගනි කියන විශ්වාසයත් එක්ක. හැබැයි මේ ඔක්කොම හරි. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බලා ගන්නවා. හිතලා තියනවද ගෙදර වයරින් එක ගැන? ගෙදර ඇතුලේ ওই බිත්ති ඇතුලේ ගිහිල්ලා තියෙන වයර් ටික
0: පේන්නේ නැති ටික
1: කොයි තරම්නම් ආරක්ෂිතද කියලා.
2: අර වගේ අපිව ආරක්ෂා කරන කට්ටියටත් ඕක පෙනිලා නැහැ.
1: පෙනිලා නැහැ. ඒගොල්ලන්ට ඒක තේරෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ.
2: ඇතුලේ භෞතිකව පේන දේවල් ගැන කල්පනා කරනවා අම්මලා තාත්තා. ඒක අනිවාර්යෙන් කරනවනේ. හැබැයි මේ බිත්ති ඇස්සේ සැඟවෙච්ච මායя පිළිබඳව
1: දන්නේ
2: නැහැ. සමහරවිට දන්නේ නැහැ.
1: දන්නේ නැහැ. ඒ කියන්නේ මොනා හරි දෙයක් වෙනකම්ම
2: ඒ දන්නේ නැතිකම දන්නවනම් ඒකල්ලෝ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න.
1: ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා තමයි
2: මේ ක්‍රියාමාර්ග අචි ගන්න තියෙන්නේ. ගෙයක් හදන්න මුල පුරනකොට.
1: ඔව්. සමහර විට දැන් පරක්කුයි කියලා හිතෙන්න පුළුවන්.
2: ඔව්.
1: හරිද? ඒ කියන්නේ වයරින් එක දැම්මට පස්සේ ඔය ගෙදර බිත්ති ඇතුළේ යන වයරින් එක ගැන අපි දන්නේ නැහැ මොකුත්. ඒ නිසා තමයි අපි කියන්නේ ඔයා ගෙයක් හදනවා නම් ඔයා අනිවාර්යෙන්ම කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න කියලා.
0: ඕකේ.
1: හරිද? සෙල්සියස් අංශක 225කට එහා උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂම දේ ගින්න ඇති වෙනවා. ගින්න ඇති වෙන්නේ ওই සර්කිට් එකේ ප්‍රශ්න, වයරින් එකේ ප්‍රශ්න නිසා ඇති වෙන්න පුළුවන්.
2: ගින්න ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ.
1: කියන්නේ නැහැ. ගින්න ඇති වෙනවා.
2: ඒ හේතුවෙන් ඇති වෙන්න පුළුවන්.
1: ඔව්. හැබැයි පැතිරෙන්නේ නැහැ. අන්න. ගින්න ගේ වටේම ගිහලා මුළු ගේම ගිනි අරන් අහල පහල ගෙවල් වලටත් පැතිරෙලා මේ ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ.
0: ඕකේ.
1: ඒ නිසා තමයි අපි මතක් කරන්නේ අපේ ගෘහ මූලිකයන්ට ඔන්න ඔයා ගයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ගෙදර වයරින් එක ගැන සැලකිලිමත් වෙන්න. එහෙම සැලකිලිමත් වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕන කැලණි වයර්ම තමයි කැලණි කේබල්ස් ලගින් එන මේක දම්පාට වයර් එකක් ඔයාට හොයාගන්න ලේසි හાર્ඩ්වෙයාර් එකට ගියාම බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් කරලා දම්පාටින් මෙවලා තියෙන එකයි එහෙනම් අනිවාර්යෙන්ම කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් දාන්න අමතක කරන්න එපා වයරින් කරද්දි හරි මොකද මොකද
0: පොඩක් දන්නේ නැද්ද ඉතින්
1: දැන් මේ මං කියප එකට මේ සාරා රිප්ලයි එකක් දුන්නා මයික් එක
0: ඔෆ් කරා හරි
2: ඇයි මේ වයර් මාරු වෙලා
0: දැන් වයර් මාරු වෙලා
1: වයර් මාරු කරගන්න එපා
0: බලන්න මෙතන ස්ක්‍රීන් කීයක් තියෙනවද
1: වාසනේ නිදහස ඔයා විසින්ම නැති කරගන්න එපා
0: ඒක තමයි නේ
1: අපි නැති කරොත් මිස හරි
0: හරි දැන් අද ෆ්‍රයිඩේ නේ අද ෆ්‍රයිඩේ දවසේ අපි මේ මතක් කරන ඔයාට ස්පෙෂල් කෑමක් හදන්න කියලා හැමදාම බත් කන්න එපා
1: බත් කන්න එපා උදේ පොඩි වෙනසක් කරන්න
0: මං කියන්නේ නූඩල්ස් එකක් වගේ දෙයක් හදාගන්න හරිද නූඩල්ස් හදද්දි පොඩි කලාවක් තියෙනවා මොකද නූඩල්ස් බෙරි වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි ඔය වැඩිපුර තැම්බුවොත් ඒක බෙරි වෙනවා හැබැයි විජේ නූඩල්ස් නම් ගන්නී ඔයාට බෙරි නොවී හදාගෙන බෙරි නොවී කන්න පුළුවන්
1: අනිවාර්යයෙන් මෙහෙනම් ඉතින් විජේ නූඩල්ස් වෙන්න පුළුවන් වෙන ඕනම විජේ නිෂ්පාදනයක් වෙන්න පුළුවන් ගණිද්දි WP ලාංඡනය තියෙනවද කියලා බලන්න අර නිල් පාට පසුබිමේ කහ පාටින් WP අකුරු දෙක තියෙනවද කියලා බලලා ගන්න එහෙම නැත්නම් ඔයා රැවටෙන්න පුළුවන්
0: ඕකේ ඉනිසා විජේ නූඩල්ස් එකක් දැන් ගෙදර නැත්නම් කඩේට ගිහිල්ලා ඉක්මනට
1: අරගෙන එන්න මේ අද DJ night එකේම තියෙනවා අපි විස්තර කියන්නම් ඒකින්ද ලෑස්තිලා ඉන්න
0: ඕකේ

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
4: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: NSB පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩි තහනිය දොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනිය දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
7: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112125125 අමතන්න
8: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ
0: FM 95 FM 94.8 Net FM
9: උදේ 8:01 දැන්

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත් තුළත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සහ සබරගමුව පළාත් තුළත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක්ද ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැස්සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු හේතුවෙන් සිදුවේ හැකි අනතුරු වම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්නයේ අක්ෂාංශවලට සූර්යා ඍජුවම ඉහළින් පවතින බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් 12:09 නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරණායක, මීගහකිවුල සහ පානම්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීළඟට නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook twitter පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: The truth people trust. ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: It's all about true love, you know. When you meet the right person in your life, that means the world to you. And that ain't a decision.

0: උදේ 8යි විනාඩි 10යි ඇල්ගොටවුමේ වෙලාව. අපි ආවේ අපේ දෙවනි පැයට.
1: අපේ දෙවනි පැය උදේ 8යි විනාඩි කීයද?
0: 10යි.
1: හරියටම වෙලාව කිව්වා. මේ ඔයා කියවලා තියනවද Rich Dad Poor Dad? පොත.
0: නෑ.
2: මොකක්ද අලුත් නිවුස් එකක් මම දැක්කා කියලා තියෙනවා.
1: මේ රොබර්ට් කියෝසාගේ පොත ගැන මුළු ලෝකෙම දන්නවනේ.
2: ලංකාවට ආවනේ.
1: ඔව් 1997 දී විතර තමයි මේක නිකුත් වෙන්නේ. මේ වෙනකොටත් කොපීස් පිටපත් මිලියන 44ක් ලෝකයේ පුරා අලවි වෙලා තියෙන පොතක්.
0: හරි ප්‍රසිද්ධ පොතක්.
1: හරි ප්‍රසිද්ධයි.
2: ඔව් මනුස්සයා බෑ ට්‍රම්ප් කෙන් පොඩක් අයින් වෙලා වගේ මේ දවස්වල.
1: අයින් වෙලා නේ හිටිය.
2: ට්‍රම්ප්ගේ යාළුවන් හිටපු නේද?
1: ඉතින් මෙයා මේ අර ෆයිනෑන්ෂල් ගුරු කෙනෙක්. ඒ කියන්නේ මේ මූල්‍යමය දේවල් සම්බන්ධයෙන්, ඔය ජීවිතයේ සාර්ථකත්වයේ සම්බන්ධයෙන්, මූල්‍ය විනය සම්බන්ධයෙන් ලෝකයට මේ අපි කියන්නේ මේ ලෙක්චර්ස් දුන්න කෙනෙක් සහ දෙමින් ඉන්න කෙනෙක්. දැන් පහුගිය දවසක ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තලයක් පළ කරනවා මේ මනුස්සයා. ඒ කියන්නේ මේ රොබර්ට් මහත්තයා ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක නායක පැටලිලා කියලා. දැන් ඒක අහපු ගමන් අපිට ඇත්තම හිනා යනවනේ මේ මේ ලෝකෙට මූල්‍ය කටයුතු ගැන උගන්වපු මිනිස්සෙ.
2: ඔව්. Rich Dad Poor Dad කියලා කියන්නේ මේ මේ ඒක ඇත්තම කියන්නේ මේ ඔබ උපතින් සල්ලි නැතුව ඉපදෙන්න පුළුවන්.
1: පුළුවන්.
2: හැබැයි ඔබට මේ මුදල් නැතුව මැරෙන්න විදියක් නැහැ.
1: නැහැ කියලා.
2: ඒක මේ කියන්නේ ඔබ අරහෙම ඉපදෙන එක ඔබේ ප්‍රශ්නයක් නෙමේ. හැබැයි ඔබ අරහෙම මිය යන එක ඔබේ ප්‍රශ්නයක් කියලා මේක සර්ලෝගත්තුත් තියෙන සංක්ෂිප්තය.
1: ඒ පොතේ. ඔව්. ඉතින් ඇත්තටම දැන් මුළු ලෝකෙම ඔය සිරස්තලයේ දැක්කට පස්සේ ওই විදිහටම තමයි හිතන්නේ. දැන් මේ අපිට ධනවත් වෙන හැටි ගැන කියලා දෙන්න ආපු මිනිස්සයා ඔන්න දැන් බිලියන ලේසි නෑ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් ලෝකයට ණය වෙලා. කොහොමද මේක වෙන්නේ කියලා දැන් මුළු ලෝකෙම හිනා වෙනවා. දැන් අපිට හිනා ගියා වගේ තමයි. හැමෝම හිනා වෙන්න පටන් ගන්නවා කොහොමද මේක උනේ කියලා. හැබැයි මේ අවුල මොකක්ද දන්නවද? මම අර කලින් කිව්වනේ අපි ගොඩක් අය හෙඩ්ලයින් එක විතරනේ කියවන්නේ. ඇතුලේ මේ එනවා කන්ටෙන්ට් එක කියවන්නේ නැහනේ. මොකක්ද දන්නවද ඇත්තටම වෙලා තියෙන්නේ? දැන් මෙයා තනියම කරපු වැඩක් නෙමෙයි මේක. මෙයා මේකට හවුල් කරගෙන තියෙනවා මෙයාගේ ළගම හිතවතෙක්ව සහ ඔගොල්ලෝ හිතන්නේ නැති කෙනෙක්ව. එයාගේ එක්ස් වයිෆ්ව. හිතන්න. දැන් එක්ස් වයිෆ්ලත් එක්ක ආයෝජන වලට යනවා කියන්නේ වෙනම එකක්. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඒක ගැන අපි වෙනම කතා කරමු. කොහොමද මේ තුන් දෙනා එකතු වෙලා ආයෝජනයක් කරලා තියෙනවා?
2: ඔනේ සාමාන්‍ය එක්ස් වයිෆ් කෙනෙක් කරේ එක්ස් හස්බන්ඩ් කෙනෙක් කියන්නේ කොහොමත් පාඩු ලබන ආයෝජනයක් ඉඳන් ඒක එක්ස් වෙලා
1: තියෙන්නේ. ඒගොල්ලෝ එකතු වෙලා ආය ආයෝජනය කරනවා කියන්නේ හිතන්නකෝ. ඉතින් මේ බිලියන 1.2 කියලා කියන්නේ තනියම මේ ගත්තු ණයක් නෙමෙයි රොබර්ට් මහත්තයා. අර තුන් දෙනා එකතු වෙලා තමයි මේ ණය අරගෙන තියෙන්නේ. ඔයා හිතන්නේ සාරා මේ ණය මොනාට ගන්න ඇද්ද? දැන් මුළු ලෝකෙම හිනා වුණා මේ මිනිස්සුන් ණය වෙලා කියලා හිතලා. අවු ණය වෙලා තමයි. බිලියන 1.2ක් අර කට්ටියත් එක්ක එකතු වෙලා ණය වෙලා. ණය වෙලා මෙයා අරගෙන තියෙනවා මොනවද දන්නවද?
0: මොනවද?
1: රියල් එස්ටේට්.
0: ඕකේ.
1: ඉඩම් අපාර්ට්මන්ට්ස් අරගෙන තියෙනවා. දැන් මේ වෙනකොට රොබර්ට් මහත්තයාට විතරක් අයිති අපාර්ට්මන්ට්ස් තියනවලු යුනිට් 1500ක් විතර. හිතා ගන්නකෝ. මොකක්ද දන්නවද මේ රොබර්ට් මහත්තයා කියන්නේ? අවු මම බිලියන 1.2ක් ණය වුණා. ඇත්ත නිකන් නෙමෙයි ඩොලර් බිලියන. මම මේක ගත්තේ මේ විදිහට මේ ලෑන්ඩ්ස් වෙන්න පුළුවන්, අපාර්ට්මන්ට්ස් වෙන්න පුළුවන් මිලදී ගන්න.
0: ඕකේ.
1: ඇයි දන්නවද? තව ටික කාලෙකින් මේවේ වටිනාකම මගේ අර ගත්තු බිලියන 1.2 ණය ඉක්මවා යනවා.
0: රයිට්.
1: එතකොට මං ගේම් එක ගහන්න. දැන් මට අවුරුදු 79ක්. මම මේ ලෝකෙට ෆයිනෑන්ස් ගැන උගන්වපු ගුරුවරයනේ. ෆයිනෑන්ස් ගුරු කියලා තියෙන්නේ. ඉස්සරහින් මම මේ ආවට ගියාට මේක ගත්තු ණයක් නෙමෙයි බිලියන 1.2. මම එකෙන් ගත්තා රියල් එස්ටේට් ටිකක්. මේවේ වටිනාකම ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒකින්ද ඒක තමයි මම ගත්තු හේතුව. ඔයගොල්ලෝ මේ මට hina වුණාට මම ණය වෙලා කියලා දැන් ණයයි.
2: දැන් ණයයි.
1: ඔව්. දැන්
2: ණයයි. ඊට පස්සේ මෙයාගෙන් ණයට ගන්න තව ටික කාලයක් යනවා කට්ටියයි.
1: එයි. ඉස්සරහට මම ණය වෙන්නේ නැහැ. මේක
2: ජීවන poor dad.
1: ඔව්.
2: අනිවාර්යෙන් දන්නවා ඉඩකඩම් ගත්තොත් ඒව rich dad වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කියලා.
1: ප්‍රශ්නයක් නැතුව කියලා අර අපි කියනවානේ මේ good debt bad debt කියලා දිනවනේ. ඒ කියන්නේ හොඳ ණය තියෙනවා නරක ණය
0: තියෙනවා.
1: එයා මේ හොඳ ණය ගැන පාඩමක්ලු ලෝකයට කියලා දුන්නේ. ඉතින් මෙයාගේ දැන්
2: මේ අපිට පාඩම් කියලා දෙන්න ණය වෙලා තියෙනවා.
1: ණය වෙලා තියෙනවා. එයාගේ ex-wife කියනවා.
2: ex-wife
1: කියලා තියෙනවා ජාත්‍යන්තර මාධ්‍යයට. මේ මිනිස්සයා කොහොමත් ඔය 1-2 කරලා කියනවලු. එහෙම එකක් තමයි ලෝකේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර කරපු වැඩේ කියන්නේ නැතුව ඉස්සෙල්ලා මම ණයයි. කියලා හරිම සංවේදී විදියට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා. ඉතින් කට්ටියත් උස්සලා මෙන්න මේ මිනිස්සයා ලෝකෙට උගන්නපු කෙනත් ණය වෙලා කියලා හිරස්තලේම ගහලා. ඉතින් SYF කියලා දිනවා මෙයාගේ හැටි ඔහම තමයි. ඔහම කතා කියනවා. හැබැයි මෙයා කරන්න යන්නේ මෙන්න මේ දේ කියලා. ඒ නිසාම තමයි අපි වාව දැන් අපි වහන් ඉන්න මේ වෙලාවේ FM 94.8 අපි වහන් ඉන්නවට මතක් කරන්නේ. අපේ ප්‍රයිම්ලා හෝමාගම බෙරු කැටියේ ප්‍රයිම් ලොකේෂන් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකත් ඉඩමක්. පර්චසයක් රුපියල් 6,85,000. වාට මුලින් 140ක් ගෙවලා පස්සේ ඉතිරිය 160 මාස 24ක් පොලී රහිතව ගෙවාගෙන යන්න පුළුවන්. අපි කියන්නේ ඔයත් ගන්න. ඉඩමක් දැන් ගන්න.
0: ඉඩම ගන්න.
1: දැක්කනේ මේ රොබර්ට් මහත්තයා වැඩේ කරන විදිය. එයා අනාගතය දැකලා තමයි මේ වැඩේ කරලා
2: තියෙන්නේ. මොලේ නේ රොබර්ට් මහත්තයා.
1: සමායිට රොබර්ට් මහත්තයා කියන එයා නැති වෙන්නත් පුළුවන් දැන් අවුරුදු 79ක්. හැබැයි මේ වෙල්ත් එක මේ ධනය ගලාගෙන එනවා. ඒක නවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්නේ ඔන්න හෝමාගම බෙරු කැටියේ තියෙන ඉඩම කොට්ටාවට විනාඩි 15ක දුර NSBM හරිත සරසවියට. ඒ වගේම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරග දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5න් යන්න පුළුවන්. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපයෙන්. ඊට පස්සේ සුපර් මාකට්ස්, රෝහල්, බැංකු මේ හැම පහසුකමක්ම තියෙනවා. ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් ගන්න 13:22 අරගෙන ඉක්මනින් ඒ වගේ ප්‍රයිම් ලොකේෂන් එකකින් ඔයාගේ ඉඩම වෙන් කරගන්න. අර රොබර්ට් මහත්තයා වගේ හිතන්න. මොකද මේ දුප්පත් වෙලා ඉපදුනාට දුප්පත් වෙලා අපි මැරෙන්න ඕනේ නැහැ
2: නෑ කියලා. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ අනේ කාටවත් අපහාසයක් මොකක් වන්නේ නෙමේ. මේ එක්ස් වයිෆ් ලා බිහි වෙන්නේ ඇයි?
1: එක්ස් වයිෆ් ලා ඇත්තටම ඒක අපි දෙන්නට ටිකක්
0: අමාරුයි පොඩ්ඩක් ඉච්චරේ දෙයක් හිතන්න. ඔව්.
2: මම නම් කියන්නේ එක්ස් වයිෆ් ලා බිහි වෙන්නේ වයි වයිෆ් ලා හින්දා.
1: XY
2: හැමෙල YYY කියලා අහන්න ගියාම ඉක්මනින්ම XY ලා බී වෙන්න
1: දෙන්න.
0: වයිස් වර්සා උකයිති.
1: හැබැයි ඉතින් මේ එහෙම කමක් නැහැ.
0: X husband ලා බී වෙන්නේ
2: Y.
1: ඒ ඉන්නම තමයි. ඒත් ඉතින් මේ දැන් රොබර්ට් මාත්‍යාගේ පස්සේ ඉන්වෙස්ට්මන්ට් එකක් එහෙම දාන්න ඉතින් ඉන්නවා.

0: FM anu paha, FM anu hatarai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 8 විනාඩි 20යි දැන්.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 smart drive smart savings. බිද්වයි කයිකයි දෙකයි 125යි 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
6: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: නොතරයියේ පෙරලි කරන NLB Mega Power, තවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රතයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
10: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 4 වෙනිදා කුරුණෑගල පේශකර්මාන්ත රතගාල SLT Mobitel Fiber Real Fiber Real Performance.

0: 25 මේකට ආර්ථික මධ්‍යස්ථානයේට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13.22
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
2: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක ලංකාවේ එක.
4: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: FM 95 FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 27යි ඇල්ගොටෞමේ වෙලාව. හරිද?
1: හරි.
0: අපිට යන්න තියෙනවා මතක් කරන්න.
1: කොහෙටද?
0: වැදගත් කතාවක්.
1: මොන වගේ වැදගත් කතාවක්ද?
2: කියන්නකෝ බලන්න වැදගත් කතාවක්.
0: රටේ අනාගතය වෙනුවෙන් තමයි මම මේ මතක් කිරීම කරන්නේ.
1: එහෙනම් සෑහෙන්න වැදගත්. ඒ කියන්නේ මේ අපේ පොඩ්ඩෝ ගැන මොන හරි දෙයක් නේවා කියන්නේ.
0: හරියටම හරි. දැන් ඉන්න පොඩ්ඩෙක්ගෙන් ඔයා අහුවත් ඔයාට කවුද වෙන්න ඕනේ කියලා. අපි ඉස්සර කිව්වේ ඩොක්ටර් කෙනෙක්
1: වෙන්න.
0: ඉංජිනේර් කෙනෙක්.
1: ඔව් පයිලට් කෙනෙක් වෙන්න. මට තිබ්බේ පයිලට් කෙනෙක්.
0: පයිලට් කෙනෙක්.
1: ඔව් ඒ කියන්නේ අපි හිටියේ කටුනායකන නිතර ප්ලේන් යනවා.
0: ඔව්.

0: ටීචර් කෙනෙක් ඉන්න ඕන කියලා. ඒ කියන්නේ අපේ අර හැමදාම අපිට එදිනදා පේන ජොබ්ස් ටිකක් තියෙනවා.
1: ඔයා දන්නවද මට හිතිලා තියෙනවා බස් කොන්දොස්තර කෙනෙක්
2: වෙන්න.
1: අයි ෆුට්බෝල් එක යන්න හැම වෙනවා. ඇත්තද?
2: ආවෙත අපිට යන්න බෑනේ. අතුලට යන්න
1: මල්ලි. නෑ නෑ අතුලට යන්න කියලා. මිනිත්තු කාලෙ මට හිතිලා තියෙනවා අපේ යා බලන මාර්යාට බලයක් තියෙනවා නේ. කියලා බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න බැරිද කියලා.
0: ඒනවා අපි තමයි එහෙම කිව්වේ. දැන් ඉන්න පොඩ්ඩෝ එහෙම කියන්නේ නෑ. දැන් ඉන්න පොඩ්ඩෝ ලෝකේ නැති මොකක් කරි නෑ ලෝකේ තියෙන අපිවත් දන්නේ නැති අමුතු ඉනෝවේටිව් දේවල් හොයාගෙන අපිට කියනවා මේ මට වෙන්න ඕනේ මෙන්න මෙහෙම සයන්ටිස්ට් කෙනෙක්.
1: අපි ඉතින් අර Google එකට ගිහිල්ලා හොයන්න ඕනේ
2: කිව්වේ මොනාද කියලා. හරිද? ඉතින් එහෙම තමයි. ඒ කියන්නේ මේ දැන් ඉන්න පොඩ්ඩෝ අපිට වඩා ලොකුවට ලෝකෙ දිහා බලනවා සහ දකිනවා. ඒගොල්ලන්ට අපිට වඩා ලෝකයට ඇක්සස් තියෙනවා නේ. ඉස්සර අපි එහෙම නෙමෙයිනේ අපිට හරි සීමා සහිත ටිකක් විතරයි පේනුනේ. දැන් පොඩ්ඩන්ට එහෙම නෙමෙයි. ඒගොල්ලෝ අපි දන්නවා YouTube පාවිච්චි කරනවා, Google පාවිච්චි කරනවා. පොඩ්ඩන්ට පව. අපි හිතන්නකෝ මේ අවුරුදු 5ට අඩු අය ඉන්නේ. ඒගොල්ලොනුත් දැන් පුරුදු වෙලා තියෙනවා සමහරලාට අම්මලා ඒගොල්ලන් ටැබ් එක අතට දීලා නේ ඊට පස්සේ ඔය ලැප්ටොප් එක නැත්තම් TV එක මොනා හරි දාලා දීලා යනවා. ඒගොල්ලෝ දේවල් දකිනවා අපිට වඩා. ඒ කොහොම නමුත් මේ අවුරුදු 5ට අඩු දරුවන්ගේ ඒ වර්ධනය වෙන කාල සීමාවේදී ලැබෙන පෝෂක පදාර්ථයන් සෑහෙන්න වැදගත් එයාලගේ අනාගතයට. දැන් එයාලා ඉන්නේ ටික ටික highly competitive ලෝකයකට නේ. ලෝකේ වේගෙන් ඉස්සරහට දුවනවා. එයාලත් ඒ තරගෙට දුවන්න ඕන. නැත්නම් ඒගොල්ලන්ගේ මග හැරෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට දුවන්න තමන්ගේ හයිය නැති වෙනවා. අර වයසේදී අපි අර කියපෝ අවුරුදු 5ට අඩු වයසේදී ලැබෙන්න ඕන පෝෂක පදාර්ථයන් මේ විදියට ලැබුණේ නැත්තම්. ඒක බලපාන්නේ තව අවුරුදු 5කින් විතර ඉස්සරහට වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ඒගොල්ලන්ට ඕන කරන යකඩ ප්‍රෝටීන් ඊට පස්සේ වෙනත් වැදගත් පෝෂක පදාර්ථ මේ හැම දෙම හරියට දුන්නේ නැත්තම් ඒක යාලගේ මානසික ක්‍රියාකාරීත්වයට ප්‍රතිශක්තිකරණ පද්ධතියට ශාරීරික වර්ධනයට වගේම ආහාර ජීර්ණයට බලපාන්න පුළුවන්. එතනින් නවතින්නේ නැහැ. එයාලගේ දෘෂ්ටියට පෙනීමට මේක බලපාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔන්න අපි වහගෙන ඉන්න අම්මලා තාත්තලට වැඩිහිටියන්ට අපි මතක් කරනවා ඔයාගේ පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා. Anchorpedia Pro MFGM දෙන්න අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සූදානම වෙනුවෙන්.
0: අන්න
2: ඒගොල්ලන්ගේ සූදානම් කරන්න රෙඩි කරන්න. ඒගොල්ලෝ යන්නේ හැමදේම මේ වෙනදට වඩා කියන අපේ කාලයට වඩා වෙනස් ලෝකයකට දැනුම වෙන්න පුළුවන් නේ. ඒ හැමදේම ඇක්සස් වෙන්න පුළුවන් ඔක්කොම තියෙනවා. ඒගොල්ලන්ගේ වටේ ස්මාර්ට් ෆෝන් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කිව්වා අර එක එක chat GPT ද Gemini ද ඒ වගේ දැනුම ගන්න තැන් සෑහෙන්න තියෙනවා. හැබැයි ඒව හරියට යූස් කරන්න, ඒවෙන් හරියට වැඩ ගන්න ඒගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. එහෙම දැනගෙන ඉන්න නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වර්ධනය වෙන අවධියේදී හරි විදිහට පෝෂණය ලබන්න ඕනේ. ඒ නිසා තමයි Anchorpedia Pro දෙන්න කියලා අපි මතක් කරන්නේ.
0: ඕකේ. හරි. දැන් අචි අහලා තියෙනවද හැංග්‍රී කියලා කතාවක්?
2: හැංග්‍රී. ආහා.
0: හැංග්‍රී ප්ලස් ඇංග්‍රී. හරිද? බඩගින්න වැඩි වුණාම එන
2: තරහව. ගෑනු ළමයින්ට ඔක වැඩි.
0: මට එනවා ඒක. මට කවුරු හරි මොන හරි වෙලාවට වැඩක් කියම කිව්වොත්
2: තරහ යනවා.
0: ඉතින් හොඳටම බඩගින්න හිටියම තමයි ඒක වෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? ලස්සන මීල් එකක් කාලා අපේ මූඩ් එක ෆික්ස් කරගන්න.
2: අන්න ලස්සන මීල් එකක්. ඒ කියන්නේ රහ විතරක් නෙමෙයි ලස්සන වෙන්න.
1: ලස්සනක් තියෙන්න ඕනේ.
0: පෙනුම තියෙන්න ඕනේ, සුවඳ තියෙන්න ඕනේ. කියන්නේ කන්න හිතෙන ඇපටයිට් එක එන ජාතිය කෑම වේලක් වෙන්න ඕනනේ. හැබැයි හිතන්නකෝ එහෙම හැංග්‍රි වෙලා ඉන්න වෙලාවක ඔයාට නිකන් අර තෙල් වේරෙන තෙල් රස විතරක් එන අමුතු කෑම එකක් ගෙනත් දුන්නොත් හැංග්‍රි එක කොතනින් යාට යයිද කියලා
2: මොනවා වෙයිද කියලා
0: සමහර න්‍යූක්ලියර් බෝම්බයක් වගේ වෙන්න පුළුවන්.
2: පුපුරලා යන්න පුළුවන්.
0: ඒක නිසා තමයි කියන්නේ ඔය හැංග්‍රි එන කට්ටියට විතරක් නෙමෙයි හැමෝටම ෆෝචෝන් ඔයිල් දාලා කෑම හදලා දීලා බලන්න. හැමදාම ෆෝචෝන් ඔයිල් ඉල්ලනවා.
2: ඔව්. ඒ කියන්නේ මේ ෆෝචෝන් ඔයිල් ගෙදර ගෙනල්ලා තියාගන්න. දැන් ඔයා හිතන්නකෝ තනියම ඉන්න කෙනෙක් කියලා. එහෙම නැත්නම් මහා පරිමාණයෙන් උයන පිහන කටයුතු කරන කෙනෙක් කියලා. ඕන කෙනෙක්ට ගැළපෙන විදිහට දැන් ෆෝචෝන් ඔයිල් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. සිල්ලර වෙළඳසැලකින් වෙන්න පුළුවන්, නැත්නම් සුපිරි වෙළඳසැලකින් වෙන්න පුළුවන්. මේ ඕනම තැනකින් ඔයාට මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් කෑන්ස් තියෙනවා. මිල දී ගන්න පුළුවන් ෆෝචෝන් ඔයිල්. පොල් තෙල් ඕන නම් එහෙම තියෙනවා. කොකනට් ඔයිල් ඕන නම් එහෙම. ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා. කුකින් ඔයිල් තියෙනවා. කෝන් ඔයිල් තියෙනවා.
0: පොල් තෙල් ඔයි කොකනට් ඔයිල් ඔයි දෙකම එකයි.
2: දෙකම ආව්. එහෙම කිව්වනේ. පොල් තෙල් ඕන නම් එහෙම.
0: ඒ දෙකම එකයි.
1: දැන් ඒක එකක්ද?
2: එකක්ද? දෙකක් නෙමෙයිද?
0: එකක්.
2: එහෙනම් පොල් තෙල් ඕනේ කට්ටිය පොල් තෙල් ගන්න ෆෝචුන් ඔයිල් වලින් කොකනට් ඔයිල් ඕනේ කට්ටිය ඒත්
0: ෆෝචුන් ඔයිල්
2: කොකනට් ඔයිල් දින කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේ තමයි සූර්යකාන්ත තෙල් ඕනේ කට්ටියට
1: පොඩ්ඩෙන් අද ඒක එකක් කියලා නැතුව නේද
0: මම ඉවර කරන්න දෙනවා කොච්චර වැදගත්ද කියලා ඔයගොල්ලෝ
2: මීටරින් ඉන්න එක හොඳයි
0: ඒකනේ
2: හරි ඉතින් මේ ඕනම තෙල් වර්ගයක් ඔයාට ෆෝචුන් ඔයිල් බ්‍රෑන්ඩ් එකෙන් දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා වසර ගණනාවක විශ්වාසනීයත්වය එක්ක අපේ ගෘහණියන් දන්න නමක් තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ අර නියම පදමට ඒ කියන්නේ බඩ ගිනියන වෙලාවට නියම පදමට ඔයාට දේවල් හදා ගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම ෆෝචුන් ඔයිල් ගන්න කියලා අපි මතක් කරනවා ඔයා ගන්න අමාරු නෑ සුපර් බ්‍රෑන්ඩ් ටැග් එක ලිඩ් එකේ ගහලා තියෙනවා ඔව් මූඩිය වටේට සුපර් බෑන් මේ ටැග් එක එල්ලෙනවා ඒක පේනවා ඔයාට ඊට පස්සේ ඔයා ගන්න පුළුවන් මොකද සුපර් බ්‍රෑන්ඩ් ගහපු වෙන මුකුත් නෑ ඔයාට ඔයිල් වර්ග ෆෝචුන් ඔයිල් තමයි හම්බ වෙන්නේ
0: ඇත්තටම සුපර් මාකට් එකකට ගියාම ආචි තියෙනවනේ ඔයිල්ස් ගොඩක් කියන්නේ ඔයිල්ස් තියෙන තැන ඔයිල් වර්ගනේ ගොඩක් තියෙන්නේ එතකොට එක එක බ්‍රෑන්ඩ් තියෙනවා ඔයාට අර ටැග් එකකින් ටැග් ගාලා ෆෝචුන් ඔයිල් එක හොයා
2: ගන්න පුළුවන්
0: හරි ඊට පස්සේ දැන් ඔයාගේ ගෙදර ඔයාට හිතන්න ඔයාගේ සෝෆා එක අලුත් කරන්න ඕනේ එහෙම නැත්නම් ඔයාගේ බෙඩ්රූම් එකේ ලුක් එක අලුත් කරන්න ඕනේ ඔයාට ඔළුවට එන පළවෙනි නම තමයි දම්රෝ කියලා කියන්නේ
2: දම්රෝ එක. ඉතින් දම්රෝ එකට යන්න ඔයා ඔයාට ඕනේ කරන ඒ කියන්නේ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ පවා දැන් ඔන්න මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා Samsung Panasonic Innovex වගේ brand names වලින් ඔයාට ඕන තරම් විදුලි උපකරණ ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි air conditions දැන් තියෙනවා මිලදී ගන්න පුළුවන් ඒ වගේමයි ගෘහ භාණ්ඩ
0: ඒ
2: කියන්නේ මේ දැන් සෝෆා ගත්තොත් සෝෆා මාදලින් ගණනාවක් තියෙනවා නිදන කාමර කට්ටල තියෙනවා ඊට පස්සේ spring mattress තියෙනවා ඊට පස්සේ foam mattress තියෙනවා මේ ඕන දෙයක් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා ලංකා පුරාම මේ ඕන තැනකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාට කැමති විදිහට මේ දේවල් මිලදී ගන්න ඒ වගේමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් දම්රෝ එකෙන් ඕන කරන දේවල් ගන්න පුළුවන්

0: paha FM alu hatarai tashma ata net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 8යි විනාඩි 38යි දැන්
4: හිරුසාල් පෞලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
5: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352502 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
6: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
7: ඇනි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත
8: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
9: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
10: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
11: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
12: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
12: පොල් තෙල් විතරක්කේ.
11: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
12: ඕවිතින්.
11: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
14: බෙල්ලේ කොන්දේ වේදනාවද? ආතරයිටිස් සන්ධි වේදනාව හෝ මාංශපේශී වේදනාවද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් Active Plus වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න. 0734227877 හෝ 0777511039 Active Plus ඔබේ සුවය වෙනුවෙන්.
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Mahabankwe avasaralath balapatra labi mudal samagamaki
16: Venasma rasaya venasma vidiyata Veje instant noodles rasa hatarakin
17: parampara gananawak api upawa balagenbowa eha meha nupenena pittiyak athule thibunu ape namaya usas tattwaya upa obe jeevithaye taram vishwasakala denen dina taakshanaya aarakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya galani fine shield purple wire then vilanda pole
0: FM 95 FM 94.8 net FM FM 95 FM 94.8 net FM

0: උදෑසන 8 විනාඩි 46යි අල්ගොටාවම වෙලාව අද වෙලාව යනවා ඉක්මනට.
1: අද ඉක්මනින් යනවනේ.
0: ඔව්.
1: අද මොකද?
0: ෆ්‍රයිඩේ නිසාද?
1: අපේ DJ අසා යමක් කරලා ඉක්මනින් රෑවෙන්න.
0: කුමක්දෝ සිද්ධ වෙනවා.
1: යම් දෙයක් සිද්ධ වෙනවා.
0: ඔව්.
1: අපේ පියවි ඇසට නොපෙනෙන.
0: ඔව්.
1: දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා අපිට තේරෙනවා කොහොම නමුත් කියන්න ඕන.
0: ඔව්.
1: අද තියෙනවා DJ නයිට් එක.
0: DJ නයිට් එක අද ෆ්‍රයිඩේ.
1: DJ නයිට් එක තියෙනවා. හරිද? අද ෆ්‍රයිඩේ. අවුත් මේගොල්ලෝ දන්නවා හරියටම රෑ 9 වෙද්දි FM 94.95 ඔයාලට පුළුවන් DJ නයිට් එක අහන්න live.
0: ඒ
1: වගේම තමයි net FM official Facebook page එකෙන් ඔයාලට live stream එක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: Right.
1: නිකන් බලාගෙන ඉන්න එපා. ඔයා comment කරන්න, like කරන්න, share කරන්න, vote කරන්න.
0: ඔව්.
1: vote කරන්න දැනගන්න එපා මොන මොන පැති වලින් දෙන්න කියලා.
0: දෙන්න කියලා. ඒ කියන්නේ
1: අද එනවා DJ චමි. වවුනියාවේ.
0: ඕකේ.
1: වවුනියාවේ.
0: වවුනියාවේ කොල්ලෙක් ඉන්නේ.
1: ඒ වගේම තමයි. DJ දිලා එනවා.
0: රයිට්.
1: කොහෙන් දන්නවද?
0: කොහෙන්ද?
1: ත්‍රිකුණාමලෙන්.
0: ත්‍රිකුණාමලෙන්.
1: ත්‍රිකුණාමලෙන්.
0: ඕකේ.
1: ඉන්නේ. හරිද? ඊට පස්සේ දැන් තේරෙනවානේ වවුනියාව සහ ත්‍රිකුණාමලය අතර තමයි මේ ගැටුම සංග්‍රාමය. යන්නේ
0: හොට් කොල්ල දෙන්නේ කෙනෙක් කියන්නේ
1: අන්න හරි මේ රට බෙදා ගන්න නෙමෙයි එහෙම එකක් නෙමෙයි ත්‍රිකුණාමලයේ වවුනියා පැත්තේ වෙන වෙනමත් ඔලුවට එනවනේ කට්ටිය කලබල වෙලා ඔන්න නැගිටිනවෝ කියලා අපේම වෙනවා
0: කට්ටිය
1: මේ පැත්තේ මොන හරි වෙච්චකම ඔන්න නැගිටිනවෝ කියලා පටන් එහෙම එකක් නෙමෙයි මේ DJ එකක් අපේ DJ බැටල් එක හරියට මදර 9ට පටන් ගන්නවා ෆ්‍රයිඩේ සිකුරාද දවස ඔයගොල්ලෝ දන්නවා ඉතින් වවුනියාවයි ත්‍රිකුණාමලයයි කරට කර ගැටෙනවා ඔයාලට කැමති පැත්තක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.
0: ඔයා කොළඹ වුණාට ඔයාට ගන්න පුළුවන් කැමති පැත්ත.
1: කැමති පැත්තක් ගන්න පුළුවන්. අපේ DJ චාමියාගේ පැත්ත ගන්න පුළුවන්. නැත්නම් DJ දිලාගේ පැත්තත් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් 9ට වැඩිට සෙට් වෙමු කට්ටිය. අපේ DJ අසා තව වැඩි විස්තර ඉස්සරහට ඔයාට කියයි.
0: ඕකේ. හරි. ඊට පස්සේ අපි යනවාට මතක් කරන්න ඔයාගේ බිස්නස් එකට.
1: ඔයාට
0: උදව් කරන්න.
1: ඔව්.
0: ඔයා ගන්න ඕන වාහනය මොකක්ද කියලා.
1: ඒ කියන්නේ හිතන්න ඔයා නිකන් වවුනියාව ඉන්නේ කියලා
0: නැත්තම්
1: ත්‍රිකුණාමලයේ ඉන්නේ කියලා.
0: ඔව්.
1: එහෙ ඉදන් ව්‍යාපාර කරනවා කියලා.
0: නැත්තම්
1: මෙහෙ ඉදන් එහෙට යනවා කියලා.
0: කොළඹ
1: ඉදන් එහෙට යනවා කියලා. නැත්තම් නිකන් හිතන්න යාපනයේ ඉදන් බිස්නස් කරන කෙනෙක් කියලා. නැත්තම් ඔයා හිතන්න ඔයා මීගමුව පැත්තේ ඉදන් මීගම විතරක් නෙමෙයි. දැන් මාළු තියෙනවනේ දකුණේ. නැත්තම් තව ප්‍රශ්න ඇති වෙනවා.
0: කියන්න හැදුවේ ඉතින්.
1: එහෙමයි ඒක. එහෙම කමන්නෑ. හරි. දකුණෙත් තියෙනවා.
0: දකුණේ තමයි රසම මාළු ඉන්නවා දැන්.
1: කියලා ඕගොල්ලෝ ඉතින් මීගමු මාළු කාලා නැති හින්දා අපි වෙලාව කන්න දෙන්න. හරිද? මීගමුව වේවා. නැත්තම් දකුණේ වේවා. ඊට පස්සෙ වා දීවර මහත්මයෙක් නම්. දීවර වෙලදාමේ ඉන්න කෙනෙක් නම්. ඒ වගේම තමයි රට මැදට මාළු අස්වැන්න අරගෙන යන කෙනෙක් නම්.
0: ඔයා
1: ගාව තියෙන ඕනම වාහනේ තමයි.
0: ඕකේ.
1: Tata Super Ace කියලා කියන්නේ.
0: Right.
1: බට්ටගෙන් කරගන්න බැරි වැඩ ටික අවුරුදු 20ක් පුරාට බට්ට අපිත් එක්ක හිටියා. තාමත් ඉන්නවා. බට්ට වාට නිකන් පොඩ්ඩක් දැන් පොඩි වගේ නම්. බට්ට හැම මිද්දි වාට ටිකක් ගන්න පුළුවන් Tata Super Ace එකක්.
0: Okay.
1: ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය දැන් සුළු පරිමාණ ව්‍යාපාරයක් විදිහට ආරම්භ වෙලා
0: මධ්‍ය
1: පරිමාණ ව්‍යාපාරයක් දක්වා ඇවිල්ලා මහා පරිමාණ ව්‍යාපාරයක් වුණාට පස්සෙත් ඔයාට Tata Super Ace එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: අරගෙන
1: ඔයාගේ ව්‍යාපාරේ පුළුල් වෙනවත් එක්කම
0: ඒ
1: පුළුල් වෙන වෙළඳ කටයුතු වලට ඔයාට යොදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා Tata Super Ace එක. ඩිමෝ ලොක්ක කියන්නේ Tata Super Ace එකටම තමයි.
0: හරිද?
1: ඉතින් මේක ගන්න කියන්න ලොකුම හේතුව තමයි දැන් රියදුරු මහත්මයාට ලොකු දුර ගමන් යද්දී මහන්සිය දැනෙන්නේ නැහැ. මොකද මේ AC කැබින් එකක් තියෙන.
0: හරි ෆුල් කූල් එකේ යන්න පුළුවන්
1: කූල් එකේ ඔයාලට ඩ්‍රයිව් කරගෙන පරිස්සමට යන්න පුළුවන් හැකියාව තියෙනවා පවර් ස්ටියරින් තියෙනවා ආයේ බයිසෙප් එක ට්‍රයිසෙප් එක හැදෙන්නේ නැහැ ඔයා ස්ටියරින් වීල් එක කරකවන්න ගියාම ඔයාලට රිලැක්ස් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඕනම කන්දක ඔයාලට පහසුවෙන් කන්ද නැග ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒකත් මේ වටිනවනේ
0: කඳු
1: යන්න පුළුවන්
0: ඊට පස්සේ
1: තනිතලා භූමියක යන්න පුළුවන් ඕනම තැනක පහසුවෙන් ඔයාට වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඉතින්
1: නැවුම් මෙලවලු පළතුරු ප්‍රවාහණයට වගේම මගී ප්‍රවාහණයටත් ඔයාට මේක කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: හරනකොට ඔයා භාණ්ඩ බෙදා හැරීම් කටයුතු එහෙම කරන කෙනෙක් නම් ඉම්පෝට් කරන එක්ස්පෝට් කරන වැඩ කරන කෙනෙක් නම් ඔයාටත් මේ අපි කියන Tata Super Ace එක ගැලපෙනවා. මොකද අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි Tata Super Ace ලංකාවට එන්නේ. සේවා මධ්‍යස්ථාන තියෙනවා 18කට වැඩි ප්‍රමාණයක්. Tata Genuine අමතර කොටස් ගන්න පුළුවන් බලයලත් අලවි නියෝජිතයින් ඉන්නවා 600කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම. කෝල් එක දෙන්න 13.88ට ඔයාලට පුළුවන් ඔයාගේ Tata Super Ace එක දැම්ම වෙන් කර ගන්න.
0: ඕකේ. හරි. ඊට පස්සේ අපේ security එක කියලා කියන්නේ අපේ number 1 වෙන්න ඕනනේ.
1: අපි
0: මොනවා කරත් අපේ ආරක්ෂාව අපි අනිවාර්යෙන්ම වැඩිපුර හිතලා ඒක සලස ගන්න ඕනේ. එතකොට ඔයාගේ ගෙදර ඔයාට ආරක්ෂාව නැත්තම් ඔයාට වෙන කොහෙවත් ආරක්ෂාව තියෙන විදියක් නැහැ. ඔයාගේ ගෙදර තමයි ඒක හදන්න ඕන පළවෙනි තැන. ඒක නිසා තමයි කියන්නේ ගෙදර හදද්දී ඔයාට කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර්ම දාන්න කියලා.
1: ඔව් දැන් අපි කියවනේ මේ ව්‍යාපාර ගැන හැම ව්‍යාපාර කරලා රැකියා කරලා දුක් මහන්සියෙන් කෝටි ගණන් ඉතුරු කරලා හම්බ කරලා අපි සමහරලාට ලෝන් එකක් දාලා හවුසින් ලෝන් වලට ගිහිල්ලා ගෙයක් හදන්නේ තමන්ගේ ආදරණීයන් හැමෝටම පරිස්සමෙන් ඉන්න පුළුවන් වෙන්න.
0: අනිවාර්යෙන්.
1: ඒ පරිස්සමෙන් ඉන්න හදපු තැන වයරින් එකට ඔයා ගන්නේ කිසිම ප්‍රමිතියක් නැති බාල වයර් එකක් නම් ඔයා අනතුරේ දාන්නේ ඔයාගේ ආදරණීයන්ගේ ජීවිත. ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක අනිවාර්යෙන්ම ගන්න කියලා. දම් පාඩට මේක ඔයාට හොයා ගන්න පුළුවන්. දැන් හાર્ඩ්වෙයාර්ස් වල තියෙනවා, මාකට් එකේ තියෙනවා. වයරින් නම් කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකම තමයි. මොකද මේ කැලනිලා ලංකාවට විතරක් නෙමෙයි වයර් හදන්නේ.
0: රයිට්.
1: ඒවා ගැලින්ම බංග්ලාදේශෙත් තියෙනවා. හරිද? මලේසියාවෙත් තියෙනවා.
0: කිසි
1: ප්‍රශ්නයක් නැහැ. එක්ස්පෝර්ට් කරනවා ලෝකයේ රටවල් මේ වෙනකොට 18කට විතර තමන්ගේ නිෂ්පාදන. ඒ නිසා තමයි කියන්නේ බය නැතුව කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක දාන්න කියලා. මේ පර්පල් කියන ස්ටෑන්ඩඩ් එක තියෙනවනේ මේ සම්මතය. ඒක ඒ කොන්සෙප්ට් එක අරගෙන ඉන්නෙත් වෙන කවුරුත් නෙමෙයි කැලනිලම තමයි. ඒ නිසා තමයි කියන්නේ බය වෙන්න එපා කන්සෙප්ට් ගෙනාපු කට්ටියගෙන්. ඒ කියන්නේ ට්‍රෙන්ඩ්ස් හදපු කට්ටියගෙන් ගන්න බය වෙන්න එපා. අවුරුදු ගානක විශ්වාසයත් එක්ක තමයි අවුරුදු දශක අපි අවුරුදු නෙමෙයි දශක වලින් ගණන් කරමු. දශක පහකට එහා විශ්වාසයත් එක්ක තමයි කැලනි අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඔය ගෙදර වයරින් කරද්දී අනිවාර්යෙන්ම මතක තියාගන්න කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකම දාන්න.
0: ඕකේ. මේ මට තියනවා නම් නිකන් වයර් එක පේන්න වයරින් කරන්න විදියක්.
1: ඔව්.
0: මම
1: එහෙම කරගන්නවානේ. ඔව්. එතකොට වැඩි ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපිට එතකොට පේනවනේ. හැබැයි
0: වයර් එක ලස්සනයිනේ.
1: වයර් එක වයර් එක ලස්සනයි.
0: ඒක නිසායි දම් පාඩන මම
1: අර කැමති. දැන් මායි අපේ සාරයි ගියා.
0: ඔව්.
1: කැලණි කේබල්ස් ලගේ බලන්න. ගියාට පස්සේ අපි දැකපු දේ තමයි මේ ඉන්ටීරියර් ඩිසයිනින් ගැන හිතන කෙනෙක් නම් ඇත්තටම වයර් එක ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ හැබැයි දැන් ඒක ඔයාට අවශ්‍යතාවය අනුව එහෙම එලියෙන් හරි වයරින් කරගන්න පුළුවන්. එහෙම තියෙනවා ලෝකෙ
0: කන්සෙප්ට්.
1: ඒක ඉතින් ගෙදරකට නෙමෙයි දැන් ඔයාගේ ඔෆිස් එකකට වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ පොඩි බිස්නස් එකක් කරන ඉන්ටීරියර් එකකට වෙන්න පුළුවන්. ඒක ගැලපෙනවා.
0: මොඩර්න් ආකිටෙක්චර් එකට යනයි
1: කාරණා. ඒක කරන්න පුළුවන්. මොකද විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව උපරිමයෙන්ම තහවුරු කරලා තියෙන නිසා.
0: රයිට්. හරි අචි දන්නවද දැන් මං වැඩට එන්න එළියට බහින හැම දවසකම මට මල් වරුසාවක් දෙනවා මේ යුනිවර්ස් එකෙන්.
1: උදේට ඉතින් ඔය පොඩ්ඩක් අර පොද වැටෙන එක Tamanට වහිනවා කියලා ඊටාගෙන ඉන්නේ. එහෙම අය හම්බෙනවා මට ඕන තරම්. පොඩ්ඩක් දැන් ඔය මේ ටිකේ තියෙන මේ දේශගුණික තත්ත්වයන් කාලගුණික තත්ත්වයන් එක්ක එහෙම ඉතින් පොඩි පොඩි වැහි වැටෙනවා. ඒක සාමාන්‍යයි.
0: ඒ මං වෙනුවෙන් තමයි මේ වැහි වැටෙන්නේ
1: කියලා හිතාගන්න පුළුවන්.
0: කොහොම හරි ඒ වැස්සේ තෙමුණහම පොඩ්ඩක් තියෙන ඔළුව බර ගතියක්, හචින් යන ගතියක් පොඩි පොඩිව තියෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් නෑ. මං ඔෆිස් එකට ආපු ගමන් මගේ මෙල්ඩෝල් කාඩ් එකකින් එකක් බොනවා. මොකද මගේ ඔෆිස් එකේ ටේබල් එකේ තියෙනවනේ මෙල්ඩෝල් කාඩ් එක. වාටත් ඔළුවේ කැක්කුම් මගේ පතේ අමාරු උන වගේ පොඩි පොඩි ලෙඩ තියෙනවා නම් මෙල්ඩෝල් එකක් බොන්න වාගේ වැඩ ටික වාට කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්. හැබැයි උන වාට දවස් කීපයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියලා මතක් කරනවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Parampara Gananawak Api Upava Palagan Bova Iha Mehan Nupinan Bityak Atuli Dipuno Ape Namaya Usas Tattya Upa Upi Jeevite Taram Vishwasakala Dinen Dina Thakshanaya Arakshava Iyala Nangvamin Pramithya Sahatika Kala Gini Rekavarane Jatika Surakshita Karanaya Kalani Fine Shield Purple Wire Then Vilandapole Obe Vistrama Vetupata Labina Iyala Manaya Mudala Then DFCC Garu Saruvetin Rupiya Laksha Ekasiya Vissak Takpa Uparima Naya Mudalak Samaga Vasara Pahalavak Takpa ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
3: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13.22
4: Youth again, no, I get future at the plus point. Takak RDB Youth Plus. Vishesh Pratilab Rasak Samaging Youth Takama set to a banking partner. RDB Youth Plus Kinuma Uba Vinuinma.
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
6: මාළු කන්න කැමති කිරටද පිරිසටද
7: කැමති විදියකට
6: විජය කිරි මාළු 3/5 කුඩු හා විජය මිරිස් මාළු 3/5 කුඩු
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
9: Velava oba veta gena enne
10: Amme rambutan gini ganan deela kessa hada ganna da hadanne ehema ganan neha අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
12: උදේ 9:00 විනාඩියේ කයි දැන්නේ.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා එත්නියෝ.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමල් රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නේපාල තානාපති කාර්යාලයට ගොස් තිබෙනවා. ඒ ඉකුද්දා සිදුව ස්වභාවික ආපදාවෙන් විපතටපත් නේපාල වැසියන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහායි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමල් රාජපක්ෂ මහතා එහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන නේපාල තානාපති විජය කුමාර් රාවුද්ද හමු වී තිබෙනවා. නේපාල ජනතාව මුහුණදුන් ව්‍යසනය පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පැවති දීර්ඝකාලීන සම්බන්ධතාවයේ සහ සහයෝගය මෙවැනි අවස්ථාවකදී තවත් ශක්තිමත් විය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රාමල් රාජපක්ෂ මහතා එම හමුවේදී අවධාරණය කර තිබෙනවා. මේ අතර රාමල් රාජපක්ෂ මහතා අද දිනේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බවයි වාර්තා වුණේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital પરંપરાවේ analog territory එකයි.
2: Net FM algo

0: උදේ 9යි විනාඩි 9යි ඇල්ගුටාම් වෙලාව අපි ආවේ අපේ අන්තිම පැයට
1: අන්තිම පැය
2: මේ හැම කෙනාටම විවිධ අත්බැහිවීම් තියෙනවනේ නේද
0: ඔව්
2: සාරාට දින අත්බැහිවීම කියන්න පුළුවන් එකක්ද
1: ඒක බැරි වෙයි මං හිතන්නේ
0: ඒවා පොඩක් පොඩක් ඉන්නේ හිතලා කියන්නම් කීපයක්
2: තියෙනවා සමහර ඒවා කියන්න පුළුවන් ඒවා සමහර ඒවා මේ කියන්න බැරි ඒවා විශේෂයෙන් මේ අද ඇතැම් අයගේ අත්බැහිවීමක් ගැන විශේෂ අවධානයක් යොමු කරන දවසක් අපි ඒ ගැන යන්න කලින් කියන්නම් සමහර ලාට ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක අපි ඒ ගැන එච්චර සැලකිල්ලට ගන්නෙ නැහැ හැබැයි දැන් සැලකිල්ලට නොගෙන ඉන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා ඒ තමයි ලිංගික සෞඛ්‍ය කියලා කියන්නේ අද ලිංගික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන දවස අපි ගැන වෙනම කතා කරමු දැන් අපේ ගොඩ දෙනෙක් විවිධ අත්බැහිකම් හින්දා මේ ලෝකේ අතහැරලා යනවානේ අපිට තියෙන විවිධ අත්බැහිකම් හින්දා
1: addictions
2: ඔව් ඉතින් කොහොම හරි මේ එහෙම අබ්බැහිකම් හින්දා ලෝකේ අතෑරලා ගිය තුන් දෙනෙක් කර දැන් අර ස්වර්ගයට යනවද අපායට යනවද කියලා අතන මැද්දේ ඉන්නවනේ
0: එක්කෙනා
1: හරි තීරණය කරනවා
2: ඔව් තීරණ ගන්න එක්කෙනා එයා ගාවට දැන් තුන් දෙනාම ඉන්නව
1: ආහා
2: හරිද දැන් අපි කියමු ජෝන් නහව හරිද
0: හරි
2: ජෝන් මොකද මේ දන්නෑ වගේ අහනවා. හොර දන්නවා.
1: කොහමද දන්නවා?
2: දන්නවා.
1: පොත ළඟ තියෙනවා.
2: පොත ළඟ තියෙනවානේ. මේ ජෝන් මොකද මේ? අනේ මේ බලන්නකෝ මම මේ කෑම කන ලොකු අබ්බැහිවීමක් තිබුණා. මේ කාලා වැඩි වෙලා තමයි මට මේ කෑම හේතුවෙන් තමයි මට මෙහෙ එන්න උනේ. බැරෙන්න උනේ කියලා කිව්වම හරි. මේ වගේ දේවල් වලට දෙන දඬුවම තමයි තව අවුරුදු 10ක් තමන්ගේ මේ අබ්බැහිය නැතිකරන්න ලෝකේ තියෙන රසම කැම තියෙන කාමරයකට දාලා වහලා තිනවා
0: කිව්වා
1: අවුරුදු 10ක්
2: ඔව් දැම්ම ජෝන් හරිද ඊළඟට කවුද ජෝන්ට පස්සේ පිලිප් ගම්මුකෝ හරිද පිලිප් ගෙන් ඇහුවා තමු මොකද අනේ මට මෙහෙ එන්න උනේ මම මේ සූදුවට අබ්බැහිදලා හිටියා මේ මම නැති බංගස්ථාන වුණා ඉතින් ඒක හින්දා මේ තමයි මට අන්තිමට මෙහෙ එන්න උනේ කිව්වම ඌව දැම්ම කැසිනෝ එකකට දාලා වහලා තිබ්බා දැන් ඊළඟට ආවා
1: තුන්වෙනියා
2: කවුද ජෝන් උත්තරි පිලිප් උත්තරි නමගේ ඩේවිඩ්
1: ඩේවිඩ් දැන් අර දෙකම බලන් හිටියේ නේ
2: ඔව් ඩේවිඩ් දැන් දෙක බලන් හිටියා ඔව් ඩේවිඩ් ගෙන් ඇහුවා ඔයා මොකද මේ පැත්තේ ආලා කියලා කිව්වා මම මේ සිගරට් බීලා නේ මෙහෙ හරිද අවුරුදු 30ක් විතර මං සිගරට් වල දැඩිය අබ්බැහි වෙලා හිටියා චේන් ස්මෝකර් කියලා කියන්නේ එකක් ඉවරනකොට එක සිගරට් එකකින් ඊළඟ සිගරට් එක පත්තු කරන් බොන ජාති පොරක් නේවි
0: මං හිත සින්දු කියන කට්ටිය චේන් ස්මෝකර්ස් ලකිය හිතේ
2: සින්දු කියන කට්ටිය එහෙම කරද
0: නෑ මං කිය එහෙම බෑ ඉන්නවා බෑන්ඩ් එක
1: චේන් ස්මෝකර්ස්
2: සංගීත කණ්ඩායමක් ඉන්නවා උන්න සිගරට් එකක් කටේවත් තියන්න දෙන්නේ කොල්ලෝ එක්ක. මේ ඉතින් කොහොම හරි සිගරට් බීපු හින්දා තමයි ආවේ. දැන් කෝ බෑ බෑ බෑ. ආව දිව ලෝකෙට යන්න බෑ. ඔයාව දානවා සිගරට් පිරිච්ච කාමරයකට කියලා. හරිද? දැන් ඩේවිඩ් තමයි සිගරට් පිරිච්ච කාමරයක.
1: කාටුන්ස් එහෙම
2: මුලින්ම ආවේ ජෝන් කාලා වැඩි වෙලානේ මැරුනේ.
0: ඔව්.
2: ඒක අකාල මරණයක් නෙමෙයි.
1: ඔව්. කාලා වැඩි වෙලා.
2: ඔව් කාලා වැඩි වෙලා මැරිච්ච එකක්.
0: ඔව්.
2: ඉතින් කොහොම හරි දැන් ඔහම අවුරුදු 10 ගියා. දැන් අර තෝරන පුද්ගලයා කවුරු හරි ඒ දෙපැත්තට යවන එක්කෙනා කාමර වලට දාලා වැහපු එක්කෙනා ඇවිල්ලිවලා ජෝන්ගේ කාමරේ හරි අම්මා ජෝන්න දොරෙන්වත් එළියට ගන්න බෑ මේක කාලා.
0: මහත්දලා.
2: හොඳටම. ඉතින් කිව්වා ඉන්නවද අවුරුදු 10ක් මේ කාමරේ කියලා. හරිද? ඊළඟට ඇරියා මේ මොනවාද
1: අනිත් කෙනාගේ
2: මේ කියනකොට මූ කැසිනෝ නෙමෙයි ගහන්න තියෙන ඔක්කොම සූ ගාලිවලා ඔයත් එන්නක පොඩ්ඩක් ප්ලේ කරන්න කියලා. උඩත් තංගව තම්සෙත් මේ සූදුවත් එක්කම තව අවුරුදු 10ක් ඉන්නවා
1: කියලා. පිලිප් නේ අර.
2: ඔය පිලිප් පිලිප්. ඊළඟ ඩේවිඩ්ගේ කාමරේ හැරියා. ඩේවිඩ්ගේ කාමරේ හැරෙනකොට අර පුරෝලාදි විච් එක සීක්‍රට් එකක් මේ මුකුත් වෙලා නැහැ. මනුස්සයා ඉන්නවා රපාන් එකේ මූණ එල්ලගෙන. හරිද? රැහුව මොකද මේ දැන් මේ මේ මේ ඔයා හරි දැන් ඔයා පාස් ඔයා අපි යවනවා දැන් සුවර්ගෙට මේ කොහොමද මේ මෙච්චර මේ හැබැයි අවුරුදු 7 30ක් අතරේ සිගරට් බීලා හිටපුවා නුසයා මේ අවුරුදු 10ක් මෙච්චර සිගරට් ගොඩේ එක සිගරට් එකක්වත් නොවි
1: හිටියේ
2: හිටියේ කියලා. එතන දැන් කෝ අයියෝ ඔයා හරි කැත වැඩානේ කරන්නේ. ඇයි මොකද්ද මෙච්චර සිගරට් ගොඩක් දෙන කාමරේට දාලා මාව ඔයාලා එක ලයිටරයක් දුන්නේ.
0: අයියෝ
1: වත්තු කරගන්න වෙන යාළුවෙක්වත් නැහැ නේද?
2: ගල් දෙකක්වත් තිබ්බනම් ඒකට තට්ටු කරලා ගින්දර නිකුදව කර සිගරට් බොන කට්ටිය තමයි
0: ඉන්නේ. ඔව් කරන්න තිබ්බා හැම මොකක් හරි. වැඩේ වැරදි මං කියන්නේ.
1: වැඩේ වැරදි වැරදි. ඒ කියන්නේ ලයිටරේ දෙන්න තිබ්බා.
0: ටෙස්ට් එක සාර්ථක නැහැ. වේරියබල්ස් එතකොට එහා මෙහා ගිහිලා.
1: එහෙම වෙනවා.
0: ඔව්. හරි අති ඉතින් අපි මේ විදියට අපේ තුන්වෙනි පැය පටන් ගන්නවා. මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. සින්දු අහලා බ්‍රේක් එකක් අරගෙන ඉන්න
1: මේ සතිය අන්තිම පැය.
0: ඔව්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 9යි විනාඩි 19යි දැන්.
4: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: මෙල්වා බොක්ස් බාර වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.

0: උදේ 9යි විනාඩි 26යි ඇල්ගොටවුම වෙලාව.
1: හරි. හැංග්‍රි සහ හැංග්‍රි ගැන අපි දැන් කතා කර කර හිටියේ.
0: ඔව්.
1: මේ දැන් මේ වෙලාවේ නෙමෙයි මයික්ස් ඔෆ් වෙලා තියෙන වෙලාවේ අපි ඒක තමයි කතා කරේ.
0: ඔව්.
1: අපි කට්ටියට දැනුම බෙදමින් හිටියේ මේ සාර එක එක අලුත් වචන හොයාගෙන ඇවිල්ලා කියනවා. ඊට පස්සේ අහන් ඉන්න කට්ටිය එකපාර පැනික් වුණාට පස්සේ අපි ඒව පැහැදිලි කරනවා.
0: ඔව්.
1: හරි. දැන් එතකොට හැංග්‍රි කියන්නේ හැංග්‍රි ප්ලස් ඇංග්‍රි කියන එක.
0: ඇංග්‍රි කියන එක.
1: ඒ කියන්නේ බඩගින්නයි තරහයි දෙක එකතු වුණාම ඒක හැංග්‍රි වෙනවා.
0: ඒක මේ ෆෝමල් ලැන්ග්වේජ් එකේ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපි දිනදා කතා කරන භාෂාවේ තමයි ඒක පාවිච්චි කරන්නේ.
1: අනේ මේ කියන්නේ ඕගොල්ලෝ නිකන් සුද්ධ වගේ ඉංග්‍රීසි කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය වචන ටික මේ සාරගෙන් අහලා තියාගන්න.
0: අනිවාර්යයෙන්.
1: එතකොට හැංග්‍රි එහෙම කියවලා ඔයාලා ඊට පස්සේ දන්නේ නැති කට්ටිය හමුනාට පස්සේ කියලා දෙන්න.
0: ඔයා දන්නවද හැංග්‍රි කියන්නේ මේක කියලා? ඔයා දන්නවා වගේ කියන්න ඕනේ.
1: නැහැ.
0: ඔයා හොයාගත්තා වගේ
1: නේද? තමයි පාඩම දෙන්නේ. හරි. දැන් අපි කොහෙටද යන්නේ?
0: අපි යනවා. කොහෙටද ඔයාට යන්න ඕනේ?
1: මට යන්න ඕන FD එකක් දාන්න.
0: FD එකක් දාන්න.
1: FD එකක්.
0: පුළුවන්.
1: ෆික්ස් ඩිපොසිට් එකක්.
0: යන්න පුළුවන්.
1: කොහෙටද යන්න තියෙන්නේ?
0: අපිට යන්න තියෙන්නේ CDB එකට.
1: ඔව් නේ. ස්ථාවර තැන්පතුවක් දානවා නම් ඔයාට යන්න තියෙන තැන තමයි CDB කියලා කියන්නේ. 15%ක් දක්වා වූ පොලි අනුපාතයක් එක්ක ඔන්නාට පුළුවන් ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න. ඒක වාට කැමති විදිහට ගණනය වෙන්න කැල්කියුලේට් වෙන්න හදා ගන්න පුළුවන් මාසිකව හරි මාස 3කට සැරයක් හරි කාර්තුවකට හරි එහෙම නෙන්නේ ඕක නේ. ඊට පස්සේ අපි කිව්වේ අර්ධ වාර්ෂිකව මාස 6කට සැරයක් හරි අවුරුද්දකට හරි ඊට වඩා හරි කැමති විදිහට වාට ඒක හදා ගන්න
0: පුළුවන්.
1: ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ සිවුන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම.
0: ඒ
1: වගේම තමයි මේ මූල්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 30කට වඩා ඉන්න ආයතනය. දශක 3කට එහා අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනයක් තමයි CDB කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බර් එකට. දැන් අපි කිව්වා මේ වෙලාවේ ගෙවල් වල අපි වහගෙන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලට CDB ශාඛාවකට බ්‍රාන්ච් එකකට යන්න ටිකක් අමාරුයි නම්

0: ඒත් මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඒගොල්ලන්ගේ නියෝජිතයෙක්ව ගේ ගාවටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ගේ ගාවට ආවට පස්සේ ඒගොල්ලෝ කියලා දෙනවා ඉතින් කොහොමද කරන්න ඕනේ කියලා. FT එක පටන් ගන්න ඕනේ කොහොමද, සල්ලි ටික ඩිපොසිට් කරන්න ඕනේ කොහොමද, ඒ ඔක්කොම වට ලගතියන් අහගන්න පුළුවන්
1: ඒගොල්ලන්ගේ
0: ડોකියුමන්ට්ස් වැඩ ඒ හැමදේම පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් 0117388 නම්බර් එකෙන් වට පුළුවන් කෝල් එකක් දෙන්න.
1: හරි. දැන් අචි දැන් ඉන්න පොඩ්ඩෝ යන ලෝකය හරි ඉක්මනට වෙනස් වෙනවානේ.
0: වෙනස් වෙනවානේ.
1: ඩෙවලොප් වෙනවා, වෙනස් වෙනවා. ඉතින් ඒකට ඔයාගේ පොඩ්ඩව රෙඩි කරන එක ඔයාගේ වගකීමක්.
0: ඔව්. මොනවාද ඒගොල්ලන්ට ඕන දේවල්? දැන් මේ දැන් හිතන්න අපි මේ කියන්නේ අවුරුදු 5ට වැඩි අය නෙමෙයි. 5ට අඩු කට්ටිය. ඒගොල්ලන්ට යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන්, වෙනත් පෝෂක පදාර්ථයන් වෙන්න පුළුවන්. මේවා ඒ වයසේදී ලැබෙන්න ඕන.
1: අත්‍යවශ්‍යයි.
0: ඔව්, අත්‍යවශ්‍යයි. හැබැයි ඒවා ඒගොල්ලන්ට හොයාගෙන ගන්න බෑනේ.
1: ඔව්.
0: අපි තමයි, කියන්නේ වැඩි හිටියෝ අම්මලා තාත්තලා තමයි ඒක ඒගොල්ලන්ට දෙන්න ඕන. මොකද මේ දේවල් හරි වයසේදී හරි විදිහට ලැබුණ නැත්නම් දැන් එයාලා තව අවුරුදු 5කින් විතර අවුරුදු 10ක් 12ක් වෙනවනේ.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ වර්ධනය වැඩි වෙන කාලය වෙද්දි, ඒගොල්ලන් ඉගෙන ගන්න කාලය වෙද්දි තනියම ඒක ඒගොල්ලන්ට බලපෑම් ඇති කරනවා. එයාලගේ මානසික ක්‍රියාකාරීත්වයට මේ ඒගොල්ල ඉක්මනින් මානසිකව දුර්වල වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය ඉක්මනින් එක එක ලෙඩ රෝගවලට නතු වෙන්න පුළුවන් සම්භාවිතාව බොහොම ඉහළ වෙනවා. ඊට පස්සේ ශාරීරික වර්ධනය,
1: ඒ
0: වගේම තමයි ආහාර ජීර්ණය, ඊට පස්සේ සාමාන්‍ය දෘෂ්ටිය, පෙනීම, මේ දේවල් වලටත් බලපෑම් වෙන්න පුළුවන්. එයාලගේ මේ අඩු වයසදී පොඩි වයසදී ලැබෙන්න ඕන පෝෂක පදාර්ථයන් මේ විදිහට ලැබුණ නැත්නම්, ඉතින් ඒ ඕන කරන පෝෂක පදාර්ථයන් හැමදේම එකම විදිහකට නැත්නම් හරිම පහසුවෙන් දෙන්න පුළුවන් නිසා තමයි අපි මතක් කරන්නේ පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා. Anchorpedia Pro MFGM දෙන්න. හැබැයි අංකල මතක් කරනවා Anchorpedia Pro දෙද්දි ඒක විතරක් නෙමෙයි බොහොම සමබල ආහාර වේලක් පොඩ්ඩට දෙන්න අමතක කරන්න එපා කියලා.
1: හරි. දැන් අපි මේ ඉන්නේ සැප්තැම්බර් මාසයේ. ඔව්. සැප්තැම්බර් මාසයේ මොකටද විශේෂ?
0: අන්න සැප්තැම්බර් කිව්වම මොනවද ඔයගලන්ට මතක් වෙන්නේ?
1: මට නම් මතක් වෙන්නේ බුක් ෆෙයර් එක.
0: ඉන්ටර්නැෂනල් බුක් ෆෙයර් එක.
2: දෙසැම්බර් කිව්වම නත්තල්. අප්‍රේල් කිව්වම අවුරුදු. මැයි කිව්වම වෙසක්. මතක් වෙනවා වගේ සැප්තැම්බර් කිව්වම අපිට දැන් මතක් වෙන්නේ කොලම්බෝ
0: පරිවර්තනයකුත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔන්න මෙවරත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රය පැවැත්වෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා පුළුවන් ඔයා කැමති පොත්පත් මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයා කැමති කතුවරුන් හම්බ වෙන්න. ඒගොල්ලන්ගෙන් ඔටෝග්‍රාෆ් එකක් එහෙම ගන්න, ෆොටෝ එකක් ගන්න, ඒගොල්ලෝ එක්ක පොඩි කැටි පිළිසදරක් එහෙම පවත්වන්න. ඒ හැම දෙයකටම ඔයාට හැකියාව තියෙනවා. ඉතින් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් විවෘතව පවතිනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෙලාවල් කියන්න ඕනේ
1: නැහැ.
0: කොළඹ
2: ජාතියේ අංකයක් නේ.
0: ඔව්, එක කොටසක් නේ. ඒ කියන්නේ සමහර අය ඉන්නවා, සාරා මගේ ආලෝපවා ඉන්නවා, අවුරුද්දක් පුරාවට සල්ලි එකතු කරනවා
1: බුක් ෆෙයර්
0: එකට යන්න. දැන් ආයි කියන්න අන්න එහෙම ළමයි ඉන්නවා. හරිද? දැන් මම ඒ තව ළමයි ඉන්නවා. කලින් අවුරුද්දේ බුක් ෆෙයර් එකේ ගත්ත පොත් තාම කියෝගෙන යන.
1: ඒ
0: කියන්නේ ඒ තරම් ඒ අවස්ථාව ලැබුණම ඔක්කොම අරගෙන යනවා. මොකද ඕනේ කරන හැම පොතක්ම වාට එකම තැනකින් ගන්න පුළුවන් නිසා. අපි අර කිව්වා වගේ ඔයා කැමති කතුවරුන් වාට හම්බෙන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි ඉතින් කියන්න ඕනේ BMICH පරිශ්‍රය තමයි තියෙන්නේ කියලා. ඒකත් දන්නවා කට්ටිය.
1: ඒක දන්නවනේ.
0: BMICH පරිශ්‍රය, සිරිමාව පරිශ්‍රය, ඒ ඔක්කොම ගැන කට්ටිය දන්නවනේ. ඉතින් මතක් කරන්න ඕන දේ තමයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය වෙනදා වගේම වෙන කවුරුත් නෙමෙයි net fm අපි.
2: ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තේමා ගීතේ මොකද්ද?
0: පොත් අපගේ net වගේ කියලා කියනවානේ. එතකොට වචනේ අහුවා
2: වගේ කියලා කියනකොටම ඉතින් වෙන ආයේ කොහෙද
0: net ලා
2: යන්නේ?
0: ඒක නිසා තමයි ඉතින් මෙවරත් අපි නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය දරනවා. අපි එදාට හම්බෙමු. ඒ පැත්තට කට්ටිය එන්න.
1: අපිවත් හම්බෙන්න පුළුවන්.
0: හම්බෙන්න පුළුවන්.

Let the FM DJ night at the Ranoveta.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්විස් සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited වෙතින්.
3: උදේ 9:36යි දැන්.
4: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට period කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා periods කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
6: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: business trend එකට මාරු වෙන්න.
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: Samsung'dan Honduma Tenay Damro.
1: Çel grahani ekim armuna kırganimin. District dekak atarı atışayı tarınga tari sangramayka. Malumu adiyere avasan sikura adabı. Net FM DJ Night Face to Face Attack Show. Trikunamalaya saha Vavunia District atarı. ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත්කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
2: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
3: FM 95 FM 94.8 Net FM

0: උදේ 9:47 යල්ගටවුමේ වෙලාව මේ සතියේ වැඩ ටික හැමීට ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ.
1: ආවනේ.
0: ඔව්. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ. ඔයාගේ ගෙදර ආරක්ෂාව, ඔයාගේ ආදරණීයන්ගේ ආරක්ෂාව අපි හැමෝගෙම අංක 1.
1: අංක 1. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ගිනි රැකවරණේ.
0: ඔව්.
1: ජාතික සුරක්ෂිතකරණේ. තමයි කැලනි ෆයර් ෂීල් පර්පල් වය කියලා කියන්නේ.
0: ඕකේ.
1: අන්න මේක ජාතික වැඩපිළිවෙලක් හා සමානයි. ඔව් ජාතික වගකීමක්.
2: ඒ කියන්නේ නිකන් ඕනනම් අපි වයර් විකුණුවෙන් පස්සේ ඒගොල්ලන්ට ඕන විදියට ඇදගෙන ඒගොල්ලන්ගේ වල වලට ඕන දෙයක් වෙච්ච දෙන්
1: කියලා.
2: කැලණි කේබල්ස් වලට ඉන්න තිබුණානේ. ඒ වුණාට අපේ රටේ ජාතික ආයතනයක්. අපේ රටේ අනිත් එක අපි 3 දෙනාම දැක්කනේ අපේ රටේ විද්‍යාඥයෝ එතන ඉන්නේ. තාක්ෂණය විවිධ ලෝකයේ විවිධ තැන් වලින් ගේනවා එන්න පුළුවන්.
1: ඒ අමුද්‍රව්‍ය
2: වලනේ ලැබ් වල
1: අපේ කොල්ලෝ තමයි ලැබ් වල ඉන්නේ විද්‍යාඥයෝ පරීක්ෂණ කටයුතු කරන අය. ඊට පස්සේ අපි දැක්කා ඒ වැඩ කරන ටෙක්නිකල් ටීම් එක, ඒ තාක්ෂණික දැනුම, ඒ හැමෝම අපේ ඇයි හිටියේ. ඒක සම්පූර්ණයෙන්ම 100% අපේ කියලා අපිට දැනුන එතනට ගියාට පස්සේ. ඒ නිසා තමයි කියන්නේ මේ එහෙම අපේ අය අපේ අයට වැඩක් කරද්දි, අපේ අයට දෙයක් හදද්දි ඒක ආවට ගියාට දෙන්නේ
2: නැහැ. දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් අපිට විතරකුත් නෙමෙයි නේද හදන්නේ ජාත්‍යන්තර එකක් දැන්
1: ආයෙත්
2: මේ ප්‍රමිතිය තියෙනවා. SLS සහතිකේ තියෙනවා. සහ අනිත් එක ලංකාවට විතරක් නෙමෙයි නේ කැලණි කේබල්ස් වයර් විකුණන්නේ. මාලදිවයිනේ මං හිතන්නේ තියෙන වයර් වලින් ඇදලා තියෙන වයර් වලින් වැඩි ප්‍රමාණයක්
1: කැලණි කේබල්ස් තමයි. ඔව්. මාලදිවයිනේ
2: පාකිස්තානයේ බංග්ලාදේශයේ
1: තියෙනවා. ඔව් රටවල් 18කට විතර එක්ස්පෝට් කරනවා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මේ ප්‍රමිතිය සම්බන්ධ කාරණාව සහ ඒ වගේම මේ දැන් අර අපි එතන ගිය මහතුරු එක කතා කරද්දී ඒගොල්ලෝ කියපු කාරණාව තමයි අපේ සිස්ටම් එකක් හදලා තියෙන්නේ. ඒ සිස්ටම් එක ඇතුලේ ලස්සන්ට මේ වැඩේ දුවනවා. ඒක නිසා තමයි ඒක දිහා ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. මොකද මේ හැමදේම ප්‍රමිතිගතයි. ඒ ප්‍රමිතිගතව තමයි මේ පොඩි වයර් කෑල්ලක්නේ අන්තිමට එළියට එන්නේ. හැබැයි ඒකෙන් කරන දේ සෑහෙන්න විශාලයි. ඒකෙන් සිද්ධ වෙන කාරණාව සෑහෙන්න විශාලයි. ඉතින් ඒ නිසා තමයි කියන්නේ අය ගෙදර කෝටි ගණන් වියදම් කරලා ලෝන් දාලා අන්තිමට අපි ගෙවල් හදනවා. හැබැයි ගෙදර අර දාන වයරින් එකට ගන්න වයරය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක පුළුවන් තරම් ওই මොකක් හරි එකක් දාලා.
0: ඔව්.
1: එහෙම තමයි ගට්ටිය කැමති.
0: මොකක් හරි
1: දාලා පේන්නේ නැහැ. ඉතින් අවුලක් නැහැ. අතුලෙන් වයර් ටික යන්නේ කියලා. ගෙදර එළිය ඔක්කොම කරනවා. පේන්ටින් එක ලස්සන්ට කරනවා. පුටු මේස ටික, සෝෆා ටික ඔක්කොම ලස්සන්ට දානවා. සීලින් එක ගහනවා ආයි සුපිරියටම. හැබැයි මේ වයරින් එක ගැන හිතන්නේ නැහැ.
0: ඔකේ.
1: ඒක ඒ වැරද්ද කරන්න එපා. ඒ වැරද්ද කරොත් ඒක ඔයාට විතරක් නෙමෙයි පරම්පරා ගානක් ඉස්සරහට බලපානවා. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඒ වැරද්ද නොකර ඉන්න නම් ඔයා අනිවාර්යයෙන්ම කැලණි ෆයර් ෂීල් පර්පල් වයක තමයි දාන්න ඕන. ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් වය කියලා කියන්නේ.
0: රයිට්.
1: පර්පල් වයක කියලා මිල්ලන්නේ කැලණිලගේ. එතකොට කට්ටිය දන්නවා. ලස්සන දම්පාඩක් තියෙන්නේ.
2: ලස්සන දම්පාඩක් තියෙනවා. ඇත්තටම මේ ඕක ඉන්ටීරියල් ඩෙකොරේෂන් එකක් විදිහටත් මේ
1: වය ගන්න පුළුවන්. ඔව් අපි ඔව්.
2: ඕක පේන්න දැම්මම ඔයිටට වෙනම අලංකාරයක්.
1: ඒත් ලස්සනයි. ඒ කියන්නේ ඔය දැන් අලුත් ඇවිල්ලා තියෙන ඉන්ටීරියර් ඩිසයිනින් ගැන එක එක කන්සෙප්ට් ඒකට ගැලපෙන විදිහට ලස්සනට අදා ගන්න පුළුවන්කම තියෙනවා.
0: හරි. ඉක්මනට මතක් කරන්නම් ඔයාට අද ෆ්‍රයිඩේ දවස නිසා මේ විදිහට ඔයාට වයර් මාරු කරගන්න නැතුව වයර් දාන්න කියලා දුන්නා වගේ අද රැට කන්න විජේ නූඩ්ල්ස් එකක් හදාගන්න බෙරිනොවි කන්න බෙරිනොවි වට
1: බෙරිනොවි කන්න තමයි පළවෙනි දේ කන්න
0: බෙරිනොවි කන්න
2: පුළුවන් දවසක්
0: අන්න හරි ඩීජේ නයිට් එකේ ඔයාලට තියෙන ඔන්න පොඩි ස්නැක් එකක් වගේ මොන හරි ඉතින් විජේ නූඩ්ල්ස් එකක් ගෙදර අරගෙන ගින් හදාගන්න මොකද විජේ කියන්නේ ඉතින් අර 100% ස්වභාවිකව නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩයක් ඔයාට ආයි බය වෙන්න දෙයක් නැහැ. හැබැයි WP ලාංඡනය බලලා ගන්න කියලා මතක් කරනවා. මොකද විජය වගේ අනුකරණ තියෙනවා මාකට් එකේ. ඒවට රැවටෙන්න එපා කියලා මතක් කරනවා. ඊට පස්සේ ඔයාගේ පාස්සන වැඩ තියෙනවනේ ගෙදර. ඒවට ඔයා ගන්න ඕනේ මොනවද? ඔයා දැන් දන්නෝ. දැනගෙන ඉන්න ඕනේ.
1: ඔව් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූඩ ගැන තමයි ඔය සාරා කියන්නේ. හරිද? ඔකට SLS සහතිකේ තියෙනවා. ලංකාවේ වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූඩකට SLS සහතිකයක් තියෙනවා නම් ඒ තියෙන්නේ මෙල්වට විතරයි. ඒ නිසා අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න මහත්තුරුන්ට වගේම construction site ව්‍යාපාර විදියට කරන මහත්තුරුන් ඉන්නවා. ඒ වගේම තමයි පෑසුම් කටයුතු කරන අපේ ශිල්පී මහත්තුරුන් ඉන්නවා. මේ හැමෝටම මතක් කරනවා ඔගොල්ලෝ හොඳට පාස්සන්න නම් කල්පවතින පාස්සන්න නම් ගන්න ඕන SLS සහතිකයෙන් එන ලංකාවේ එකම ඉලෙක්ට්‍රෝඩ කූරවන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර.
0: මොකද
1: මෙල්වා කියලා කියන්නේ ලංකාවේ අපේ එක නිසා.
0: හරි අද ඩීජේ නයිට් එක තියෙනවා
1: ඩීජේ නයිට් එක
0: තියෙනවා
1: දැන් අපි කිව්වා ඉතින් දැන් කට්ටිය දන්නවා ඉතින් සිකුරාද වෙද්දී ආයි සිකුරාද රෑ 9 කියලා කියන්නේ FM 94.95 ඔයාට net fm dj night එකට සවන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා සවන් දෙදී ඉන්න එපා ඔයන් නටන්න සවන් දෙන ගම හරිද ඒ වගේම තමයි අපේ net fm official facebook page එකට ගියොත් ඔයාට live stream එක visuals එක්කම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා අද එන්නේ dj chami වවුනියාවෙන් සහ dj dila ත්‍රිකුණාමලේ වවුනියාව සහ ත්‍රිකුණාමලේ තමයි අද රාත්‍රියේදී අපේ බැටල් එකේ ගැටෙන්නේ. ඉතින් මේ පැත්තට එන්න ඔයාලට පුළුවන් ලයිව් ස්ට්‍රීම් එකට වෝට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ඉතින් DJ නයිට් එක බලන්න කියලා අපි මතක් කරනවා, අහන්න කියලා අපි මතක් කරනවා. අපි යනවා මේ සතියට. ආයි අපි එන්නේ ලබන සතියේ.
0: මන්ඩේ එනවා.
1: මන්ඩේ බලමු මොනවාද ලෝකයේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් ගිහින් එන්නම්. එතකන් කට්ටිය පරිස්සමෙන් සතුටින් ඉන්න මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: anu paha FM anu hatarai tashma ata Net FM.
1: Net FM. Algo Town.
2: Brought to you by.
3: Melwa box bar wala nama ganakana bimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba. Melwa eka Lankawa eka.
4: Homeagama Merukatti tawat prime location ekak purchase ek rupiyal 685000 sita amathana prime lands 13/22.
5: AC ගන්න එන්න තම්බ්‍රෝ ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්බ්‍රෝ
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න
8: සුවිශේෂී වාසි සමග අති නවීන Tata යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
9: බිස්නස් කරන අයට මේක යෝධ හයියක්
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි
11: ඕ ඉතින්
10: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
13: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
14: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
15: පොල්වතු හිමියනි පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
16: සුවිශේෂී වාසි සමග අති නවීන Tata යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
9: බිස්නස් කරන අයට මේක යෝධ හයිය
12: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
17: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
18: විජයකුරක්කන්
19: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings 0112 125 125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න

0: Anubaha FM Anu Hatarai Tak Cuma Ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නැන්නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම විලයි
4: ගුඩ් මෝර්නින් වේලාව උදේ 10

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම ලක්ෂිකා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පෙරවරු 9:20ට පමණ මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම වෙත පැමිණි බවයි එහි සිටින නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ පැවසුවේ.
5: මේ මොහොත වන විට රැඳී සිටින්නේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව ඉදිරිපිට. මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට පැමිණියා. ඉස්මන් සඳහන් කළේ ප්‍රකාශයක් ලබා දීමට ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙන බව. එම අවස්ථාවේදී ඒ ලිඛිත දැනුම් දීම මත අද දින තුළ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව තමයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.වි. චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සංජීව ඉදිරිමාන්න, හේනුක විධානගමගේ ඇතුළු පාක්ෂික මෙම අවස්ථාවට පැමිණියා. මෙයයි මේ වන විට පවතින තත්ත්වය. නෙට් නිවුස් වෙනුවෙන් මම ලහිරු කපුගේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව ඉදිරිපිට සිට.
4: මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM.
6: හෘද
7: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
8: මොකද රංගාමේ අතපය වකුට කරගෙන?
9: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස් පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: රස තුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
11: ජනි එක දේ දුනුමාවත, දේ දුනුමාවත.

කමේ ලස්සනම ලීලි අපේ අම්මගේ වේවි. නුඹ මං එක්කලා ඉද්දි තව

ඔයාලා මතක් කරන්න හදන්නේ ගෙදරදී දැන් කෑම කනකොට ගෙදරදී විතරක් නෙවෙයි කෑම කඩේට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොනාද ඉතින් ඔය කෑම හදන ඕනිම වෙලාවකදී ඒ ගෙදර හදන කෑම වේල හෝ ආපන ශාලාවේදී හදන කෑම වේල රසවත් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි කෑම වේලක් කිව්ව ගමන් මුලින්ම අපිට මතක් වෙන දේ තමයි බත්. ඊට පස්සේ අපිට මතක් වෙන්නේ ව්‍යංජන. බත් කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනි අපි හොඳ සහල් වර්ගයක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනි කියන දේ. එහෙම හොඳ සහල් කිව්ව ගමන් අර කඩේ තියෙන හැම සන්නාමයක් යටතේ මෙන්න සහල් වර්ග හොඳ සහල් වෙන්නේ නැහැ. ඔය සහල් හදනකොට ඒක පිටිපස්සේ ප්‍රොසෙස් එකක් තියෙනවනේ. දැන් සහල් ටික අනිවාර්යයෙන්ම හොඳම තත්වයේ ගොවියන් වගා කරන හොඳම තත්වයේ අස්වැන්නෙන් අරගන්න සහල් බවට පත් වෙන්න ඕනිනේ. ඉතින් එහෙම හොඳම සහල් තෝරගෙන ඔයා ගාවට අරගෙන යන විශ්වාසවන්ත තැනක් තමයි මේනක සහල් කියලා කියන්නේ. දැන් මේනක සහල් එක්ක ඔයාට මේනක නාඩු සහල්, ඊට පස්සේ සම්බා, කීරි සම්බා, ඊට පස්සේ සුදු කැකුළු, මල් නාඩු, ඔය ඕනි විදිහකට තවත් සහල් වර්ග රැසක් මේනක සහල් සන්නාමයේ යටතේ අරගන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ මේ දවස්වල ඔයාට මේනක සහල් buy and win එක ස්මාර්ට් ටීවී එකක්, රයිස් කුකර් එකක්, එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. මේනක සහල් බෑග් එක ගත්තට පස්සේ බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. අන්න ඔය කූපන් එකේ තමයි මැජික් එක තියෙන්නේ. මං අර හැම වෙලෙම කියනවා වගේ කූපන් එකේ තියෙනවා නම්බර් එකක්. ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. එහෙම දැම්මට පස්සේ ඔයාව හොයාගෙන එනවා නියෝජිතයෙක්. එයා ඇවිල්ලා අර කූපන් එකේ තියෙන ටැග් ඔයාගේ අතට දෙනවා. සමහර විට කූපන් එකේ නිකන් නමගින්නේ තියෙන්නේ ටැග් මොකක්ද කියලා. හැබැයි ඒක ඇත්තටම අරගෙන ඇවිල්ලා ඔයාගේ ගෙදර මේසෙ උඩින් තියෙනවා. එක්ක එක ස්මාර්ට් ටීවී එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රයිස් කුකර් එකක් වෙන්න පුළුවන්, බ්ලෙන්ඩර් එකක් වෙන්න පුළුවන්. නිකන් කල්පනා කරලා බලන්නකෝ ඔයා ගෙදරට ගේන හාල් බෑග් එකක් හන්දා මෙහෙම තෑගි හම්බ වෙනවා කියන්නේ කොච්චර ලොකු වැඩක්ද. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රස. ඒ හින්දා තමයි මම ඔයාලට මතක් කරන්නේ නිරන්තරයෙන්ම කඩේට ගිහිල්ලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන බඩමුට්ටු ටික අරගන්නකොට, අර සහල් තෝරගන්නකොට මේනක සහල් කියන නම යටතේම මේනක සහල් මිලදී ගන්න කියලා. හාල් ටික හරි ගත්තා, හොඳට ගත්තා කියලා කියන්නකෝ. හැබැයි ඔයා හදන එළවලු ටික රහට ආවි නැත්තම් එහෙම බත් එකේ රස ඉන්නේ නෑනේ. ඒ හින්දා තමයි ඔය හදන ව්‍යංජන ටික, මස් මාළු ටික හරි රසට හදා ගන්න හැටි මම ඔයාලට මතක් කරන්නේ. ෆ්‍රීලන්ස් සන්නාමේ යටතේ එන කුළුබඩු එක ඔයාට ඒ අවස්ථාව හම්බ වෙලා තියෙනවා. දැන් ඔය තුන පහ කුඩු දාලා කෑම හදනවා වගේම තමයි එළවලු ව්‍යංජන හදනවා වගේම තමයි බැදපු තුන පහ කුඩු දාලත් අපි සමහර එළවලු ව්‍යංජන හදා ගන්නවනේ. එතකොට වෙනම සුවඳක්, වෙනම රසයක් එනවා. ඒ රසය, ඒ සුවඳ, ඒ පාට, ඒ හැම දෙම හරි ගන්නට ලබා ගන්න නම් නියම ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම විතරක් නිෂ්පාදනය වෙන තුන පහ කුඩු එකක්, බැදපු තුන පහ කුඩු එකක් අපිට හොයා ගන්න සිද්ධ වෙනවා. එහෙම එකක් තමයි ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ එන බැදපු තුන පහ කුඩු කියලා කියන්නේ. ඒක හන්ද ඔයාට කිසිම බයක් සැකක් නැතුව අරගන්න පුළුවන්. දැන් ඔයා යන්න කඩේට, එහෙම නැත්නම් ඔයා යන්න ඕනේ මොකක් හරි සුපර් මාකට් එකකට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය කරන බඩු ටික අරගන්නකොට සහල් කියන නම ඉස්සරහින් අනිවාර්යෙන් මේනක සහල් කියලා ලියාගන්න. ඊට පස්සේ තුන පහ කුළු බඩු ටික ඉස්සරහින් අනිවාර්යෙන්ම ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ එනවා ලියාගන්න. එතකොට අනිවාර්යෙන්ම අර ඒ කාලේ ගෙදර ඉන්නකොට ඕගොල්ලන්ගේ අම්මලා ආච්චි අම්මලා හදලා දුන්න කෑමවල රස තියෙන්නේ. ඒ රසය ඔයාට අනිවාර්යෙන්ම විඳින්න පුළුවන්. ඒ හින්දා තමයි ඒ ගැන මම ඔයාට මතක් කරන්නේ. කෝල් සාන්ස කරන්න අමතකුණානේ මට. මන් තව පොඩ්ඩකින් කෝල් සාන්ස කරන්නම්. මන් දැන් WhatsApp එකේ ඉන්න කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. බර්ත්ඩේ විෂ් එකක් තමයි උදේ පාන්දරම කරන්න හදන්නේ. ඇන්දිමා ඉන්නව නේද? ඇන්දිමාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා වට මැසේජ් එකක් එවලා තියෙනවා. සුබ පතන්න එකතු වෙනවා නේෂ්කිය පුතා, ඊට පස්සේ නිරෝ, ඊට පස්සේ නදිල්, රුචිකා, තිසරණී, මේ කට්ටිය තමයි සුබ පතන්න එකතු වෙන්නේ. සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ඇන්දිමාට මම ප්‍රාර්ථනා කරනවා. මං හිතනවා නම මම කිව්ව හරියට කියලා, මොකද ඒ විදිහට තමයි ටයිප් කරලා එවලා තියෙන්නේ. හයි ජනි, ගුඩ් මෝර්නින්, කොහොමද ඔයාලට? අපි ගිරියුල්ල ස්ප්‍රින් වෝටර් එකේ ඉඳන් අදත් අපි සද්දෙටම අහගෙන ඉන්නේ. දෙද රන්නව අහනවා කියලා කියනවා. එහෙනම් ඉතින් ඔය සද්දේ ඔය විදිහටම රෑ වෙනකන් තියාගන්න. මොකද රෑ 9 ඉඳන් 12 වෙනකන් ඔය දෙදරන සද්දේ ඔය විදිහටම තියාගන්න පුළුවන්. net fm dj night එක අද රෑ තියෙන හන්දා එකතු කරගන්න කියලා කියනවා. සමන් ෆැෂන් එකේ ඉන්න කෙට්ටු සුදු නංගිව, එයාගේ නම අහගෙන නැහැ නේ. ඊට පස්සේ සුදු බෝල නංගිවත් එකතු කරගන්න කියලා කියනවා. අපේ ඔෆිස් එකෙත් ඔහොම නංගිලා ඉන්නවා. හාලියල ගල උඩ 12 කණුව උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න සෙට් එක එකතු කරගන්න කියලා අපේ උපුල් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රියංකර ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක, නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක, සුද්ධ හොටෙල් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්න මේ සින්දුවට.
කිතුල් ගල ඉඳන් මෙතුමි මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මා රේණුකා, අයියලා දෙන්න ඉන්නවා මලින්ද සහ කසුන්, අක්කා මදුෂානි, නංගි නෙතුලි, අක්කගේ පුතා කල්හාර, ඒ වගේම තමයි යාළුවා චතුමි, නැන්ද චන්ද්‍රාණි, පුංචි ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. ගොඩාක් ආදරෙන් මේ සින්දුවට කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 10යි විනාඩි 27යි.
4: මේ වයිෆ්
5: මොකද හස්බන්ඩ්?
4: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
5: අයියේ
4: රිස්ක් එක වැඩිනේ.
5: ඒ කිව්වේ?
4: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
5: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
6: Paul prashna netuwahanna jani ek de dunu mavata
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: නොතරයියේ පෙරලි කරන NLB Mega Power දැවැන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක පව Super Tag සහ Grand Super Tag-කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම Super Tag ඉදෙන එකම නොතරයිය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
12: Meltdol, හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා

0: මන්සාලය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
3: brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: මේ හස්ම
5: මොකද වයි?
4: ඔයාට අතීතයටන චාන්ස එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපව්?
5: නැතුව
4: නේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සැරයක් කරයි කියලා.
6: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුනු මාවත.
5: රයිට්, අපි සින්දුවක් අහන්න යන්න හදන්නේ. හැබැයි මේ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි, අපි යන්න ලෑස්ති වෙනවා මේ සින්දුවෙන් පස්සේ. අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ බුදලින් තෑගි තිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. ඉතින් දැම්ම කට්ටියට බලුවන් ටක් ගාලා මේ පැතර කෝල් කරන්න 0112 55 33 63 අපිට කතා කරන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. ඒ වගේම තමයි එන්න අපේ Net FM Facebook fan page එකට. මම දැයලා තියෙනවා අද post එකක්. post එකට පහලින් comment එකක් දාන්න, ඔයාගේ නාම, ගාම, contact number එක, මේ විස්තර දාන අතරේ අපේ post එක share කරන්නත් අමතක කරන්න එපා. රයිට්. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරන්න ඕනි, සෙවනගල කිරිබන්නාර ආයුමා ආයුර්වේද වෙද මෙතුර ගැන. දැන් කමල් බන්දුල වීරප්‍රම වෙද මහත්වය කියලා කියන්නේ අපි හැමෝම දන්න කියන කෙනෙක් බවට පත් වෙලා තියෙනවානි. කමල් බන්දුල වීරප්‍රම වෙද මහත්වයාගේ ප්‍රතිකාර සමහර වෙලාවට අපිට පේන්නේ ආශ්චර්යයන් වගේ. ඒකට හේතුව එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරතරට හදාරලා තියෙන එතුම රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ හින්දම තමයි රටේ වටෙන්ම කට්ටිය කමල් බන්දුල වීරප්‍රම වෙද මහත්තයාව හොයාගෙන සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට එන්නේ. ඒ නිසාම තමයි අපිත් ඔයාට මතක් කරන්නේ. ඔයාට වෙන්න පුළුවන්, එහෙනම් නැත්නම් ඔයාගේ ළඟම ඉන්න නෑදෑ හිතවතෙකුට වෙන්න පුළුවන්, පිළිකාවක් වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හන්දිවල මොනවා හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ වගේ ඕනිම සුව කරන්න බෑ කියලා කියන රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරප්‍රම වෙද මහත්තයාව හම්බ වෙන්න යන්න කියලා සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම කමල් බන්දුල වීරප්‍රම වෙද මහත්තයාව ඔයාට හම්බ වෙන්න යන්න පුළුවන්. ඒ වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව ඔයාට මතක් කරන්න ඕනි. දැන් මේක අපි අනිවාර්යයෙන්ම යුතුකමක් විදිහට ඔයාට මතක් කරන්න අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ සමාජයට, අපේ රටට කොච්චරටම පිළිලයක් වෙලා තියෙනවද කියලා මේ හානිකර මද්‍රව්‍ය. දැන් අපි net news අහනකොට වේවා, එහෙම නැත්නම් net news Facebook fan page එකට ගියාම වේවා, අපිට බලා ගන්න අවස්ථාව තියෙනවානේ. ඉතින් ඒ හින්දා තමයි මතක් කරන්නේ අපේ තරුණ පරපුරට විශේෂයෙන්ම මේ හානිකර මද්‍රව්‍යන්ට එකතු වෙන්න එපා. ඒ වගේම තමයි අපේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, එහෙම කවුරු හරි කෙනෙක් තරුණ පරපුරේ කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, දැන් දුවල පුතාල ભેදයක් නැතුව මේ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඒ හින්දා තමයි කියන්නේ එහෙම කෙනෙක් ඇබ්බැහි වෙන්න යනවා වගේ දැක්කොතින් ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ දේවල් වලින් බේර ගන්න. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා දැනගත්තොතින් එයාව කොන් කරලා දාන්න වගේ හදනවට කලින් මුලින්ම යාව ප්‍රතිකාරවලට, ඊට පස්සේ උපදේශන සේවාවන් වලට යොමු කරන්න උත්සාහ කරන්න. එහෙම කරාට පස්සේ කාගේ හරි අනාගතයකට අත්වැලක් වුණා කියන සතුට අනිවාර්යයෙන්ම ඔබට හමු ලැබේවි. එහෙනම් අපි මතක් කරනවා හානිකර මද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න. ඒ වෙනුවෙන් තමයි රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රයිට්. අපි යන්න හදන්නේ සින්දුවට. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: මේ සතියේ ඔයා වෙනුවෙන් වෙන් කළා තියෙන රුපියල් 5000 මුදල අතේ තියාගෙන අතෙත් නෙවෙයි ඒක සාක්කුවේ දාගෙන හංගගෙන ඉන්නේ කිරිබත් ගොඩ ඉඳන් අපිට කතා කරලා ලැබුණු තප්පර 30 ඇතුලේදී වචන 63ක් කියලා කොහොම කිව්වද කියලා හිතා ගන්න බෑ වචන 63ක් කියලා සත්මානි තමයි මේ වෙනකොට රුපියල් 5000 අතේ ගුලී කරගෙන ඉන්නේ ඉතින් දැන් අපේ කාවින්ද්‍යා වචන 63කට වඩා වැඩි ප්‍රමාණයක් කිව්වොත් එහෙම මං ඔයාට දෙනවා මේ 5000 සත්මානිගෙන් අරගෙන කාවින්ද්‍යා හරි
1: Right.
0: දැන් ගේම් එක වෙන හැටි මම ඔයාට පැහැදිලි කරන්නම්. මම ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ එහෙම කියාගෙන යන්න තියෙන්නේ කොහොම හරි. මම ඉතින් බලාපොරොත්තු වෙනවා අපේ කාවින්ද්‍යා සත්මානිගේ වார்த்தාව කඩයි කියලා. ඒකට ලෑස්ති නේද? Right. හරි. අපි යන්න හදන්නේ තරඟට යන්න කලින් මතක් කරන්න ඕනි. එකම අකුර එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අර අකුරු දෙකේ වචන කියන්නත් බෑ. සහර වචන දෙක ගන්න එකට බට් කරලා කියන වචන තියෙන ඔය මල් වත්ත පාට පැන්සල ඒ වගේ ඒවා කියන්නත් බෑ. හරිද? Right, අපි යමු තරඟට යන්න කලින් මං ඔයාලට දෙන්න එපා අකුරක් නේද? ඔයා දැන් ඉන්නවා කිව්වේ මුල් ඒරියාවෙනි. මුල් ඒරියාව කියන වචනේ හතරවෙනි අකුර මොකක්ද?
1: Ryan.
0: ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර. ලැස්ති නේද ගේම් එකට?
1: Lasty.
0: Right, අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරඟ වටේට.
2: Your time starts now.
1: Rashini, Nimal, ලංකාව. වාසනා නදුනි නිපුනි නිමේෂා ශාවින්ද්‍යා යාපනය යසස් සනුදි දිනුක කසුන් නාමල් ලස්සන නයනා නිසංසලා ලහිරු රුවනි හිමාෂා ශාවින්දි
0: කාලය අවසන් මං කැමති වටතාව වෙලාව දෙන්න කාවින්ද ඉතින් කාලය අවසන්නේ මොකද කරන්න ළඟ ඉන්න කට්ටිය ඉනා වෙනවා එනවා හරි මේ කාවින්ද්‍යා මං හිතනවා වචන 63කට වඩා ලොකු ප්‍රමාණයක් කියන්න ඇති කියලා ඒ තරම් වචන ප්‍රමාණයක් ඔයා ගෙව්වා කොහොමාරි මේ තරඟයට සම්බන්ධුණු එකනේ වැදගත් වෙන්නේ කාවින්ද්‍යා කවුද එකතු කරගන්න මේ අපි අහන්න යන සින්දුවට
1: දැන් මේ වෙලාවේ ගෙදර ඉන්න කට්ටිය එකතු
0: කරගන්නවා.
1: ඒ වගේම දැන් channel එක අහගෙන ඉන්න කට්ටියවත් එකතු කරගෙන
0: ඉන්නවා. අර ඔයාට hina unu කට්ටියවත් එකතු කරගමු හොඳේ?
1: ඔව් ඒ අයියෝ
0: බොහොම ස්තුතියි කාවින්ද්‍යා. දිගටම net අහගෙන ඉන්න.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙත
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
6: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
7: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
8: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
9: මේ හස්බන්
10: මොකද වයිෆ්
9: හදන්න ඕන තේද කෝපිද
10: තේදුණු මාවත
9: තම කොණ්ඩි හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
10: තේදුණු මාවත
9: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලං කා ගන්න

0: Krishna Netwahan, Jani Ek De Dunumavat.
1: වෙලාව 10යි විනාඩි 48යි. අපි දේදුණු මාවතේ ඉන්න අතරේ ඔයාව එක්කරගෙන යන්න හදන්නේ චිත්‍ර තරංගයකට. දැන් ඉතින් රටම දන්නවා මේ වැඩේ මොකද්ද කියලා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව තමයි සංවිධානය කරන්නේ පාට පාට හපන්කම් චිත්‍ර තරංගය. දැන් ඒකත් එක්ක අපේ ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අවස්ථාව තියෙනවා. මේ ළඹෙන ලෝක ළමා දිනය වෙනුවෙන් Tamange හැකියාව පාවිච්චි කරලා තෑගි දිනන්න වගේම මේ තරංගයත් එක්ක සම්බන්ධ වෙන්න. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ ලංකාව පුරාම තියෙන සියලුම පාසල්, ඒ කියන්නේ රජයේ පාසල්, පුද්ගලික පාසල්, මේ සියලුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකේ ඉඳන් 13 වසර වෙනකම් කාණ්ඩ 4ක් යටතේ මේ තරඟයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් අද තමයි ඉස්කෝලේ නිවාඩු තියෙන අවසාන දවස. ඒක හන්දා ඉතින් අදම වැඩේ පටන් ගත්තත් මේ සතියන්තයක් තියෙන හන්දා කොහොම හරි චිත්‍රය ඇඳලා ඉවර කරගන්න පුළුවන්. පුංචි ඉතිරියෙන් ලොකු හීන කිව්වට පස්සේ ඉතිරි කරන්න පුළුවන් සල්ලි විතරක් කියලා හිතන්න එපා. අපිට හොඳ පුරුදු, හොඳ දේවල්, හොඳ යාළුවෝ, මේ හැම දෙයක්ම අපේ අනාගතයට කරන ලොකු ඉතිරි කිරීම. ඉතින් ඒ ගැනත් මතක් කරන අතරේ වාට කියනවා සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට පෙර ඔයාගේ චිත්‍ර ඇඳලා බාර දෙන්න කියලා ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුවකට, කියන්නේ NSB බැංකුවට ගියාට පස්සේ වැඩි විස්තර දැනගන්න අයදුම් පත්‍රය ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් www.nsb.lk වෙබ් අඩවියට යන්න. එතනනිත් ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම ඔයාට චිත්‍රය පිළිබඳව මේ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් ලබා ගන්න, මේ හැමදේම කරගන්න පුළුවන්. ඊළඟ පැයට යන්න හදන්නේ, ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න ඕනි එන්නෙත් FM Facebook fan page එකට. Facebook fan page එක follow කරලා තියාගන්න. මොකද්ද ඒකට හේතුව? තව පුංචි වෙලාවකින් මම Facebook live එකක් එනවා ඊළඟ පැයේ. ඊළඟ පැයේ අපි game එකට සම්බන්ධ කරගන්න කෙනෙක්ව ඒ live එකට comment කරන අය අතරින්.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mater Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය තිතයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
8: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
9: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
10: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
9: යහතුන වඩන අපේ රස විජේ.
10: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
11: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 313 540.
12: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
13: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
14: පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4. ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
15: හිත නටන තාලෙට
16: තාලෙට
15: දවස ගෙවෙන රිද්මෙට
16: රිද්මෙට
15: දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
17: ගින්දර හැන්දෑව විජානු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව 11යි.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බැයෙන් බැය අලුත් වන අලුත් පැහි විමසුම
4: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසරා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතිනවා. එම කොමිෂන් සභාව මීට පෙර කළ දැනුම් දීමකට අනුව මන්ත්‍රීවරයා පෙරවරු 9:20 පමණ ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණි බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අසල රැඳී සිටින නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. එම කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා එලෙස පැමිණි බවයි නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: දේදුනු මාවත.
7: Brought to you by.
8: අතුරු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන. අවුලේ සෑම රස කර කන. මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. 0773-273-540.
10: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
11: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
10: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
9: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
13: ජනී එක දේ දුනුමාවත.

0: nu på har. FM er nu hatter i dig som hatter. Net FM. Divine og pura. Net News. Janatava Vishwasa Karana Satya. Breaking News.
1: දෙවලව පෙරවරු 11 විනාඩි 7යි. මෙන්න දැන් ලැබුණු පුවතක්. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී. මේ අතරම කොමිෂන් සභාව වෙත පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතිනවා. මෙන්න එම පුවත නැවතත්. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී. මේ අතර එම කොමිෂන් සභාව වෙත පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතිනවා.

වෙලවදේ කොළහයි විනාඩි නවයයි අපි නෙතෙෆෙම් දේදුනු මාවතයේ දෙවනි පැයේ වැඩටික පටන්ගන්න තමයි හදන්නේ. දැන් මේ වෙලාවේ ඔයා මාව රේඩියෝ එකෙන් අහගෙන හිටියට නෙතෙෆෙම් ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඇවිලින්න ගොඩ දෙනෙක් මේ වෙලාවේ ලයිව් මාදිහා බලාගෙනම තමයි දේදුනු මාවත අහගෙන ඉන්නේ. වසින් දැන් නෙතෙෆෙම් ෆේස්බුක් ෆෑන් පේජ් එකේ ෆේස්බුක් ලයිව් එක ඔන්න දේදුනු මාවතෙන් ඇවිල්ලා තිනවා කියලා ඔයාලට පණිවිඩේ හම්බ වෙලා තියෙන්නේ. දැන් එන්න නෙතෙෆෙම් ෆේස්බුක් ෆෑන් පේජ් එකට. අද දවසේදී අපේ අකුරෙන් අකුර තරඟ වටය එක්ක එකතු වෙන්න කෙනෙකුට චාන්ස් එක ලබා දෙන්න අපි සූදානම් ඉන්නවා. එහෙම චාන්ස් එක ලබා දෙන්නේ මේ වෙලාවේදී නෙතෙෆෙම් ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඇවිල්ලා අපි දාලා තියෙන ෆේස්බුක් ලයිව් එක ෂෙයා කරලා වැඩි වැඩියෙන් කමෙන්ට් කරන කෙනෙකුට. කමෙන්ට් කරද්දි මතක තියාගන්න ඔයාගේ නම, ගම, කන්ටැක්ට් නම්බර් එක, මේ හැම දෙම කමෙන්ට් කරන්න ඕනි. මොකද මම තරඟයට සූදානම් වෙනකොට ටග් ගාලා බලනකොට නම්බර්ස් එහෙම තිබ්බම තමයි ඔයාව තරඟයට අරගන්න මට පහසුවෙන්. මේ පැය පටන් ගන්න කොටම ඔයාට මතක් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ ගොඩ අතරින් මුලින්ම ඔයාට මතක් කරන්න හදන්නේ මේනක සහල් පිළිබඳව පණිවිඩය. දැන් මේනක සහල් එක්ක තෑග්ගි දිනා ගන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා කියලා මම මතක් කරානේ මේනක සහල් බයි ඇන් වින් තරඟයත් එක්ක. මෙන්න මේ වෙනකොට මගේ අතට පත් වෙලා තියෙනවා මේනක සහල් එක්ක මේ ඊයේ පෙරේද දවස් ටිකේ ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන් ජයග්‍රාහිකාවන්ගේ නම්. දැන් ඔයා දන්නවා මේනක සහල් බයි ඇන් වින් තරඟයත් එක්ක ඔයා අරගන්න මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බරයකට WhatsApp message එකක් හරි call එකක් හරි දුන්නට පස්සේ මේනක සහල් නියෝජිතයෙක් ඔයාගේ ගෙදරටම ඇවිල්ලා අර කූපන් එකේ තියෙන තෑග්ග දීලා යනවා කියලා. අන්න එහෙම තෑග්ග හම්බවුණු දෙන්නෙක්ගේ නම් තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. මුලින්ම අපි කියන්න ඕනින් තෑගි විදිහට ඔයාට හම්බ වෙනවා ස්මාර්ට් TV එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක්. මේවා එක එක විතරක් නෙවෙයි තියෙන්නේ. හොඳේ මේවා තියෙනවා 50 50 60 60 100 100 200 200 විතර තියෙනවා ඉතින්. ඒවා හැමදාම ඔයාට දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. මේ වෙනකොට කෑගල්ල ඉන්න ලංකා කුමාරි මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරලා ඉන්නවා. ජයන්තිපුර ඉන්න තරුෂි බූපා මහත්මිය බ්ලෙන්ඩ එකක් ජයග්‍රහණය කරලා තියෙනවා. දැන් ඉතින් ඔයාටත් තියෙන්නේ ලංකාවේ අපේම උරුමය, අපේම රස අරගෙන ඉන්න මේනක සහල්ම ඔයාගේ ගෙදරට අරගෙන ඉන්න සහල් එක විදිහට තෝරා ගන්න එක. දැන් අර මං හැම වෙලේම කියනවා වගේ හොඳ දේවල් ගැන දැනගත්තම අපි ඒදී ඔයත් එක්ක බෙදා ගන්න ඕනේ. දැන් අපේ ගෙවල් වලට නිතරම අර ගේන සහල් වර්ග වලින් පස්සේ එකපාරට මේ මේනක සහල් ගේන්න ගත්තට පස්සේ තමයි අපිට තේරුනේ මේ සහල් එකේ ක්වොලිටියේ ලොකු වෙනසක් තියෙනවා කියන කාරණේ. අර බත් එකක් උයනකොට කියන්නේ අපි ගමටම සුවඳ එනවා කියලා. අන්න ඒ විදිහ හොඳ සුවඳක් එන, හොඳ රසයක් එන එහෙම සහල් එකක් තමයි මේනක සහල් එක ඔයාට ලැබෙන්නේ. මේනක සහල් කිව්වට පස්සේ මේකේ තියෙන සහල් වර්ග ගණනාවකින් ඔයාට ගන්න පුළුවන්. නාඩු, සම්බා, කීරි සම්බා, සුදු කැකුළු, මල් නාඩු, ඔය එකී මෙකී නොකී සහල් වර්ග රසකින් මේනක සහල් වෙන හන්ද ඔයාට ගැළපෙනම සහල් වර්ගයේ තෝරලා අරගන්න පුළුවන්. ඒක හන්ද කඩකට ගියාට පස්සේ, සුපර් මාකට් එකට ගියාට පස්සේ ඔයාගේ ගෙදරට අවශ්‍ය සහල් ටික තෝරගන්නකොට මේනක සහල් කියන සන්නාමය යටතේම තෝරගන්න අමතක කරන්න එපා. චමල්ෂා දිව්‍යාංජලි ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. ගුඩ් මෝර්නින් ජනි අයියේ, අපිත් ඉන්නවා. ලස්සන සින්දුවක් අපිටත් දෙන්නකෝ. මහියංගනේ ඉඳන් තමයි චමල්ෂා අපිව බලාගෙන ඉන්නේ. වගේම තමයි මහේෂිකා රත්නායක ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා. මං ඔයාව ගොඩාක් ආදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා. ඊට පස්සේ චතු සුදර්ශි ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා කියලා මං දැක්ක. නිල් මිනි සෙව්වන්දි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. දිනෝෂි උදාරා අයියේ කියන එක ඔයාලට ඇහෙනවද? මට තේරෙන්නේ නැහැ මොකක් හරි කියන එක. මං ඔයාව එකතු කරගන්නම්. මාව ඇහෙන්නද ෆේස්බුක් ලයිව් එකේ ඉන්න කට්ටියට? දුලංජලි දුලා, මං ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. තව කමෙන්ට් කරපු ගොඩ දෙනෙක් ඉන්නවා. ඉස්සරහදී අනිවාර්යයෙන්ම ඒ හැමෝම ගැන මතක් කරනවා.

ෆේස්බුක් ලයිව් එකේ පොඩි ප්‍රශ්නයක් තිබිලානේ මෙච්චර වෙලා මං කියන දේවල් කාටවත් ඇහිලා නෑනේ. ඔන්න දැන් වැඩේ හරි. දැන් ලයිව් එකේ ඉන්න කට්ටිය chat එකට set වෙලා ඉන්නේ. අපි තෙවින්දි රෙෂ්මා එයාගේ ෆේවරිට්ම ටයිම් එක උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් කියලා දිනවා. මට පොඩ්ඩක් උඩින් යන්න හිතෙනවා දැන්. ඊට පස්සේ අපේ කිරිබත්ගොඩ සඳුනි ඉන්නවා. ඔයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට මහේෂිකා රත්නායක. දැන් හරි අපිට සද්ද ඇහෙනවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. චමල්ෂා දිව්‍යාංජලීගේ නම මං හිතන්නේ කලින් මම කිව්වා. මං ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. ඊට පස්සේ නිරංජි අඹගහ ගෙදර ඔයාවත් මං එකතු කරගන්නවා. කඩවත අපේ ලක්මාලිත් අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ චන්දන මාපලගම මේ වගේ ගොඩ දෙනෙක් අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. කෞෂානි ශාලිකා කමෙන්ට්ස් ටික එකපාරට උඩට යනහඳ මට නම් ටික එක දිගට කියාගෙන යන්න හරි අමාරුයි. නිහාල් කරුණාසේකර අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. චාමිනි දිල්හාරි ඔයාවත් මං එකතු කරගන්නම් මේ වෙලාවේ අපි අහන්න යන මේ සින්දුවට. හැබැයි සින්දුව අහන්න යන කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ මේ දවස ප්‍රබෝධයෙන් ගත කරන්නේ කොහොමද කියලා. ඒකට තියෙන හොඳම විදිය තමයි මුළු දවසම ප්‍රබෝධමත් වෙන විදිහේ ඩ්‍රින්ක් එකක් අරගන්න එක. වෙන වෙන දේවල් නෙවෙයි, කෝපි එකක් බොන්න. හොඳ කෝපි එකක රසය සුවඳ එක්ක ඔයාගේ මුළු දවසම ප්‍රබෝධයෙන් තියන්න හැකියාව තියෙනවා. මං අර විශේෂ කරලා කියන්නේ හොඳ කෝපි එකක් කියලා. වෙළඳපළේ මේ දවස්වල කෝපි කියලා දෙන ගොඩාක් ඒවා තියෙන්නේ. කළුපාර ඩයි එකක් තියෙන මොකක් හරි කිමිකල් එකක්. හැබැයි අපේම රසේ නියම කෝපියට වලින් නිෂ්පාදනය වෙන කෝපි එකක් එක විතරයි අර මං කියන ප්‍රබෝධය ඔයාට ලැබෙන්නේ. ෆ්‍රීලන් කෝපි එකක් බිව්වට පස්සේ ඔයා නිකන් කල්පනා කරලා බලන්න ඔයා නිදිමත ගතියකින් ඉන්නවා. එහෙම නැත්නම් පොඩි කම්මැලි ගතියකින් ඉන්නවා. මේ හැම දෙම නැති වෙලා යනවා. නිකන් කල්පනා කරලා බලන්න දැන් අද සිකුරාදා සතියක වැඩ ඉවර කරලා තියෙන්නේ. සතියක වැඩත් එක්ක තියෙන මහන්සියත් එක්ක පොඩි කම්මැලි ගතියක් එනවා, නිදිමත ගතියක් එනවා. මේ හැම දෙම නැති කරගෙන ෆුල් ෆිට් එකේ මුළු දවසම ගත කරන්න ඔයාට පුළුවන් ෆ්‍රීලන් කෝපි එකක රස බැලුවට පස්සේ. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි තවත් දෙයක් තියෙනවා. ඒ තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන, කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තය ගැන නම් දැන් ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනි නැහැ. මම දන්නවා. හැබැයි ඒ වුණාට මම කියන්නම්කො පණිවිඩේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයව ඔයාට හම්බ වෙන්න පුළුවන් සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. දැන් සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා බෙහෙත් ගන්න ડોක්ටර්ස් ලගාවට එක්කරන් ගියාට පස්සෙ ඔය ටිකක් බරපතල ලෙඩ හැදිලා ඉන්න කට්ටිය. ඒ ડોක්ටර්ස්ලා ගොඩාක් වෙලාවට කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නම් මේව නිතාවටම සුව කරන්න අමාරුයි, පොඩ්ඩක් කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන් බෙහෙත් දෙන්නම් එහෙම කියලානේ. හැබැයි කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා එහෙම කියන්නේ නැහැ. එතුමා ගාව ඔය ඕනිම ලෙඩකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. ඒකට හේතුව කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා කියලා කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතරයට හදාරලා තියෙන කෙනෙක්. එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරු. ඒ හින්දා අදම වෙලාවක් වෙන් කරගන්න. සඳුද අඟහරුවාද පොයේ දවස් විතරයි නැත්තේ. ඉතින් හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 හරි. 0773 273 540 හරි කතා කරන්න. ජානු රවීනා අනුරාධපුරේ ඉඳන් අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. අපේ ලක්මාලි කියනවා මම නම් ඉතින් කොයි වෙලෙත් කෝපි බීලා වගේලු ඉන්නේ. ඔව් ඉතින් මං ෆ්‍රීලන් කෝපි බීලා ඉන්න හන්ද තමයි මේ වගේ හැම වෙලේම ෆිට් එකේ ඉන්නේ. දුමින්ද ලක්රුවන් ගුණතිලක අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ තවින්දි රේෂ්මා ගැන කිව්වා. රන්දික සහන්ම එයා අපිට කමෙන්ට් එකක් දාලා තිනවා. වරකාගොඩ අනුර ගාමන්ට් එකේ ඉඳන් නදී තමයි කමෙන්ට් එක දාලා තියෙන්නේ. Facebook account එකේ නම වෙනස්. හැබැයි නම දාලා තිනවා නදී කියලා. මං ඔයාව එකතු කරගන්න නදී. ඔයාවයි අපේ කෙල්ලෝ සෙට් එකවයි ගොඩාක් ආදරෙන් මේ සින්දුවට. තව ගොඩ දෙනෙක් ඉන්නවනේ. මං ඉස්සරහදී හැමීට නම් ටික මතක් කරන්නම්. හොඳේ. ඒ අතරේ මතක් කරනවා අකුරෙන් අකුර තරංග වටයත් එක්ක එකතු වෙන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ඉක්මන් කළා ඔයාගේ නම ගම contact number එක අපේ Facebook live එකට වැඩි වැඩියෙන් comment කරලා මගේ අවධානය දිනා ගන්න.

0: ගමකි වෙලාව 11 විනාඩි 24යි.
1: චිත්‍රෙන්දලා ලොකු ලොකු ටැග් දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාත්‍රකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න. රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: ඉතනාවි පාස් මතාව දූර ජාන මුෂ්කිල හෝ ඔච්චරක් ලං වෙන්න එපා. ආයම දරසෙන් බැරි වෙයි. හිතක උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්න.
8: මොකද වයි?
9: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
8: හරි.
9: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
8: වෙන කාටද වයිෆ්? ඔයාට.
9: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
0: සමිතා මුදුන් කොටුවගේ රණහංසයෝ ලහන්න යන්න හදන්නේ. මේ සින්දුව අහන්න යන්න කලින් මතක් කරන්න ඕනි මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න. ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න එන්න දැන්ම net fm facebook fan page එකට මුල්ලින්ම කරන්න ඕනි දේ තමයි අපේ net fm facebook fan page එක follow කරන එක. ඊට පස්සේ අපේ live එක share කරලා live එකට පහලින් ඔයාගේ නමයි ගමයි contact number එකයි පුළුවන් තරම් comment කරලා මගේ අවධානය දිනා ගන්න. අද දවසේ තරංගයට සම්බන්ධ වෙලා අපේ කිරිබත් ගොඩ ඉඳන් කතා කරපු සත්මානිගාව මේ වෙනකොට තියාගෙන ගුලි කරගෙන ඉන්න රුපියල් 5000 ඔයාගේ අතට අරගන්න අවස්ථාව තියෙනවා. මේ තමයි මේ සතිය ඔයාට ලැබෙන අවසාන අවස්ථාව. මේ සතියේ රුපියල් 5000 සේ මුදල් තෑග්ග දිනාගන්නේ කවුද කියලා තීරණය වෙන කෝල් එක මං දව පුංචි වෙලාවකින් අරගන්නවා. සින්දුවට යන්න කලින් එකතු කරගන්න ඕනි අපේ ජානු රවීන කියලා තියෙනවා. එයාගේ නංගිව එකතු කරගන්න කියලා සින්දුවකට මනුජි සිනේත්ම තමයි එයාගේ නංගිගේ නම. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නා මනුජි නංගිව. ඊට පස්සේ තව ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ නම් කොහොමදනේ හොයාගන්නේ? දුමින්ද, ලක්රුවන්, ගුණතිලක ඉන්නවා. ඒ වගේම තමයි තිලින, මදුශංක, හයි ජනියා කියලා අපිට කමෙන්ට් එකක් දාලා තිනවා අපේ ඩීජේ කෙනෙක්. මං හිතන්නේ අපේ net fm ඩීජේ නයිට් එකත් එක්ක සෙට් වුණ කොල්ලෙක්. ඊට පස්සේ මතක් කරන්න ඕනි දෙයක් තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව දැන් අපි හැම වෙලේම මතක් කරනවානේ. මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා වඩ නිතරම මතක් කරන එකට හේතුව වෙලා තියෙන්නේම හානිකර මත්ද්‍රව්‍ය අපේ සමාජයට සෑහෙන ලොකු පිළිලයක් වෙලා තියෙන හන්ද. නිතරම රටේ වෙන අපරාධයක් හරි මොකක් හරි ගැන තොරතුරු ටික හොයලා බැලුවට පස්සේ ඔය හැම අස්සක මුල්ලකම කොනකම තියෙන්නේම හානිකර මත්ද්‍රව්‍යත් එක්ක එක එකතුණු මිනිස්සු එහෙම නැත්නම් කල්ලි කණ්ඩායම් මේ දේවල් එක්ක රටේ තියෙන අපරාධ අනිවාර්යයෙන්ම වැඩි වෙනවා සොරකම් වැඩි වෙනවා

මේ වගේ දේවල් එක්ක සමාජයේ පිරිහීමට ලක් වෙනවා. ඒ හින්දා තමයි කියන්නේ හැම වෙලේම හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියලා. සමහර විට ඔයා කියයි කල්පනා කරයි පොඩ්ඩක් පාවිච්චි කරලා හැබැයි වුණාට පස්සේ බෙහෙත් ටිකක් අරගෙන උපදේශනයක් පොඩ්ඩක් අරගෙන ඒකෙන් බේරෙන්න පුළුවන් කියලා. හැබැයි මේ දේවල් වලට වඩා 10,000 ගුණයකින් ලේසි කිසිම වෙලාවක හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්නේ. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ යාළුවෙක් කවුරු හරි කිව්වොත් එහෙම, එහෙම නැත්නම් අඳුරන කෙනෙක් කවුරු හරි කිව්වොත් එහෙම, මෙන්න මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. මේකෙන් පොඩ්ඩක් හඳට ගියා වගේ දැනෙයි, ඔළුව කැරකෙනවා වගේ දැනෙයි, ප්‍රශ්න ඔක්කොම අමතක වෙයි. එහෙම කිව්වොත් එහෙම කිසිම වෙලාවක මේ දේවල් වලට රැවටිලා හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹෙන්න එපා කියන දේ මම ඔයාට මතක් කරනවා. ගංගා හේවගේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා, මහේෂිකා ජයලින්දම් ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවා, තෙවින්දි රෙෂ්මා ඒ වගේම තමයි දුලංජලි දුලා ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්නවාට අමතරව කමෙන්ට් කරනවා ඒගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර්ස්. කොමාරි ගේම් එකට ඒගොල්ලෝ එන්න තමයි බලන්නේ. මම බලමු තව පුංචි වෙලාවකින් කවුද අරගන්න කියලා. රයිට් යතර වලට මතක් කරන්න ඕනි ජාතික ඉතිරි කිරීමේ බැංකුව සංවිධානය කරන පාට පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන මං අර කලිනුත් මතක් කරා වගේ ඉස්කෝලේ නිවාඩුවේ අවසාන දවසනේ අද එහෙම කිව්ව ගමන් මතක් වෙන්නේ උදේට වැඩට යනකොට හවසට වැඩ ඇරලා යනකොට ස්කූල් ට්‍රැෆික් එක ආයෙත් සඳුදා ඉඳන් පටන් ගන්නව නේද කියලා. හරි කොහොම හරි ඉස්කෝලේ යන අපේ දුවල පුතාල වෙනුවෙන් එක වසර ඉඳන් 13 වසර වෙනකන් ඉන්න සියලුම දුවල පුතාල වෙනුවෙන් කාණ්ඩ හතරක් යටතේ පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ චිත්‍ර ඇඳලා වේදා ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න වගේම nsb.lk වෙබ් අඩවියට ගිහිල්ලත් වැඩි විස්තර දැනගන්න වගේම අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ පණිවිඩ ඔක්කොම එක අපි යන්න හදන්නේ සින්දුවට. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති තරංගයට කෙනෙක්ව සම්බන්ධ කරගන්න. ඉක්මනට එන්න ගේම් එක වෙන්නේ කොහොමද කියලා බලාගන්න. අපේ ගේම් එකට සම්බන්ධ වෙන කෙනාව අමාරු වේ දන්න හොඳ අකුරක් කමෙන්ට් කරන්න. netfm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 35යි. අපි ඇවිල්ලා ඉන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ වාඩ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුරු තරඟ වටේ. ඉතින් මේ තරඟ වටේ වෙනුවෙන් මං කෙනෙක්ව තෝරගෙන ඉන්නේ මේ වෙනකොටත්. හරියටම කිව්වොත් net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන facebook live එකට වැඩියෙන් comment කරපු කෙනෙක්ව තමයි මේ විදිහට තෝරගත්තේ. එහෙම comment කරපු කෙනාව තෝරගෙන මම සම්බන්ධ කරගත්ත. ඒ ඇවිල්ලා මේ ඇවි මීගමු පාරේ යන්න ඕනි කෙලින්ම. කොළඹෙන් ගිහිල්ලා මීගමු පාරේ යනකොට ජායලට ගිහිල්ලා නැවතුණාට පස්සේ අපේ මහේෂිකාව හොයාගන්න පුළුවන්. ආයුබෝවන් මහේෂිකා.
1: ආයුබෝවන්.
0: ඉතින් මොකද කරන්න මේ වෙලාවේ? Facebook live එක බලවල හිටියා. නියමයි. ඒ කමෙන්ට් කරපු විදිහට නම් වෙන වැඩක් කරන්න බෑ කියලා මම දන්නවා. හරි මහේෂිකා, දැන් මේ වෙනකොට තරංගයේ තත්වය ඔයාට මතක කළොත් ඉන්නේ එහෙම අපිට කිරිබත් ගොඩ ඉඳන් පහුගිය සඳුදා කතා කරපු සවිත්මා තමයි වචන 64ක් කියලා තප්පර 30 ඇතුලේදී තරංගයේ ලීඩ බෝඩ් එකේ ඉස්සරහින්ම ඉන්නේ. දැන් සවිත්මා තමයි ওই සල්ලි ටික සාක්කුවේ දාගෙන ඉන්නේ. හරිද? දැන් ඔයාට පුළුවන් මහේෂිකා තප්පර 30 ඇතුලේ වචන 64ට වඩා වැඩි ප්‍රමාණයක් කියලා ඔය සල්ලි ටික ඔයාගේ සාක්කුවට දාගන්න. ලේස්ට් තේරුණා නේද වැඩේ වෙන විදිය? හරි, මම ඔයාට අකුරක් කියනවා. ඇත්තට මේ අකුර මම නෙවෙයි කියන්නේ. මේ වෙනකොටත් අපේ කට්ටිය net fm facebook fan page එකේ මේ live එකේ අකුරු comment කරගෙන යනවා. ඒ අතරින් තමයි මම අකුරක් තෝරගන්නේ. ඒ අකුර මොකද්ද කියලා මම ඉස්සරහද කියන්න. ඒ අකුරෙන් වචනයක් පටන් ගන්න. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තියෙන තප්පර 30 ඇතුලේදී. වැරදිලාවත් එකම වචනය දෙපාරක් කියන්න බෑ මහේෂිකා. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගන්න එකට බට් කරලා කියන ඒවා තියෙන ටයිපඩිය කොණ්ඩ කට ඒවගේ ඒවා කියන්න බෑ. හරි රයිට්. අපි යන්න හදන්නේ තරඟයට. තරඟයට යන්න කලින් ඔයාට දෙන අකුර කියන්න එපා. මේ අකුර ඔයාට දෙන්න කියලා මට කමෙන්ට් කරලා තියෙන්නේ ලක්ෂිකා රාජකරුණ. කොහෙන්ද කියලා දන්නේ ලක්ෂිකා රාජකරුණ දීලා තියෙන අකුර තමයි කඩල කියන වචනයේ දෙවෙනි අකුර මොකද්ද? ඒක තමයි දෙන්න කියලා තින්නේ. ඔන්න බලන්න ඔයාව අමාරුවේ දාන්න අපේ මේ ලක්ෂිකා මොකද්ද කියලා දින අකුර කියලා. හරි, අපි යමුද තරඟයට. රයිට්, මේ පටන් ගන්න අකුරේ අකුර.
2: Your time starts now.
1: දේලියා යෂ්ටිය යක්කල ලනුව වර්තා වමනේ යක්ෂා යන්තර රසය යුරෝපයේ යටියන්තට තකරම මොනර රලපනාව වියන නරක කරදර රාගේ යුද්ධය යතර රිලව වේයඟට ඩක්කෝ විස්තර රේකා වැස්ස සේසත තැඹිලි ලියනවා වටවල ළඟ මහරග මයින නාගය යෝධයා යහන නුවන නාසය යකද ඩක්කේ යත්ත ත්‍රිශූල යගුලිය යප සමනලයා යහපත් තාරාව විල්පත්ව වඳුර රූපේ යශෝදර රතන නියන නේපාල යසස සේරියා වැද්ද දේදුන්න නලාව වාදනයේ අතිරිපැතිය අංශයේ අමිකුට කිඳරේ යදින වස්තුව වළඳ දර්ශනයේ යල්දේවි වතුර රදල රෝකේ යකදුරා රංග
0: කාලය අවසන්. මට තේරෙන්නේ නැහැ මහේෂිකා, ඔයාලා මේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා. හරි කමන්නේ, කොහොම හරි ඉතින් මට හිතෙනවා මේ හොඳ අභියෝගයක් දුන්න කියලා සිකුරාද අවසාන කෝල් එකේදී. හරි, මම සඳුදා වෙනකොට ගණන් කරගෙන ප්‍රතිඵල අරගෙන ඉන්න. මේ ඊට කලින් කියන්නකෝ සින්දුවට කවුද එකතු කරගන්න කියලා.
1: ඉන්නකොට ගෙදර ඉන්නවා, මගේ මහත්තයාගේ අම්මා ඉන්නවා, මගේ අම්මා ඉන්නවා, පුතාල දෙන්නා ඉන්නවා, මහත්තයා ඉන්නවා, මං ඉන්නවා. සහන ඔක්කොම එකතු කරගෙන සින්දුවක්.
0: ඇයි Facebook live එකේ ඉන්න කට්ටිය ඊට පස්සේ ඔයාව අමාරු විදාපු ලක්ෂිකා මේ කට්ටියම එකතු කරගන්න ඕනි.
1: ඔයාවත්
0: එකතු කරගත්තේ නැත්නම් සින්දු දෙන්නෙත් නැහැ. බොහොම ස්තුතියි මහේෂිකා, දිගටම net අහගෙන ඉන්න.
1: හරි.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
1: වේලාව 11 විනාඩි 43යි
3: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: Brought to you by
5: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834487
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: යුත්තකයි නොයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
9: බෙල්ලි කොන්ද වේදනාද ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්
10: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂා ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ
11: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
12: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0-70-313-3036.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
14: ඩිනර් එක. රෑනේ.
13: අදත් වැරද්දුවනේ ලෝකෙ රසම කෑම තියෙ නේද ලෝකෙ රසම කෑම හදන්නේ මම හිටු ගෙදර දැන් ගාන පොල්
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාවේ 11:47 මේ වෙලාවේ මේ සින්දු අහන්නත් විශේෂම හේතුවක් තියෙනවා. මොකද මම මේ වෙලාවේ ඔයාලත් එක්ක කතා කරන්න හදන වැඩේ කුරුණෑගල නගරයට සෑහෙන්න සම්බන්ධයි. කුරුණෑගල කිව ගමන් අපිට මතක් වෙන්නේ ඉතින් ඇතුගලනේ. ඉතින් ඒකත් එක්ක තමයි සින්දු අහන්න ඕනේ කියලා හිතුනේ. මේ වැඩේට යන්න කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ ගෙදරටත්, ඔයාගේ වැඩ කරන තැනටත්, ඔෆිස් එකටත් මේ හැම තැනටම හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන එක මේ කාලයේදී අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් වෙනවා. මොකද දැන් මුළු ලෝකයම එකට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එහෙම සම්බන්ධ වෙලා තියෙනකොට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැති වුණා කියලා කියන්නේ ඔයාගේ වැඩ ටික අනිවාර්යයෙන්ම සෑහෙන්න දුරට පහළට වැටෙනවා. ලංකාවේ තියෙන රියල්ම ෆයිබර් එක්ස්පීරියන්ස් එක අරගන්න නම් හොඳම ෆයිබර් කනෙක්ෂන් එක තමයි SLT ෆයිබර් කනෙක්ෂන් එක කියලා කියන්නේ. SLT ෆයිබර් කනෙක්ෂන් එක ගැන කියාගෙන රට වටේම යන ගමනේදී අද දවසේ Net FM අපේ කණ්ඩායමයි SLT කණ්ඩායමයි ගිහිල්ලා ඉන්නේ කුරුණෑගල නගරයට. ඉතින් මේ වෙලාවේ ලස්සනම ලස්සන නංගි කෙනෙක්ව සම්බන්ධ කරගන්න හදන්නේ ඒ ගැන විස්තර දැනගන්න අපේ තෂීව ආයුබෝවන් තෂී. මොකද වෙන්නේ?
16: අයිබෝවන් අයිබෝවන් ජනි, ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා ඇත්තුගල්පුර අපේ ආදරණීය නගරයට. ඉතින් කුරුණෑගල කියන්නේ අයියේ හැමදාමත් ජනතාවගෙන් පිරුණු ජීවයෙන් පිරුණු නගරයක් නේ.
14: අනිවාර්යයෙන්.
16: අද ඒ නගරයට අපි තව ජීවයක් අරන් ඇවිල්ලා ඉන්නවා. SLT fiber එක fiber connection එකේ වටිනාකම මුළු ලංකාවටම කියන්න. ඉතින් තත්තරයකට MBCA ඉඳලා 10000ක් ලොකු ස්පීඩ් එකක් ඒ වගේම විශ්වාසදායක ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් හොයන ඔයාලා වෙනුවෙන් අද SLT mobitel fiber ලොකුම ලොකු වාසිරය රාශියක් එක්ක තමයි කුරුණෑගල පුරවරයට ඇවිල්ලා ඉන්නේ. අද කුරුණෑගල නගරේ ඉන්න ඔයාලටත් ඒ වගේම ඒ අපිට ඉන්න කෙනෙක් නම් මේ පැත්තට එන්න තෑගි ඔයාලගේ පෙරගන්න කියලා මතක් කරන ගමන් ඉතින් අපේ ජනි එක දෙදෙනා මාවත අහන් ඉන්නේ ඔයාලත් ඔයාලගේ ජීවිතය ඉන්ටර්නෙට් කනෙක්ෂන් ප්‍රශ්නේ නිසා අවුලෙන් ඉන්නවා නම් එන්න මේ පැත්තට ඒ හැම දෙයකම විසඳුම් අද අපි අරන් අවිලා තියෙනවා. ඉතින් මේ ෆයිබර් කනෙක්ෂන් එක ගැන මට වැඩි ඔයාලට පැහැදිලි කරලා දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා SLT මොබිටල් ආයතනයේ කුරුණෑගල ප්‍රාදේශීය
4: ත්මක වගේ වටනා තෑගි දෙෙන ඒවගේම ඇවිල්ල ජයග්‍රහණය කරලා මේ සතුරෙන්න්න පුළුවන් අවස්ථාව. ඒවගේ ඔබේ නිවස අවශ්‍ය ලෝකමටම අන්තර්ජාල අන්දකීම ගෙන වයර් කේබල් ලොස්සේ ලබා දෙන වියල් ෆයිබ එසට ඔබේ ෆයිබ ගැන තැනගන්න මේ හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා. ඒවගේම සුපෑදිලි හඬ සහිත තුරගත සම්බන්ධාවේ අල්ට්‍රා පාස් ඉන්ටර්නෙට් ස්පීඩ් බබවනෝන ස්ට්‍රීමින් ඔන්ලයින් ඔන්ලයින් පාසස්තුලට වර්ක් ෆ්‍රම් හෝම් ගේමින් සහ ස්මාර්ට් ෆෝම් අවශ්‍යතා සියල්ල හොඳ විසඳුම රියල් ෆයිබ එසට මොබිටෙල් ෆයිබ සම්බන්ධාවේ. ඒවගේ විශේෂයෙන් රියල් ෆයිබ කේබල් සම්බන්ධතාවේ සමග අල්ට්‍රා පාස් ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක ඔබට ලැබෙන ජීවිතයේ කාලේ පුරා හොඳම නඩත්තුවක් සහිතව කිසිදු අමතර කරදරකින් තොරව විශ්වාසයෙන් සේවා භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒවගේම ඔබට ගමනේදී සම්බන්ධය අවශ්‍ය ඉන්නනම් අපේ හොඳම සම්බන්ධතාව තමයි SLT mobitel 4G LTE. ඒකත් වේගවත්ම සහ විශ්වාසනීය ජාල ආවරණයක් සමග බ්‍රවුසින්, වීඩියෝ ස්ට්‍රීමින්, සෝෂල් මීඩියා, ඔන්ලයින් වැඩ කටයුතු ඉතා පහසුවෙන් කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම විනෝදාස්වාදයේ අමතිය වෙනුවෙන් අපි SLT POT සම්බන්ධතාවේ තියෙනවා ජනප්‍රිය දේශීය හා විදේශීය නාලිකා, ඒ වගේම මූවිස්, කිඩ් චැනල්, ස්පෝර්ට්, තවත් විශේෂාංග රැෆරල්ස් එක්ක ඔබට ගැලපෙන හොඳම රූපණයක් එක්කම ලබා දෙන්නත් SLT POT සූදානමින් ඉන්නවා. ඒ වගේම නිවෙස ඉන්න කට්ටියට අමතර ව්‍යාපාර සම්බන්ධ ඉන්න කට්ටියටත් අපි අවශ්‍යතාව තියෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් වොයිස් POT සේවාවන්ට අමතරව ඩිජිටල් විසඳුම්, ක්ලවුඩ් සර්විසස්, ඩේටා සොලියුෂන්, CCTV, PBX වගේ දේවල් ඒවත් අපෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි ආරාධනා කරනවා අද කුරුණෑගල පේශකාරම වෙල් සංකීර්ණස්වල පැමිණෙන්න, ක්‍රීඩා කරන්න පුළුවන්, තෑගි දිනා ගන්න පුළුවන්, ඒ වගේම ඩිජිටල් ජීවිතයට අවශ්‍ය කරන හොඳ විසඳුම් හොයා ගන්නත් හැකියාව තියෙනවා. ඒකට අපිට විශේෂයෙන් නුවර පාර කුරුණෑගල ප්‍රාදේශීය ටෙලිම් කාර්යාලයට කරන්න පුළුවන් කැම තියෙනවා. ඔබ සියලු දෙනාට ඒ හින්දා අපි ආරාධනා කරනවා අපිත් එකතු වෙන්න. රියල් ෆයිබර් අල්ට්‍රා ඉන්ෆාස්ට් ඉන්ටර්නෙට් සම්බන්ධතාවය අපි ලබාගෙන අපිත් එකතු වෙන්න කියලා.
14: බොහොම ස්තුතියි කුරුණෑගලවට ඉන්න ඔබට දැන් අවස්ථාව තියෙනවා. නෙතෙෆෙම් අපේ කණ්ඩායම SLT කණ්ඩායම හම්බ වෙලා රියල් SLT ෆයිබර් අත්දැකීම පිළිබඳව දැනගන්න තෑගි දිනා ගන්නවා.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Te Dunumavata Te Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Rakapurama Rasa Genayana Aule Sama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලින්ක් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය තිතයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
8: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
9: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: උන ඇඟ පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මතුකා කැස්සට පැනියා. සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අපි මානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
1: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
2: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
3: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
1: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
2: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
3: 69 දී හදටත් යනවා.
2: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
1: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
4: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
5: Net FM. Algo Town.
6: Brought to you by
7: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස්ක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
8: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
9: Samsung ගන්න හොඳම තැනයි Damro.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
11: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
12: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
15: විජයකුරක්කන්
16: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
5: Net FM Algo Town.
17: මහාද තාත්ත ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
18: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුයකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
19: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: FM 95 FM 94.8 Net FM Divine Pura
7: Velavu Daval 12

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් ප්ලාස්ටර්

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 7672.
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 4 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරිය සිට මම සචිනි සේලවර්ධන, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල ජොන්ස්ටන් අත්අඩංගුවට නාමල්ගෙන් අල්ලස් කොමිසම තවදුරටත් ප්‍රශ්න කරයි. ලාල්කාන්ත ආ පස්බාගේ සංවර්ධන කමිටු රැස්වීම උණුසුම්. වියලි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවයි. ජලාශවල ජලමට්ටම 135 දක්වා පහළට. නේපාලයේ මහා ජලගැලීමෙන් දින 9කට පසු උමගක සිරවී සිටි පුද්ගලින් දෙදෙනෙකු බේරා ගැනේ. කලින් බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ මුදා හැරි සැකකරුවෙකු CID අත්අඩංගුවට. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඒ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී මේ අතර අල්ලස් කොමිසමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙවන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා. එම කොමිසමේ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා නමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණියේ අද පෙරවරු 9:20 පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජය වේදිරිමාන්න, ප්‍රසන්න රණවීර සහ පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. අල්ලස් කොමිසම වෙත ඇතුළුවීමට පෙර එම ස්ථානයේ රැඳී සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.
4: පොලිසියට සහ මේ ආයතනවලට වඩා ඒ අය ගාව තමයි පරීක්ෂණ කටු තියෙන්නේ. ඒ අය පූර්ණ නිගමන වලට ඇවිල්ලා අත්අඩංගුවල ගන්නව නඩු දීමු දෙනව දීලා ඉවරයි. ඒක තමයි මේ දේශපාලනය. ඉතින් අද අවාසනාවකට මේ රටේ පොලිසියත් අධිකරණ පද්ධතියත් මේ ස්වාධීනත්වයේ පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා.
5: ඔබතුමා 12 වෙනිදා යන්න පුළුවන් වෙයි තන්නේ.
4: නාම රාජපක්ෂ 12 ආවත් නැතත් මහා ජනකායක් 12 වෙනිදා මේ රටේ ගුණ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන්
5: ස්වාධීන
4: පරීක්ෂණ වලට මුණ දෙන්න. ඔබතුමාගේ හිත ඔබ දන්නවා කියලා කියනවා මේ හැරිදි කරලා නම් කැමති ප්‍රකාශ
6: එකසේ පනස් නම දිනාගේ ලොක්ක තමයි සාක්ෂි හදලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ මේ සාධාරණ පරීක්ෂණ වලින් නෙවෙයි. අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය සාධාරණ විදිහට සාසයි සාධාරණත්වය ආරක්ෂා කරන්න ගරු විශ්වකාරවරු සහ මේ රටේ නීති ප්‍රජාව කටයුතු කරනවා.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාද එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.
7: ආව ඇතුළට දැම්මත් නවත්තන්න අපි වැඩ පිළිවෙල නවත්තන්න බෑ. ඉරේ දාන වැඩ නවත්තන්න හදනවා නම් අපි වැඩ පිළිවෙල ඒක මේ ආණ්ඩුව කරන මෝඩ වැඩක් කියලා
8: කියනවා. හැබැයි ඔබතුමාට මහුගේ දවසවල දාකින්නවත් නැහැ දේශපාලනේ. බය වෙලා දැන් ඉගෙන ගන්න.
7: කොහෙද අපි දකින්නේ?
8: දැන් 12 මොකද වෙන්නේ?
7: 12 අති සාර්ථක කරනවා මම හිතන්නේ මේ ආණ්ඩුවේ හැරුම් ලක්ෂ්‍යය අපි අනුරාධපුරෙන් හැමදාම ශ්‍රී ලංකා පුරුදු ගන්න පෙරමුණ ඇතුවම අපි පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තුමාත් අනුරාධපුරෙන් මේ නාම රාජපක්ෂ මහත්තුමාත් අනුරාධපුරෙන් ඒ අපේ ජන සටන ජන අරගලේ අපි පටන් ගන්නවා. මම හිතන්නේ දෙවැන්ත ජනගහනයක්
0: අල්ලස් කොමිසම ඉදිරිපිට මේ වන විට පවතින තත්වය පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් මණ්ඩලයක වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබන් ලහිරු.
9: අයිබෝවන්, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ අල්ලස් දූෂණ චෝදනශක ප්‍රභාව ඉදිරිපිට. අද උදෑසන සිට අපි මෙම ස්ථානයේ සිට නෙත් නිවුස් සමග සෑම මොහොතකම සම්බන්ධ වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි අද උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණියා. ඔහු සඳහන් කරේ ඔහුට ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා අල්ලස් කොමිසම මේ පෙනී සිටින ලෙස. එම නිසා ඒ සඳහා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දිනය තුළ අල්ලස් කොමිසමට පැමිණි බවයි. විශේෂයෙන්ම ඔහු සඳහන් කළා ඕනෑම මොහොතක නීතියට අනුව කටයුතු කිරීමට තමන් සූදානම්. ඒ වගේම අල්ලස් කොමිසම හෝ ඕනෑම තැනකින් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන්න කියන ලිඛිතව දැනුම් දීම සිදු කළහොත් ඔහු පැමිණීමට සූදානම් සිටිනවා කියන එක තමයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි මේ වන විට එම අවට ප්‍රදේශය තුළ පාක්ෂිකයන් පිරිසක් රැඳී සිටින ආකාරයක් අපට දක්නට ලැබෙනවා. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, රේණුක විධානගමගේ ඇතුළු මන්ත්‍රීවරුන්, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ටීවී චානක මහතාද මෙම ස්ථානයට පැමිණියා. විශේෂයෙන්ම මේ අවට ප්‍රදේශය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාක්ෂිකයන් රැසක් සිටින බව දක්නට ලැබෙනවා. ඉතින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. නෙට් නිවුස් වෙනුවෙන් මම ලහිරු කපුගේ ඉෂාරා අධිකාරි සමගින් අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව ඉදිරිපිට සිට.
0: ස්තුතියි ලහිරු. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී. ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ. සිය ප්‍රධාන ජලාශවල දැනට පවතින ජල ප්‍රමාණය සමස්ත ධාරිතාවෙන් 135ක් දක්වා අඩුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව ජලය තවදුරටත් අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ SD හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
10: පරිමාර්ග දෙපාර්තමේන්තුවගෙන් පාළ වෙන ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 135කට ආසන්න අගයක් ගන්නවා. දැන්ට මෙම ජලාශවල පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. මෙයට අමතරව මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් මෙම ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. ජලාශවලින් වන ජල හානිය අධික බැවින් ජලය භාවිතා කිරීමේදී විශේෂයෙන් වගා කටයුතු සහ අනිකුත් කටයුතු සඳහා භාවිතා කිරීමේදී අරමිල් මෙසුදා ක්ලස් භාවිත කිරීම වැදගත්. විශේෂයෙන්ම යල කන්නේ තුල එම මුර ජල ක්‍රම එහෙම නැත්නම් ඕල්ටර්නේටිව් වෙටින් ඇන්ඩ් ඩ්‍රයින් ජලය ලබා දීමේ ක්‍රමයේ වාරි ව්‍යාපාරවල භාවිත වුණා. එමගින් අස්සන්නේ යම් වැඩිවීමක්ද මේ වන විට නිරීක්ෂණය වී තිබෙනවා. විශේෂයෙන් වාරි ජලාශවල යම් ජල ධාරිතාවයක් රඳවා ගැනීමක් මේ වන විට සිදු කර ගැනීමෙන් තිබෙනවා. විශේෂයෙන් එම ජල ධාරිතාවය රඳවා ගැනීම බලාපොරොත්තු වෙන්නේ පානීය ජල සහ සතුන් සඳහා සහ අනිකුත් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමාණයේ ජල ප්‍රමාණයක් තමයි එම ගබඩා කර ගැනීමෙන් අපේක්ෂා කරන්නේ.
0: මේ අතර වේලි කාලගුණයේ හේතුවෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවා යතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව දිස්ත්‍රික් හයක පුද්ගලයන් 96,584ක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. අම්පාර බදුල්ල මඩකලපුව මොනරාගල පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එලෙස දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. වියලි කාලගුණයේ හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්වැත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පවුල් 11,751ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා. වියලි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස සඳහා පානීය ජලය බෙදා හැරීමේ කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා සියලු පාර්ශ්වයන් මේ මොහොතේ එක්විය යුතු බව වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුනවැවේ ඥානතිලක හිමියන් පැවසුවා.
11: පූජා නගරයට එන ජනතාවට සාමාන්‍ය අපිට එක් දිනකට ඝන මීටර 7000ක් විතර අවශ්‍ය වෙනවා ජලය. ඒක සාමාන්‍ය වැඩි වෙනවා. ඝන මීටර 110000ක් විතර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා ජනතාවගේ අවශ්‍යතාවය සපුරන්න. රජයකට හැමදේම කරන්න බෑ. නමුත් අපිත් ඒකට සූදානම් වෙනවා.
0: එවන් පසුබිමක් තුළ වියලි කාලගුණ තත්වය පහව ගොස් වැසි ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරමින් දින හතක වැසි පිරිත් සජ්ජායනාවක් නාරහින් පිට අභයාරාම විහාරස්ථානයේදී පසුගිය දෙවනදා ආරම්භ වුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාරහින් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්.
12: අපේ අත හමාර වෙනකොට මට හමදාපතිතුමා යාපනයේ ඉඳන් කතා කළා. ඇහුව මොනවද කියන්න ඕන කියන්නේ. ජනාත් බාබු සියල්ලක් ඉෂ්ට කළා එන්න කියලා තියෙනවා කියලා. හමාර මට කියන්න පුළුවන් කවරන්න ආමුදුරෙන් දැන් ජනාධිපති අනුකූලව කළා කියලා කියන්න පුළුවන්. අරක වැක්ක හඳ වැක්ක ගන්නත් හැම වෙනම උත්සාහ කරන්නේ.
0: මේ අතර ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද පසර දෙකින් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති වී හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්ද ඇති විය හැකි. මේ අතර සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යා ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් 12:09ට නිට්ටම්බුව, අල්ගම, මල්වාන, අරනායක, මීගහ කිවුල සහ පානම් කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. ඩෙංගු රෝගීන් වාර්තාවීම මෙවන විට අවම මට්ටමක පැවතුනද අවධානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. මේ හේතුවෙන් සිය පරිශ්‍රවල ඩෙංගු මතුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳ තවදුරටත් අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ.
13: දැන් රෝගය අඩු වෙලා තියෙනවා. හැබැයි මේක අමතක කරලා හිටියොත් ආයි ඊළඟ මාසෙ වෙනකොට වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසියාකාරයෙන් කසල බැහැර කිරීම, තමන්ගේ ගෙදර පිටිපස්සේ නිසියාකාරයෙන් ඒ භාජන ගබඩා කිරීම, පාසලක් ගත්තොත් ඒකේ කොහොමද ඩෙංගු මර්ධන කටයුතු කරන්නේ, රජයේ ආයතනයක් ගත්තොත් ඒකේ කොහොමද ඩෙංගු මර්ධන කටයුතු කරන්නේ, කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක කොහොමද, ඒ දේවල් කරේ නැති වුණොත් නැවත ඉදිරියේදී ඇතිවන ඊසානතික මෝසම් වර්ෂාව සමග වැඩිවීමේ අවදානමක් තියෙන සමහර දිස්ත්‍රික්ක අපි මුලින්ම දකින්නේ අර මදුරුවා වැඩිවීම තමයි. ඊළඟට තමයි රෝගීන් වැඩිවීම දකින්නේ. ඉතින් මදුරුවා වැඩිවීම දකින්න දිස්ත්‍රික්ක කීපයක් තියෙනවා. ඒවා ගැන වැඩි අවධානයක් යොමු කරලා මහජනතාව මේ සඳහා නැවතත් මතක් කරලා පරිශ්‍රය කළමනාකරණය කිරීම ගැන දැනුවත් කිරීම සඳහා උත්සාහයක් ගන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ.
0: මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,040ක් වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසවා. එම කාලය තුළ ඩෙංගු මරණ 72ක්ද වාර්තා වූ බවයි එම ඒකකයේ වැඩිදුරටත් පැවසවේ. පස්පාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පස්පාගේ සංවර්ධන කමිටු සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර් ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි කෘෂිකර්ම උපදේශක නිලධාරියා පසුගියදා නාවලපිටිය ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණයත් සමග ගම්වතුර සහ දැඩි වර්ෂාව නිසා එළවලු වගාබිම් අක්කර 11ක් ආරක්ෂිත ගෘහ 135ක් තුළ දෙමුහුන් මිරිස් බීජ නිපදවන ගොවීන් අපහසුතාවයට පත්වී ඇති බවත් එම ගොවීන් සඳහා සහනයක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම දෙවේනී මිරිස් බීජ අවශ්‍යතාවෙන් 20%ක් සපයනු ලබන්නේ නාවලපිටිය ආශ්‍රිතව පවතින ගොවි ගැටලු සඳහා ඉක්මනින් මැදිහත් වන ලෙසද අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලා සිටි බවයි නිත් නියුස් නියෝජිතයා පැවසුවේ. එහිදී අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේ රජයක් ලෙස ගොවීන්ට වන්දි සහ සහන ලබා දෙන ආකාරයට කටයුතු කිරීම සිදු කළ යුතු බවත් ඒ සඳහා යම් බාධාවක් තිබේද යන්නයි. ඊට ප්‍රතිචාර දැක්වූ නිලධාරියා කියා සිටියේ අයහපත් කාලගුණින් අසරණ වූ ගොවීන්ට වන්දි හෝ සහන ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බවයි. නේපාල චීන දේශ සීමා ආසන්නයේ ඇති වූ මහා හදිසි ජලගැලීම් සහ නායම් ව්‍යසනයෙන් දින 9කට පසුව ජලවිදුලි බලාගාරයකට අයත් උමක් මග තුල සිරවි සිටි පුද්ගලින් දෙදෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. ඒ මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින සහන කණ්ඩායම් විසින් විදේශීය වාර්තා සඳහන් කරන්නේ අදාළ උමං මාර්ගය තුළින් අලියුම කාලයේ මිනිසුන්ගේ ශබ්ද ඇසී ඇති බවයි. ඒ අනුව අවම වශයෙන් තවත් පුද්ගලයන් 39 දෙනෙකු පමණ එම උමක තුල සිරවි සිටිනු ඇතැයි විශ්වාස කරනවා. මෙම ගඟ ආශ්‍රිත ජලවිදුලි බලාගාර පද්ධතියේ කිලෝමීටර් ගණනාවක් පුරා විහිදී ඇති විශාල උමං ජලාශය තුල තවත් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් සිරවි සිටින බවට සැක කරනවා. නේපාලයේ සිදු වූ මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් මියකිය සංඛ්‍යාව 1200 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. කාන්තාවකගේ නිර්වත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකයේ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිගත් හේන ප්‍රදේශයේදී. වයස අවුරුදු 36ක් වන ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු අදාළ කාන්තාව සමග විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්බර් සිටියේදී මෙලෙස ඇගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරුණු 2026 රජිත පුස්තක සම්මාන උළෙලේදී හොඳම යොවුන් නවකතාව ලෙස ජයන්ත කහපිටියගේ සීකිරි කාශ්‍යපට බර්ත්ඩේ කේක් එකක් සම්මාන දිනාගත්තා. හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස එහිදී සම්මාන ලැබුවේ පියල් කාර්යවසම්ගේ රිදි රැයකි කළු දිවියකි කෘතියයි. මීට අමතරව හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස ප්‍රගීතිකා ජයසේකරගේ වසලිස්සා වැස්සේ ඇගයීමට ලක්ුණා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් ඊට සමගාමීව රජිත පුස්තක සම්මාන උළෙලත් සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයයි. සම්මාන උළෙල මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ පැවැතුණා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරත් රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝ වයි. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
14: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙත් නිවුස් පිළිබඳව හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාද මෙලෙස අදහස් පළ කළා.
15: නෙත් ගුවන්විදුලි ආරම්භුණු දා ඉඳන්ම මම මේකට සම්බන්ධ වෙලා හිටියා එක එක මට්ටමින්. මට මතකයි මම පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට ඉන්නකොට මට මතකයි නෙත් මාධ්‍ය තමයි මුල්ම ආයතනික ආචාර ධර්ම පද්ධතිය හදපු ආයතනය තමුන්ගේ ප්‍රවෘත්ති සඳහා. අපිවත් ඒකට දායක කරගත්ත ඒ ක්‍රියාදාමයට ඒ එදා ඉඳන් ආරම්භයේ පටන් අද දක්වා මං හිතන්නේ ආචාර ධාර්මික මාධ්‍යකරණයක් කරන්න සෑහෙන වෙරදරන මාධ්‍ය ආයතනයක් විශේෂයෙන් ප්‍රවෘත්ති නාලිකාවක් විදියට රටේ ලොකු සමාජීය වෙනස්කම් කරපු නාලිකාවක් විවිධ වැඩසටහන් වලින්. මං හිතන්නේ රේඩියෝ කලාවේ ලංකාවේ රේඩියෝ කලාවේ පරිවර්තනයක් කරපු මාධ්‍ය නාලිකාවක්. ඒ නිසා මං බොහොම සතුටින් සුබපතනවා නෙත් නිවුස් නාලිකාවට විශේෂයෙන් නෙත් නිවුස් වැඩසටහනට. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඔබේ ආචාර ධාර්මික මාධ්‍යකරණය කරන්න උත්සාහ කරයි, අඩුපාඩු තියෙයි, මිනිසු විවේචනය කරයි, ඒ විවේචනත් පිළිගන්න, අඩුපාඩුත් හදාගෙන අපි ඉස්සරහට යමු.
16: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
17: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
18: මම කැප්ටන් රත්නායක කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
14: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
16: දේදුණු මාවත දේදුණු මාවත
19: brought to you by
20: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
19: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540
21: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
22: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
21: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
23: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
19: රස තුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන් යති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
16: ජනි එක දේ දුනුමාවත. දේ දුනුමාවත.

விலாவதவால் துலகை வினாடி விசிஹயை அவை பிரவூர்த்தி விராமையன் பசி ஆய பாராக் நித்தெஃபிம் தேதுனு மாவதாத்தேக்க ஹம்பவிலா இல்லி මේ පැයේ තවත් බොහොම පුංචි වෙලාවක් තමයි නෙත් FM දේදුණු මාවතෙන් ඔයත් එක්ක මට කතා කර කර විහිළු කර කර ඉන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුලේ කරන්න වැඩ සෑහෙන ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතුරු ඉහළින්ම තියෙන දෙයක් තමයි මේ පැත්තට WhatsApp messages එවපු, call කරපු මගේ ආදරණීය මිත්‍රයන්ව මතක් කරන එක. ඉතින් මේ වැඩේට මුල් තැන දෙන්න කලින් මම මතක් කරන්න හදන්නේ ගෙදරට ගේන ආහාර පාන වලට හොඳම දේවල් තෝරගන්නේ කොහොමද කියන එක ගැන. හැබැයි ඊටත් කලින් දෙයක් මතක් කරන්න ඕනේ. දැන් අපි එහෙම හොඳ දේවල් තෝරගන්නේ නැතිකමත් එක්ක ගොඩාක් වෙලාවට අපි රෝගී වෙනවනේ. එහෙම රෝගී වුණාට පස්සේ හැදෙන ලෙඩත් එහෙම ලේසි පහසු ලෙඩ රෝග නෙවෙයි. පිළිකා කියයි, දිය වැඩියාව කියයි, කොච්චරනම් ලෙඩ රෝග අපේ ආහාර පුරුදු වැරදි ආහාර පුරුදුත් එක්ක අපිට ඇති වෙනවද කියලා කල්පනා කරලා බලනකො දැන් ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් අවුරුදු 50 60 ගියාට පස්සේ තමයි ওই ලෙඩ ටික හැදෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් මේ ස්කෝලේ යන පුංචි ළමයින්ට දිය වැඩියාව තියෙනවා එහෙම කියලා හන්න හම්බ වෙනවනේ. හැබැයි එහෙම දේවල් වලට පත් වුණාට පස්සේ මානසිකව වැටෙන්නේ නැතුව හොඳ තැනකින් ප්‍රතිකාර කරගන්න එක අත්‍යවශ්‍යයි. ඒ හින්දා තමයි ඔයාලට කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගැන මම නිරන්තරයෙන් මතක් කරලා කියන්නේ. මොකද කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාගේ ප්‍රතිකාරත් එක්ක ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. එතුමා ඉන්නේ සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ. සඳුදා අඟහරුවාද පෝගේ දවස් සැරුණම ඉතිරි ඕනිම දවසක ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න. 0777 300 743 0773 243 540. සිංදුවට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් දැන් කට්ටිය එකතු කරගන්න ඕනි. ඇත්තරම් මං තාම උදේ 10ට ආපු මෙසේජ්වත් කියවල නෑ. මං මෙසේජ් ටික දැක්කම තමයි මතක් වුනේ. වරකාගොඩ අනුර ගාමන්ටගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න ඕනි. ඒ අතරේ කියනවා චමිදු සැලුන් එකේ අහගෙන ඉන්නේ දේදුණු මාවත, අනුර ගාමන්ටගේ කෙල්ලෝ කොල්ලෝ සෙට් එකත් අහගෙන ඉන්නේ දේදුණු මාවත, ගැරීජ් එකේ නීල් අයියත් අහගෙන ඉන්නේ දේදුණු මාවත. ඒ කට්ටියම එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මං කට්ටියම. ඊට පස්සේ ගුඩ් මෝර්නින් කියලා අපිට උදේ පාන්දරම මෙසේජ් එකක් දාලා දැන් ගුඩ් ආෆ්ටර්නූන් කියන්න වෙන කෙනෙක් තමයි 10:90 නෙවෙයි නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න දීප්තියක්. ඉනෝෂ් සර්, අනුෂා, මානිල්ලක්කා, ලලිතක්කා, අමන්දි නංගි, නදීෂමිස්, ක්‍රිෂාන්ත, චන්ද්‍රිකා අක්කා, යාළුවෝ ඔක්කොම එකතු කරගන්න 10:90 මංගලි ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා කියනවා. හයි ජනිමල්ලි, කොහොමද ඔයාට? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ ශාමලි ප්‍රියංජලි කෑගල් ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මං ඔයාවත් එකතු කරගන්නම්. මල්ලව පිටිය සුනෙත් වෙනද සැලේ නයන අක්කා, එයාගේ අම්මවයි පුතා තිසුන්වයි හස්බන්ඩ් සුනෙත්වයි ගාල්ල ගෙදර සියලුම දෙනාවයි එකතු කරගන්න කියනවා. කවුද මේ අද නිල් කටරොළු මල්වල ෆොටෝ එකක් එවලා තියෙන්නේ? නිල් කටරොළු මල් වලින් උපන් කෙනෙක්ද? නෑ නෑ, මේ අපි අනුරාධපුරේ නිපුණි. මං ඔයාව එකතු කරගන්න නිපුණි. ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ඊට පස්සේ අපිට කලවානේ පුෂ්පක්කා මෙසේජ් එකක් දාලා තිනවා. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඇඹිලි පිටිය ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ ඉන්දිකයි එකතු කරගන්න ඕනි. අපේ ශෂිකා ගොඩකවල ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. අනේ ඉල්ලපු සින්දුව මට දෙන්න අමතකුණානේ, මේ ඉරිදට අනිවාර්යයෙන්ම දෙන්නම්. හොඳේ අම්මා ඉරෝෂා, අක්කා ටිෂානි, මල්ලි රේෂාන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ හයි ජනිමල්ලි, සුබ දහවලක්. අපිවත් එකතු කරගන්න කියලා ගරාගොඩ සංජීවයි.

මෙසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් තිෂානි, ලොකුදුව සයන්ජන, එයා දැන් හෝ ගාල ස්කෝලේ වැඩ කරන ගමන්ලු ඉන්නේ, දැන් ස්කෝලේ පටන් ගන්න ළඟහඳ. පොඩිදුව සංසලාවත් එකතු කරගන්න කියනවා, මම එකතු කරගන්නම්. මාකොල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීරයියා, දුබායි ඉඳන් අපගාව අපි වහගෙන ඉන්න අපේ දීපිකා, සරච්චන්ද්‍ර ඩයස් අයියත් ගලේ කඩේ රයිගම ඉඳන් අහගෙන ඉන්න. පිළියන්දල කහපොල හේලිත ෆැෂන් එකේ අපේ චතුනංගිගේ කාන්තා බලයනිය, සමන්ති, අජන්ති, නිශාන්ති, සුනේත්‍රා, දෙව්මි, නිලූකා, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනි, රූපා, ජයශානි, දේවින්ද කටියම එකතු කරගන්නම්. ඒ වගේම තමයි අපේ සමාධිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා නුවර ඉඳන් මේනකා. එයාගේ අම්මවත් එකතු කරගන්න කියනවා, මං එකතු කරගන්නම්. කඩවත ලක්මාලි, ඔයාවත් එකතු කරගන්නවා. කුමාරිමිස්, දුල්මි, ගයාන්, දිනිදු, හර්ෂණ, දුව, තිනුලි, පූර්ණිමා, සෙව්වන්දිවත් එකතු කරගන්නවා මේ සින්දුවට.

වෙලාව 12යි විනාඩි 35යි ඊළඟ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි දැන් ගෙදරක කෑම හදනකොට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් තියෙනවා කෑමක රස වෙන්න ඕනි කෑමක හොඳ සුවඳක් තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම ප්‍රියමනාප රසයක් තියෙන එක අනිවාර්යයිනේ ඒ වගේම තමයි දැන් ඉස්සර අපේ ආච්චි අම්මලා අපේ අම්මලා ගෙවල් වල කෑම හදනකොට මුළු ගමටම සුවඳයි ඒ තරමට කෑම හදනකොට හරිම සුවඳක් රසයක් අපිට දැනුණානේ හැබැයි දැන් එහෙම කෑම කනකොට එහෙම දැනෙන්නේ නැහැ නේ සුවඳක් ඒකට ලොකම හේතුව වෙලා තියෙන්නේ අපි ওই કૃતિම රසකාරක සහල් පවා કૃતિම අර ප්ලාස්ටික් කාල් ගේනවා අර එමේ කියලා කතාවල් තිබුණා නේද දවස්වල නිකන් කල්පනා කරලා බලන්නකෝ අපි කන කෑම වලින් කීයෙන් පංගුවක් ප්‍රමිතිගතව අපි ගාවට එනවා ඇද්ද කියලා අන්න ඒ හින්දා තමයි නියම ප්‍රමිතියෙන් ඔයා ගාවට එන නිෂ්පාදනයක් ගැන දැනගත්ත ගමන් අපි ඔයාලට මතක් කරන්නේ. එහෙම බයක් සැකක් ගන්න පුළුවන් බයක් සැකක් නැතුව ඔයාලට අරගන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මේනක සහල් කියලා කියන්නේ. දැන් මේනක සහල් එක්ක ඔයාට බයියන් වින් තරඟාවලියත් එක්ක තෑගි දිනන්නත් පුළුවන්. තෑගි පැත්තකින් දියමුකෝ තෑගි දිනන එක කොහොමත් ඔයාට හම්බ වෙනවනේ. ඒ වගේද දැන් ඔයා ගෙදරදී හදාගන්න බත් එකේ රස සුවඳ අනිවාර්යෙන් හොඳම තත්වයේ තියෙන්න ඕනේනේ. ඒ වගේම තමයි බත් එක කෑමට ගන්නකොට ගල්වැලි හැපුණොතින් එහෙම කන එකත් එපා වෙනවා. මේනක සහල් හොඳින්ම පිරිසිදු කරලා එන හන්ද කිසිම වෙලාවක ගල්වැලි හැපෙන්නේ නැහැ ඔයාගේ බත් එකත් එක්ක. ඒ වගේම තමයි අපේ රටේ ගොවියන්ගේ හොඳම අස්වැන්න අරගෙන තමයි මේනක සහල් විදියට පැක් කරලා ඔයාගේ ගාවට එවන්නේ. දැන් මේනක සහල් අරගන්න ඔයාට බයියන් වින් තරඟාවලියත් එක්ක තෑගි දිනන්න අවස්ථාව හම්බ වෙනවා හරියට අපේ ලංකා කුමාරි මහත්මිය කෑගල්ල ඉන්නේ එයා ස්මාර්ට් ටීවී එකක් දින්නා වගේ ජයන්තිපුර ඉන්න තරූෂි බූපා මහත්මිය බ්ලෙන්ඩර් එකක් දින්නා වගේ ඒ දේවල් විතරක් නෙවෙයි තව රයිස් කුකර්ස් උත් තියෙනවා කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක් මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක් අන්නේ කූපන් එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි ගන්න. එතකොට කූපන් එකේ තියෙනවනේ තෑග්ගක්. අන්නේ තෑග්ග ඔයාට අරගෙන ඒගොල්ලන්ගේ නියෝජිතයෙක් වෙනවා. මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න මොකද මේනක සහල් කියලා කියන්නේ අපේ මුරුමය අපේ රස ඔයාගේ ගාවට අරගෙන යන තැනක්. ෆ්‍රීලන් කියන්නේ ඒ වගේම තැනක්. ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ එන නිෂ්පාදනත් එක්ක දැන් ඔයා මේනක සහල් වලින් හදාගන්න රසම රස බත් එකේ රස තව තවත් වැඩි කරගන්න පුළුවන් එළවලු ව්‍යංජනවලින්. නිකන් කල්පනා කරලා බලන්නකෝ දැන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක කෑම ටිකක් හදාගන්නකොට ඉන්දියාවේ තියෙන මසාලා රහ ඔයාට ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය වලින් හදපු කුළුබඩු එකක් එක්ක අරගන්න පුළුවන් කම තියෙනවනේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. කිසිම કૃතිම රසකාරකයක් අඩංගු වෙන්නේ නැහැ. ඒකන්ද කිසිම බයක් සැකක් නැතුව කෑමට එකතු කරගන්න පුළුවන්. එළවලු ජාති වලට ග්‍රීන් කරි මසාලා පවුඩර්, මාළු වලට රෙඩ් කරි මසාලා පවුඩර්, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර්. සින්දු වලට කට්ටිය එකතු කරගමුනේ සුබ දහවලක් වේවා ජනි අපිටත් සින්දුවක් දෙන්න කියලා කඩුවෙල කලී මගල් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා නෑ පොඩ්ඩක් ඉන්න ඇස්පන් ධනුෂ්ක නවෝද්‍යා අමීෂ එකතු කරගන්න කියලා තමයි කියන්නේ කඩුවෙල කලී මගල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කළුතර ඉඳන් මට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක් නමක් ගමක් කියවල නෑ ආචන්ද්‍රිකා මම ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ SMT අපරල් එකේ සෙට් එක කට්ටියවත් එකතු කරගන්න ඕනි ගොඩාක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට ඊට පස්සේ අපේ උහන තිස්සපුර නිලන්ත උල්ලුසු හේවාගේ අයියා ඉසුරි ශානිකා වයිෆ් සුමිත්‍රා එකතු කරගන්න කියලා කියනවා කටාන කෝන්ගස් හන්දි අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න ධම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝන් අරෝෂ් කට්ටියම එකතු කරගන්නම් ඊළඟට අපේ සත්මානිත් කිරිවත් ගොඩ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ පානදුරේ ධනුෂ්ක මල්ලී ඉන්නවා දෙයන්දර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා සුනේත්‍රා. එයාගේ පුතා විහංග දුල්මිනවත් එකතු කරගන්න කියලා කියනවා. හයි ජනි මල්ලි ගුඩ් ආෆ්ටර්නූන්. මම නුගේගොඩ ඉඳන් ගංගා. මාවත් එකතු කරගන්න කියලා තමයි ගංගා මැසේජ් එකක් දාලා තියෙන්නේ. මම ඔයාවත් එකතු කරගන්නම් ගංගා. ඊට පස්සේ අන්න හදන්නේ නුවරට. නුවර ඉඳන් අපි වහගෙන ඉන්නවා ජීව්ස්, ෆරීදා, දීප්ති සිල්වා, ශුරීන් ඩයස්, නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රානි මාර්සිංහ ඇතුළු සෙට් එක. ඌර්බෝකේ සිරිකුමාර අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ මාපලගම පියල්ජේ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. මකුල්ලලුව රංජිත් දිසානායක අයියා ඉන්නවා. ඒ වගේම තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක් දුලා. මන් දුලාවත් එකතු කරගන්නම්. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන. එයාගේ අම්මවයි තාත්තවයි අක්කවයිත් එකතු කරගන්න කියලා අද මැසේජ් එකක් දාලා තියෙනවා. මං එකතු කරගන්නම්.
කෑගලු බත්කඩේ සෙට් එක කට්ටියම එකතු කරගන්න. දැන් කෑගලු බත්කඩේ කෑම හදද්දී අනිවාර්යෙන් මේනක සහල් වලින් බත් එක හදලා ෆ්‍රීලන් කුළුබඩු එකතු කරලා එළවලු ටික හදන්න ඕනේ. හරිද? චාම්මි අක්කා, ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, හමල්, සුදු, මහින්ද, චානක, පොඩි විජය ඇතුළු සෙට් එකම එකතු කරගන්න මේ හන්න යන සින්දුවට. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා යටියන්තොට ඉඳන් සෙව්වන්දි එකතු කරගන්න කියනවා අම්මලවයි, ඊට පස්සේ සිරියාවති, සීත තමයි අම්මල දෙන්න, තාත්තල දෙන්න කියන ආනන්ද මහින්ද, ඊට පස්සේ නංගි නිසංසලා, මල්ලි පබසර ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ සින්දුවට.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 12 විනාඩි 43යි.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 4 වෙනිදා කුරුණෑගල පේශකර්මාන්ත රතගාල SLT Mobitel Fiber Real Fiber Real Performance.
6: ඔබ තවමත් මේව රද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
9: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තිය අද වෙන්නේ නැහැ.
12: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව 12 විනාඩි 45යි.
13: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
13: වාගතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
3: මම ගන්නවා.
13: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
3: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
13: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 12 විනාඩි 46යි. යන්න වෙලාව කිට්ටුයි. හැබැයි මෙසේජස් ගොඩ ඉතුරුයි. මං ගතු කරගන්න හදන්නේ කට්ටිය. හැබැයි කෝල් කරපු කට්ටියත් ඉන්නවනේ. කට්ටියවත් එකතු කරගන්නම්. කොළොන්නේ නෑදොල ඉඳන් අපේ දිනීක කතා කරා. කවිත් මී උපුල් ඊට පස්සේ අම්මා රාණි මේ කට්ටිය එකතු කරගන්න කියනවා. ඊට පස්සේ මාවිම කාන්ති අම්මා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා. යෙනුක පුතාවයි සංගීත් පුතාවයි අපේ ලියනාරච්චි අයියවයි මං එකතු කරගන්නම්. ඊට පස්සේ අනේ ජනි අයිය අද විතරයි ඔයාව අහන්න වෙන්නේ. ආ ඉස්කෝලේ පටන් ගන්නවනේ අපේ ඊෂදීට. නරමල ඊෂදී මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා දම්මිකා තාත්තා ගාමිණී අයියා තමිරු එකතු කරගන්න කියලා කියනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඇහැලියගොඩ රංගේ ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. රංජීව ටින්ක මෝටර්ස් එකේ ඉඳන් රංජීව නාලනී භාග්‍ය සහස් එකතු කරගන්න කියලා තිනවා. මං එකතු කරගන්නම්. කලුතර පනාපිරිය චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා මං එකතු කරගන්නම්. හෙන්ඩි මහරින්දන් ජයනි මැසේජ් එකක් දාලා තිනවා. පවුලේ කට්ටියම එකතු කරගන්න කියලා. දැරණියගල දෙමැදි දැන් අපේ මයුමි බබසරා නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී එකතු කරගන්න කියලා කියනවා. මහරගම චමෝද් මල්ලිවයි හෂාන් මල්ලිවයි මහින්ද අංකල්වයි මං එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ ගා මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකට. අපේ සෝමතිලක අයියා ආදිත්‍ය මල්ලී කට්ටියම එකතු කරගන්නවා සින්දුවට. ඇල්පිටියේ පුන්සරා නංගි යා හැමදාම සංගදිනෙත්ගේ සින්දු ඉල්ලනවානේ. ඔන්න මං අද දුන්නා මේ පැයේ. හොඳේ පොසල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුර ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට අපිවත් දේදුණු මාවතේ ඇවිදින්න එක්කගෙන යන්නකෝ. බෑ අද දුවන දවස දේදුණු මාවතේ. ඈලිගොඩ ජමින්ද මෝටර්ස් එකේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බොස් චමින්ද වයි, සනත් වයි, රසින්දු වයි වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ඇවිලින්න හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. අලව්වේ කරුවක්ක මෙසේජ් එකක් දාලා තිනවා මොවින්දුවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. මං පවුලේ හැමෝම එකතු කරගන්න. අපේ අනුර ලක්ෂ්මන් අයියා ඉතාලියේ මෙසීනාවල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා පවුලේ සියලුම දෙනාව. මං එකතු කරගන්නම්. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. හම්බන්තොට කළුදොල් කඩේ යාළුව කට්ටිය. ශානක, ආනන්ද, නිලන්ද, මහීම, සසීම, රන්දිම සෙට් එකම එකතු කරගන්නම්. හයි ජනියෝ, ගුඩ් ආෆ්ටර්නූන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා 10:90 මංගලී ෆැෂන් ගාමන්ට් එකේ යාළුව කට්ටිය මෙසේජ් එක දාලා තියෙනවා. සාලිය, මංගලිකා, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, නිවන්තිරිය, දේවින්‍ය ෆැෂන් එකේ යාළුව කට්ටියම එකතු කරගන්න. ජනේ මමත් ඉන්නවා. එහෙම කියලා කියන්නේ අර කවදාවත් නම කියන්නේ නැති කෙනා. මං දන්නවා මෙයා නම නැතියේ කියලා. මං එකතු කරගන්නම්. ත්‍රිකුණාමලයේ 5:90 පුංචි බණ්ඩයි අයියේ පවුලේ හැමෝමයි එකතු කරගන්න ඕනි. ඊට පස්සේ පත්තාරේ ඉඳන් කාංචනා මැසේජ් එකක් දාලා දෙනවා. ආ මෙන්න මේ පත්තාරේ තියෙන කොහෙද කියලා තියලවා අපිට කියලා. පත්තාරේ තියෙන්නේ පත්තාරේනේ. පත්තාරේ තියෙන්නේ ගාල්ලේ යක්කල මුල්ලේ. ලස්සන ගමක් කියලා දෙනවා. එන්නංගෝ Google Map එකේ දාගෙන අපි ට්‍රැවල් එකක් දාන්න බලාගෙන මොනවද තියෙන්නේ කියලා බලන්න. එකතු කරගන්න කියලා තියෙනවා හස්බන්ඩ් රුවන් වයි පවුලේ සියලුම දෙනාවයි. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊළඟට බොරලස් ගමුවේ කට්ටිය එකතු කරගන්න කියනවා. දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා කට්ටියම එකතු කරගන්නම්. ආයේ යන්න හදන්නේ ප්‍රියන්ත අයව එකතු කරගෙන කුමේට් වලට. කුවේට් ඉඳන් අපිව අහගෙන ඉන්නවා ප්‍රියන්ත අයියා. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන හොරණ සත්හෙල ගාමන්ට් එකේ යාළුව කට්ටිය කියනවා එකතු කරගන්න කියලා. අශෝක මිස්වයි, දේවිවයි, අසන්දිවයි, නදීවයි, නිලූවයි, ඉනෝකවයි, අනුරාධවයි, මුදිතවයි, කමනිවයි, ශ්‍රියාවයි, නන්දකවයි, සේපාලිවයි, රමණිවයි, ඝර්ෂවයි, මැණිකෙවයි, ඩයනවයි, ජමිලවයි කට්ටියම එකතු කරගන්නම්. ඊළඟට දුලංජලි අනුරාධපුරේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම්. ජනි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා වාද්දුවේ අපරල් එන්ඩී අපරල් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. සෙල්ලි සේපාලිවත් එකතු කරගන්නවා. සේපාලි හෝටලේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. අරලිය ස්ටෝස් එකේ ඉන්න හරේන්ද්‍ර මල්ලිවත් එකතු කරගන්න කියනවා. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. අම්මෝ නම් ටික ඔක්කොම කිව්වා. දැන් නම් මට හති.

ඇවිල් ඇවිල්ල රෝසබටිත් ඇවිල් ඉන්නේ ඕගොල්ලන්ගේ. යන්න කලින් මං එකතු කරගන්නවා රිකිල්ල ගස්කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රියගේ අපේ අකි බබාල කට්ටියයි නංගි බබාල කට්ටියයි අනිවාර්යයෙන්ම. මොකද මේ වෙලාවේ සද්දෙටම ආගෙන ඉන්න අන්දා මේ මුලින්ම එකතු කරගන්නේ සඳීපනී නංගිවයි නුවන්තිකා නංගිවයි ඊට පස්සේ ශාමා විජේසිංහ අක්කවයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. යන්න තමයි හදන්නේ දේදුණු මාවතෙන්. යන්න කලින් මතක් කරන්න ඕනි අද රෑ 9 ඉඳන් සුපිරි සැපක් ගන්න net fm dj night එකත් එක්ක සෙට් වෙන්න කියලා. මොකද පළවෙනි වටේ අවසාන තරඟය වටේ තමයි අද දවසේ පැවැත්වෙන්නේ ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කය අතර. අසා හැම ඉදින් නාල කරලා ඇවිල්ලා ඉන්නවා ලෑස්තිලා වැඩේට. ගින්දර හැන්දෑවට ඉඳ දීලා යන්න හදන්නේ. අපි ආයෙත් හම්බ වෙනවා ලබන සඳුදා උදේ 10ට net fm දේදුණු මාවතෙන්. ඊට කලින් මම එනවා මේ ඉරිදා දවල් 12ට. හෙලෝ හෙලෝ සතියන්තේ පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න ගිහින් එන්නම් මම ජනී රන්දි. keep your head up

0: FM Anu Paha, FM Anu Hatarai Dashuma Ata, Net FM. De Dunu Mamata, De Dunu Mamata.
1: Brought to you by
2: Akunulaki Namahubavan Ratapurama Rasa Ganayana, Aulesama Rasa Karakana, Mother Freela Noodles, Taste Ticket, Trust Ticker.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
8: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස

0: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0767 716 3672
1: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ බද්ද බද්ද
2: කවුදානේ මේ කලුවට කලුවේ
1: මන් තමයි නංගි කලු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
2: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
1: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
2: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
3: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
4: net fm හතර වටේ හතර වටේ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
7: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
6: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
9: සුබ දහවලක් දවල් එකයි දැන් හා

0: 101.8 දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම net news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. කල්පිටිය පාලකුඩා ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ගැබිනි කාන්තාවක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කල්පිටිය පොලිසිය විසින්. අදාළ ගැබිනි කාන්තාව සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමග ජීවත්ව සිට ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම අනියම් පුරුෂයා විසින් ඇයට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ එම ගැබිනි කාන්තාව කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ඇති බවයි පොලිසිය පැවසුවේ. වයස අවුරුදු 26ක් වූ අය පාලකුඩා ප්‍රදේශයේම පදිංචිකාරණියක්. අත්අඩංගුවට සැකකරු 36 වෘද්ධ වී පසුවන්නෙක් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ net news පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
7: FM 95 FM 94.8 Net FM
8: ඉන්දර හැන්දෑව
9: brought to you by
10: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
12: frames අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
15: FM 95 94.8

ගැහුණද කෙල්ලන්ට කියපු දේවල්. කෙල්ලො විතරක් නෙමෙයි, කොච්චර අදරයි අදරයි අදරයි කියලා පෙන්නුවත් කොල්ලොත් ඉතින් එහෙම තමයි. අපි විතරක් මොකට තනියෙන් එහෙම ජීවිතේ දෙන්නේ නේද? කොයික ගයි නේද කට්ටිය මාත් එක්ක. හයි හයි, දවල් එකයි විනාඩි දහයයි, ගින්දර හැන්දාව ඔයාගේ මගේයි පැය තුන. එහෙනම් ඉතින් අදත් සුපරදු විදිහට මහව සහතර වෙනකන් සින්දුවක් එහෙම අහගෙන වගේ වැඩ ටික කරගෙන යන්න තියන්නේ. සිකුරාදා, සිකුරාදා කියන්නෙම ඉතින් පොඩි පාටි මූඩ් එකක කට්ටිය ඉන්නනේ. හරි, එහෙනම් ඉතින් ලස්සන සින්දු ටිකක් අහගෙන අපි හවස හතර වෙනකන් හිමීට වැඩ කරන් යමු. මේ සින්දු ටික අහනකොට හිමීට නම් වැඩ වෙන්නේ නැහැ. ඒ අතර කාල් කරන්න, මැසේජ් කරන්න, සින්දු අකිල්ල ගන්න මේ පැතරෙන්න. අදත් මගේ හඩ්ලයින් නම්බර් එක 0112553563. WhatsApp chat එකේ මම ඉන්නවා 0112595595. අපි පොඩි chatක් දාගෙන සින්දු ටිකක් අහගෙන ඉමු. ඒ වගේම යන්න අපේ net fm official facebook fan page එක පැත්තට ගිහිල්ලා අපේ wall post එකට comment කරන්න කලින් fan page එක like කරන්න, follow කරන්න, ඊට පස්සේ wall post එකට comment කරන්න. හරිද? අද මොකද්ද ඔයාලට ගෙන් අහන ප්‍රශ්නේ? මං කියනවා තව ටිකකින්. එතකොට ඉතින් tag ගාලා ඔයාලට comment කරගෙන යන්න තියන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා මොකටද නේද? වාගේ මගේ ගින්දර හැන්දෑවේ පළවෙනි පැය මේ විදිහට පටන් ගමු. ඒ වගේම තමයි කියන්න මොණි අද රෑ 9ට ලැස්ති නේද? මොකද වෙන්නේ අද රෑ 9ට? ඉතින් DJ Night එකත් එක්ක ජොයින් වෙනත් ලැස්ති වෙලා ඉන්න එක අහනවා වගේම බලන්න ඕනි වැඩක් කියලා දන්නවනේ. ඉතින් ඔයාගේ පාටි එකට ෆ්‍රී මියුසික් අපි ගානේ. පළමු වටේ අවසන් තරගය අද DJ Night වවුනියාව දිස්ත්‍රික්කෙන් DJ Chami, ත්‍රිගනමලී දිස්ත්‍රික්කෙන් DJ Dila. අපි බලමු කොල්ල දෙන්නගේ වැඩ කොහොමද කියලා. එහෙනම් ඉතින් ඒ වැඩ වලින් ඉස්සරහටම ගන්න කැමති කවද? අන්න යටත් වෝට් කරන්න ලෑසි වෙලා ඉන්න අද රැ 9ට. මං ඔයාගේ ජනෝ.

ദവളിക്കായി വിണ്ടാതിദാഹത്തായി വിലാവ വിലാവത്തവ ചുറ്റം പെട്ടലേനവ හරි අහන්න දෙන ලෑසි කරගෙන තියෙන ලස්සන සින්ද සෙට් එක ගන්න. ඒකට යන කලින් මතක් කරන දේවල් ටිකක් තියෙනවා. මේ ඔක්කොම කියාගෙන ගිහිල්ලා මේ සින්ද ටික අහන්න දෙන්නම්. ගෑනු ළමයි දන්නව නේද ෆෙම්සෑ ගැන? ඔව් ඔව් දැන් දන්නවා. ෆෙම්සෑ කියලා කියන්නේ මිතින් කිසිම විදිහකින් ඔයාගේ පීරියඩ්ස් කාලේ ඔයාට අමාරු කරන්නෙම නැති පෑඩ් එක. පෑඩ් එක හරියට තෝරගන්න බැරි වුණොත් තමයි ඔයාට ඔය සිද්ධ වෙච්ච දේවල් ටික ඔක්කොම හැමදාම විඳින්න වෙන්නේ. ඒ කියන්නේ ඔය ආසාවෙන් කරපු දේවල් පවා හැමදේම අතහැරලා දාලා ගෙදරට වෙලාම ඉන්න හිතෙන්නේ කාලෙට. ඇයි එහෙම කරගන්නේ? සමහර වෙලාවට එහෙම වුණාම ඔයාගේ හොඳම දේවල් පවා ඔයාට අතහැරෙන්න පුළුවන්. ඉතින් එහෙම හොඳම දේවල් අතහැරගන්නේ නැතුව හරිවදේ ළඟ තියාගන්නකෝ. හරිවදේ පාවිච්චියට ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට අපි හිතලා බලන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඇඳගෙන ඉන්න පහසුයිද? ලීක් වෙන්නේ නැති වෙයිද? ගෙවන මිලට උසස්ම තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙයිද? මෙන්න මේ කියන දේවල් ටික හරියටම තිබුණොත් ඔයාට ඉතින් ඔයාගේ පීරියඩ්ස් කාලය අමුතුවෙන් අමාරු දවසක් කරගන්න ඕනේ නැහැ. එහෙනම් මම ඔයාට කියනවා දැන් ඔයාගේ ළඟ තියෙන්න ඕනේ ෆෙම්ස් අය SLS ISO සාධික සහිතව ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එක. ඔයත් පාවිච්චි කරන්න දිවෙන පුරා තියෙන ඔන්නෑම සුපිරිවෙලන් සැලකින් ෆාමසි වලින් දැන් ෆෙම්ස් අය ඔයාට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මං කියනවා පුංචි ඔයාට පුංචි කාලේ ඉඳලම ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඔයාගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරන NSB පාටපාට හපංකම් ක්ෂේත්‍ර තරගය 2026 ලංකා පුරාම ඉන්න රජයේ පාසල් පෞද්ගලික පාසල්වල පුංචි දුවා දරුවන්ට NSB බැංකුව විසින් ආරාධනා කරනවා NSB පාටපාට හපංකම් ක්ෂේත්‍ර තරගයත් එකතු වෙන්න කියලා. ඉතින් පුංචි ඉදිරියෙන් ලොකු හීන කියන තේමාවට කාණ්ඩ හතරක් යටතේ මේ තරගයට සහභාගී වෙන්න ඔයාටත් පුළුවන්. ඉතින් ඔයාගේ දරුවාවත් මේ තරගයට සහභාගී කරවන්න ඔයාට අවස්ථාව තියෙනවා. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි, දෙවෙනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි, හතරවෙනි කාණ්ඩය 10-11-13 ශ්‍රේණි. ඉතින් මේ කියන කාණ්ඩය යටතේ තමයි තරගය සිද්ධ වෙන්නේ. මේ හැම කාණ්ඩයකම හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන ඔක්තෝබර් 1 දෙවෙනිදා කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේ ඔන්න චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනවා. ඉතින් මේ චිත්‍ර ප්‍රදර්ශනයෙන් ජයග්‍රහණය කරන තරගකරුවන්ට, ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට ඔක්තෝබර් 3 තමයි තෑගි ප්‍රධානෝත්සවය සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ඔක්කොම අතරේ ඔය දැනගන්න ඕනි ඔයාගේ නිර්මාණය එවන්න ඕනි අන්තිම දවස සැප්තැම්බර් 10. සැප්තැම්බර් 10 කලින් ඔයාගේ නිර්මාණශීලී නිර්මාණය කරලා ඔයා ලබා දෙන්න ඕනි. ඊමේල් කරන්න, එහෙම නැත්නම් WhatsApp කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා www.nsb.lk වෙබ්සයිට් එක හරහා ඔයාට අයදුම් පත්‍රය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ළඟම තියෙන NSB ශාඛාවට එන්න. එතනිනුත් ඔයාලට වැඩි විස්තර දැනගන්න, ඊට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එක අරගන්න, මේ ඔක්කොම දේවල් ටික කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සැප්තැම්බර් 10 කලින් පුංචි ඉතනෙන් ලොකු හීන කියන තේමාව යටතේ ඔයාගේ නිර්මාණශීලී නිර්මාණය කරලා බාර දෙන්න ඔයාටත් පුළුවන් NSB පාට හපංකම් චිත්‍ර තරගයක එකතු වෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 1 වෙනිදා 27යි.
3: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show. ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: Brought to you by
5: Japan භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS Lanka Japanese Center පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
7: නතරයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 4 වෙනිදා කුරුණෑගල පේශකර්මාන්ත රතගාල SLT Mobitel Fiber Real Fiber Real Performance.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව.

දවලකයි විනාඩි 30යි වෙලාව. අහන්න දෙන්න ලෑස්ති කරගත්ත ඔන්න ලස්සන සින්දු ටිකක් ඔයාට. කොකොකොකෝ ඉක්මනට මේ පැත්තට එන්න යන්න. ෆෙනත් FM official Facebook fan page එකට මම අද ප්‍රශ්නයක් අහලා තියෙනවා ඔයාගෙන්. කියන්න බලන්න. සෑම සාර්ථක මිනිසෙක් පිටිපස්සෙම හිටියේ කවුද? කෑ ගහන කණක් කැලා ඉන්න දෙන්නව නැති වයිෆ් කෙනෙක් නේද? ඔයාට හිතන විදියට කියන්න බලන්න කවුද ඇත්තටම ඔයාගේ පිටිපස්සෙන් හිටියේ?

අපියමු මෙන්න මේ දේවල් ටික ආඩ මතක් කරන්න ඕනි. මෙන්න මේ කියන ප්‍රශ්න ටික ආඩක් තියනවද? මෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් ආතරයිඩිස් වෙන පුළං සන්ධි රෝග වෙන පුළං මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ කාලයක් තිස්සේ ක්‍රීඩා අනතුරක් නිසා ඇති වෙච්ච ආබාධයකට ප්‍රතිකාර කරනවා තාමත් හරි විසඳුමක් නැහැ. ඒ වගේම තමයි වයස්ගත වීම නිසා ඇති වෙන දුර්වලතා අංශභාගය වෙන පුළං පාගින්සම් වෙන පුළං සුසුන්නාවේ ආබාධ පැරලයිස් රෝග. උපතින් හෝ උපතින් පසුව පුංචි දරුවෙක් යම් කිසි ආබාධයකට ලක් වෙලා ඉන්නව නම් ඇයි ආදිහා තවත් ඔහොම බලාගෙන ඉන්නේ? ඔයාට ඕනි නැද්ද එයා එයාගේ කකුල් දෙකෙන් නැගිටිනව බලන්න? එහෙනම් ඉතින් ඒකටත් හරියනම දේ තමයි මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ. ඒ විතරක් නෙමෙයි, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මේක තමයි ඔයාලට හරියටම හරියන අවස්ථාව. ඔයා දන්නවනේ සැප්තැම්බර් 8 වෙනිදාට ලෝක බෞද්ධ චිකිත්සක දිනය එනවා. ඉතින් ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ ඉන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් විශේෂ වැඩක් සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් තමයි සූදානම් කරලා තියෙන්නේ. ඔන්න 8, 9, 10 කියන දවස් තුනේ වෙන වැඩ නම් දාගෙන මට පස්සේ කියන්න එපා. මං ඇහුවට පස්සේ ඒ වැඩේ නම් මිස් වුණා ජානු කියලා. දැන් එහෙම කිව්වත් ඉතින් කිසිම වෙලාවක මේ දවස් තුන මිස් කරගන්න එපා. මතකයිනේ දවස් තුන 8, 9, 10 කියන දවස් තුනේදී ඔයා යන්න හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ඇක්ටිව් ප්ලස් ශාඛාවලට අනිවාර්යයෙන්ම යන්න. ඔයාට මෙතනදී ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා. ඒ වගේම ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් රෝ පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා දන්න කියන කෙනෙක් මේ කිව්ව ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙලා ඉනනවා. ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ අහගෙන ඉන්න ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාඛාවලට 8, 9, 10 කියන දවස් තුනේදී. යන්න කලින් දිනේ වෙලාව වෙන් කරගන්න කාල එකක් දෙන්න. 0-72-22-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-77-
වෙන්කර ගන්න. එවගේම මං ඔයාලට මෙන්න මේ පණිවිඩය ගැන මතක් කරන්න ඕනි. 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මාසය කියලා කියන්නේ ඉතින් පොත් කියවන අපිට හොඳම මාසේ. ඉතින් 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේදී පවත්වෙනවා. ඔන්න ලෑස්ති වෙන්න, සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් පොත් ප්‍රදර්ශනයේ සැරිසරන්න ඔයා කැමතිම පොත් අරගන්න. ඉතින් උදැසන 9 ඉඳලා රාත්‍රි 9 වෙනකම්ම මේ දවස් ටිකේම තියෙනවා. ඒ කියන්නේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් ඔයාට ඒ අත්දැකීම විඳ ගන්න පුළුවන්. ඉතින් කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔයාටත් පුළුවන් යන්න 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH එකට. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියන්නේ නිකමට නෙමෙයිනේ. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යයෙන්ම යන්න. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය, ඒ වගේම තමයි නිල ගුවන් විදුලිය නෙත FM අපි. මෙන්න මේ කටේ නෝ මේ වෙලාවේ මාව අහගෙන කොතනින්ද මට පටන් ගන්න තියන්නේ මගේ වස්තු කැටේ. Good afternoon. අද තව වහගෙන ඉන්න ගින්දර හැන්දාවෙන් ලස්සන සින්දුවකට අභිවාදන එකතු කරගන්න උමකකුත් එක්ක ආදරේ පැලෙන්න. කලතර ශශි දෙවලි බාතිය කරමනි සුමේ දක්කා කැනඩාවෙන් චනන්ජු මිෂලෙන් ජලේ ජෙනික පුංචි සොෆියා. එදින් පස්සේ අජිත් අයියා යටි අන්දර පරිසල්ල ඇලහැර පාරේ හොඳ උම එකක් එවන්නකෝ කියලා තියෙනවා. යටි අන්දර නිතෝ ගරාජ් හරලන්ද යටි අන්දර අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ලක්ෂාන් ජම්පති සෙල්වම් කුමාර අපිටත් හොඳ සින්දුවක් දෙන්න. උම එකකුත් ඕනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඩිබියුට් කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රි රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
2: දවල් 1යි විනාඩි 50යි.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: MSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.

දෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව. ජය වේවා කෙල්ලෝ සෙට් එකද මේ සින්දුවට එකතු කරගන්නාගේ

0: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව Net FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: Brought to you by
2: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0711 313 36
4: අක්මාවිතෙල් ෆැටි ලිවර් බයවෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සුල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
7: අපගේ net වගේ
5: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
8: කින්දර හැන්දෑව
1: brought to you by
9: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
16: සුබ දහම ලග්නවල දෙකයි

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත් නිවුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා. මෙම පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15ක් ගොනු කර තිබූ අතර ඒවා දින දෙකක් තිස්සේ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්නන් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වුණා. අද දින වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා සඳා පස්වරු 12ට පෙර ගොනු කරන ලෙස පාර්ශව කරුවන්ට නියම කළා. ඊළඟට නිවුස් පස්වරු 3ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95 FM 94.8 net FM
6: ගින්දර හැන්දෑව
7: brought to you by
8: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නා RDB Youth Plus ගිනුමා.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

0: Rett FM, Kinder Händeva, Vigiano.
1: සුබදාම ලග්නවල දෙකයි විනාඩි 6යි වෙලාව. මේක ඇතුළට ආවොත් ඉතින් දැම්මති අපි DJ නයිට් එක පටන් ගන්නවා වගේ ලෑස්ති වෙන්නේ. මේ පැත්තේ වැඩ ටික නම් ගෙයනේ කියලා කෙරීගෙන යනවා. රෑ 9ට ඉතින් ඔය අනිවාර්යෙන් DJ නයිට් එකේ හින්ද සෙට් වෙන්න ඕනේ. දැන් මාත් නිකන් ඉන්නේ මන් DJ කරනවා වගේ. අදේන දෙන්නවම් පැත්තකට දාලා මට ඉන්න හිතනවා. මොකද කියන්නේ? හරි, අද එන්නේ කවුද කියලා කියන්නේ බෑ නේද ඔයාට? රෑ 9ට මේ පැත්තේ වෙන වැඩේ නම් ඔයා අනිවාර්යෙන් අහන්න මොණි, අහනවා වගේම බලන්න මොණි. අද පළමු අටේ අවසන් තරගය තියෙන්නේ වවුනියාව දිස්ත්‍රික්කෙන් DJ චමි, ශ්‍රීගුණාමලේ දිස්ත්‍රික්කෙන් DJ දිලා, නෙත් FM එකෙන්. මොකද කියන්නේ මං ඉන්නද? එහෙනම් ඉතින් රෑ 9ට ලෑස්ති වෙලා ඉන්න, අහනවා වගේම DJ නයිට් එක බලන්න නෙත් FM ඔෆිෂියල් Facebook ෆෑන් පේජ් එකේම දැම්ම තියා ලයික් කරලා ෆලෝ කරලා ලෑස්ති වෙලා ඉන්න. ඔය wife ලගේ සද්ද වහන්න පුළුවන් අපිට මේ පැත්තේ මියුසික් දීලා. ඔයා පාටියකේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න, දැම්ම තියා ප්ලෑන් කරන්න අද මොකද රැට වෙන්නේ කියලා. අපි ඉතුරු වැඩ ටික වගේන බලා ගන්න. හරි, මේ වෙලාවෙ මම වහගෙන ඉන්න සෙට් එක එකතු කරගන්න ඕනි ඉක්මනට. අපි යමු WhatsApp messages පැත්තට, කවුද ඉන්නේ කියලා බලන්න. හයි කච්චකෂ ගින්දර බෝලේ, අපි වාගේ කැන්ඩි බෝයිස් ප්‍රියන්ත මනමාලයා පැණි කුමාර. ඔයා එනකම් බලන් ඉන්නවා අපි. උම්මා දෙකක් ඕනි ඔක්කොටම කියලා තියනවා. ඇතින දෙකක් එවනට මගේ හිත කියනවා එකක් දුන්නහම ඇති කියලා. ඕනවට වැඩිය කොල්ලන්ට උම්ම දෙන්න එපා කියලා කිව්වා මට. ඊට පස්සේ මේ වෙලාවේ ගම්පහ මගලිගුඩින් නයෝමි අහගෙන ඉන්නවා මාව. සද්දට මහගෙන ඉන්න ඕනේ හරිද? හැමදාම ගින්දර හැන්දෑව අහන්නත් ඕනේ. ඔයාවයි චූටි පුතා වෙනුකවයි, හස්බන්ඩ් ඉන්දිකවයි, ලොකු පුතා වෙනුචවයි එකතු කරගන්න ආදරේ හරිද? ජය වේවා, සුබ වේවා. ගින්දර හැන්දෑවට අපි වතකත කරගන්න කියලා මහරක බදුනානි මැසේජ් කරලා තියෙනවා. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හැන සින්දුවට කරගන්නම්. මටත් හොඳ වයින් සින්දුවක් ඕනි. මාපලගම් පියල් ජය මැසේජ් කරලා තියෙනවා සින්දුවක් අහන එකතු කරගන්න කියලා. මේ හැන සින්දුවට මේකතු කරගන්නම්. හයි ජනුවකේ, අපි සුහදය ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලවෙන්ද වගේම අදත් වහගෙන ඉන්න එකතු කරගන්න අපිව. ඔස්ට්‍රීෂානයාගේ වයිෆ් ඉශංකා, දසරන් නිශාන්ත රත්නායක මේ වෙලාවේ ෂොපිකේ ඉන්න හැමෝමයි අක්කේ ඔයාවයි නෙත් තහන හැමෝමයි එකතු කරගන්නවා කියලා දෙනවා. ඕකේ, මේ හැන සින්දුවට එකතු කරගන්න. ජය වේවා. ගුඩ් ඉවිනින් ජනු, අපි අදත් සුපුරුදු විදිහටම ගින්දර හැදේවා වහන ගමන් ඉන්නේ. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඉදලා වහගෙන ඉන්නේ. හෙට දිනේ විභාගය අවසන් වෙනවා. ඒ රාජකාරී ඉවර වෙලා අපි පාසලට රාජකාරියට මාරු වෙනවා. අනේ මේ මං ඊ කිව්වේ නැද්දානේ? හරි හරි, ඉතින් අද කිව්වනේ. දැන් හෙටම වහන එකෙන් පස්සේ නේද මැසේජ් කරන්න ඕනි? මං බලන් ඉන්නවා, නැත්තම් බලා ගන්න පුළුවන්. අදත් අපි සින්දුවකට එකතු කරගන්න නිරෝෂන් බණ්ඩාරස කොසත්ස නිකවරටිය එක්ස් කිරීමේ මධ්‍යස්ථාන ඉන්ද්‍රානන්ද සරෝහන් මල්ලි, කසුන් මල්ලි, පරිපාලනංශේ සියලුම දෙනා වයෝවයි අහගෙන ඉන්නේ. ඒ වගේම ක්වේටල ඉන්න මගේ වයිෆ් ශ්‍රියානි මත එකතු කරගන්න, නිකවරටිය චම්පිකල ලලිත් පෙරේරායා එකතු කරගන්න. මේ හැන සින්දර අපේ සර්ලර් මිස්ලා ටික ඔක්කොම දක්කරා කිව්වා කියන්න හානිද? හෙට ඉඳලා එකෙන් පස්සේ මාව හන්න මොණි. හයි ජනු බෝලේ, කොණ්ඩෙ බොකුටු කෙල්ලේ. දැන් ඉතින් වෙලාව යනව දන්නේ නෑ, වවහගෙන ඉන්නේ. අදරයි දෙකව දෙකක් උම්මෝනි තුනම තුනක් චූඩියේවා. ශශික ගොඩක වලින් මැසේජ් කළ තිනම් මං ආදරයි ගොඩම ගොඩක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් 2:00 විනාඩි 18යි. කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: පරම්පරා ගණනාවක් අපි උප බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර්. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 4 වෙනිදා කුරුණෑගල පේශකර්මාන්ත රතගාල SLT මොබිටෙල් ෆයිබර්. රියල් ෆයිබර්, රියල් පර්ෆෝමන්ස්.
6: රසතුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනම ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
9: කවුදනේ මේ කළුවට කළුවේ?
8: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
9: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
8: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට Net FM 4 වටේ ආනෝ.
9: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක Net FM 4 වටේ.

ದವಾಲ್ ದೇಖಾಯ್ ಮಿನಾ ರಿವಿಸ್ ಇತ್ತು ನಾ ಇವೆಲ್ಲಾವ ನೆತ್ ಎಫ್ ಎಂ ಆಫೀಷಿಯಲ್ ಫೇಸ್ಬುಕ್ ಫ್ಯಾನ್ ಪೇಜ್ ಗೆ ಒಣ್ಣಮ ಮಾವ ಹರಿಯಟಮ ವೆಲ್ಲಾವಟ ಸಾಧ್ಯ ಗುದ್ದಾಗನ ಫೇಸ್ಬುಕ್ ಲೈವ್ ಎಂಗಿ ತಿಂಗೆ ಮುಖ ಬರನ್ನ ಮೇ ಪತ್ರ ಕಾಟಿಯ ಫೇಸ್ಬುಕ್ ಲೈವ್ ಕಡೆ ಅವರು ಜಾಯಿನ್ ಏನು ಬುಡ ಅಂಕ ಮತ್ತೀನ ಹಾಗೆ ಕಾಟಿಯ ಸಿಂಧು ಕಡೆ ಕತ್ತು ಕಡೆ ಗನ್ನ ඒ අතරම මේ පැත්තේ මට මතක් කරන්න තියෙන දේවල් ටිකක් හිමීට මතක් කරගෙන අහන දෙන ලෑසි කරගත මේ හන සින්දුවට එකතු කරගෙන ගන්න මුලින්ම FM සෑය ගැන මතක් කරන්න ඕනි FM සෑය කියලා කියන්නේ ඉතින් ගෑනු ළමයි පීඩියඩ්ස් කාලේදී තමන්ගේ ළඟ තියාගන්න ඕනි පෑඩ් එක මොකද මාකට් එකට ගියාම එක එක නම් වලින් එක එක පාට වලින් එක එක මිල ගණන් වලට කොච්චර නම් පෑඩ් පැකට්ස් වර්ග තියෙනවද හැබැයි ওই දේවල් පාවිච්චි කරපු නිසාම ඔයාලට ෆේස් කරන්න උනේ මොන වගේ ප්‍රශ්න වලටද කීදෙනෙක් ඉස්සරහ පහසුතාවයට පත් වුණාද කියන්නකෝ මතක් වෙනවා නේද එකින් එකට එතකොට වැඩ කීයක් නම් අතහැරගත්තද ඒවත් ඔක්කොම මතක් වෙනවා නේද ඒකට හේතුව තමයි ඔයා පාවිච්චි කරපු පෑඩ් එක මෙච්චර කාලයක් හැබැයි ෆේම්ස් ඇයි නම් ඔයා පාවිච්චි කරන්නේ කිසිම වෙලාවක ඔය ප්‍රශ්න වලට ඔයාට මුණ දෙන්න වෙන්නේ නැහැ කිසිම වෙලාවක ඔයා අසවෙන් කරපු දේවල් අතහැරගෙන ඔයාට ඔව් මිස් වෙන්නේ නැහැ ඉතින් එහෙනම් පෑඩ් එකක් ගන්නකොට අනිවාර්යෙන් හිතන්න ඕනි අපිට ඇඳගෙන ඉන්න මේක පහසුද ලීක් වෙයිද දන්න ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි ගෙවන මිලට උසස්ම තත්වේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි ඉතින් මේ හැම දෙම හරිම විදිහට තියන ෆේම්ස් ඇය තමයි ඔයාට ගැලපෙන්නේ මෙසලස ISO සාධක සහිතව ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වේ පෑඩ් එකක් ඔයාත් අරගන්න එහෙනම් ඉතින් ෆේම්ස් ඇය තමයි ඒ දිවෙන් පුරා තියන ඕනෑම සුපිරි වෙනස් සලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆේම්ස් ඇය මිල දී ගන්න පුළුවන් ආදිබි යූත් ප්ලස් ගිනුම දැන් ඔයා දන්නෝ මේ ගැන දිවෙනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවනේ ආදිබි බැංකුව කියලා කියන්නේ ඉතින් ඒගොල්ලන් වර්තමාන තරුණ පරපුරේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරගෙන කරමුණු කරගෙන තමයි මේ විදිහට මේ ආදිබි යූත් ප්ලස් ගිනුම අලුතින් ආරම්භ කරලා තියෙන්නේ ආදිබි බැංකුව කියලා කිව්වහම ඕන කෙනෙක් දන්නවා දිවයිනේ තියෙන ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආදිබි බැංකුව කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයි ළමයි විශ්වාසය දිනාගෙන තියෙනවා වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා

ආයෝජනය සඳහා තමයි දැන් RDB බැංකුවේ Youth Plus ගිණුම ආරම්භ කරන්න කියලා ඔයාලට මේ විදිහට මතක් කරන්නේ. මොකද සුවිශේෂී පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාල සඳහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ව්‍යවසායකත්වය සඳහා වෙන්න පුළුවන්. මේ ඕන දෙකට ඔයාලට පහසු පොලි අනුපාතය යටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් හොය හොය යන්න දෙයක් නැහැ. අපකරුවන් රහිතව ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් තියෙනවා. මේ විදිහට පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාත් යන්න ඔයාට ළඟම තියෙන RDB බැංකුවට, RDB බැංකු ශාඛාවට යන්න. RDB Youth Plus ගිණුමක් අදම ආරම්භ කරන්න. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක්. ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ. කී තැනකට ගියාද බෙහෙත් කරන්න ඕවට? හැබැයි විසඳුමක් නැහැ. තාමත් එකම තැන. උපතින් හරි උපතින් පසු හරි ලමුන්ට ඇති වෙන බාධා, ආබාධ, මේ වගේ දේවල් නිසා දුක් විඳින කෙනෙක් නම් මං ඔයාලට කියනවා යන්න ඔයා මෙන්න මේ දවස් තුනේදී මම මේ කියන තැනට. 8, 9, 10 කියන දවස් තුන මිස් කරගත්තොත් ලොකු වැඩක් තමයි ඔයා කරන්නේ. ඇක්ටිව් ප්ලස් එකට යන්න කියලා කියන්නේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය එනවනේ සැප්තැම්බර් 8 වෙනිදාට. ඉතින් ඒ වෙනුවෙන් ඊට සමගාමීව ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් අංක 1 ස්ථානයේ ඉන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් ආයතන සියල්ලංගේම නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ දවස් තුනේදී එතෙන්ට යන ඔයාට ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායම් විසින් ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් පරීක්ෂා කරනවා. ඒක නොමිලේ සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වයිටමින් සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම්. ඒ වගේම මේ දින තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වාවිරුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මිස් කරගන්න එපා. හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාඛාවල්ට, ඇක්ටිව් ප්ලස් ශාඛාවල්ට 8, 9, 10 දවස් තුනේදී අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් කෝල් එකක් දීලා දිනය වෙලාව හරියට වෙන් කරගන්න. මේ නම්බර්ස් ලියා ගන්නකෝ. 0372 27 17 0372 27 27 19 77 5 11 19 77 5 11 19 77 5 11 19. එමු කොහෙනම් හිමීට Facebook Live එක පැත්තට ගින්දර සිකුරාදට අපිවත් එකතු කරගන්න. පුතස්සේ තුම් දුව පියුම යාලගේ චොරි පුතා කෙවින්, මගේ යාළුවා ඉතාලියා ඉරක්කා කුමාරි පතිරණ තමයි මැසේජ් එකේ වල තියෙන වැලිමරින්. කුමාරි අක්කා ගින්දර වගේ සින්දු දෙන්න. ආදරේ ගොඩම ගොඩාරියා ගින්දර යාට කියලා තියෙනවා. මාත් ආදරේ ගොඩම ගොඩාරියා කුමාරි අක්කා යාට. මඩපද ලක්ෂ්මන් තමර නිශානි චේතනා පුජපදා තේජ වොරෙක් භාග්‍ය විශ්ක සර්වවිල කෙඩිකේ සමර සිංහා. හයි හයි ගිනි ගින්දර උමාදේවි ජනමණික දෙන්න කළ කුම්ම එකකුත් එක්ක සිඳු වැස්සක්. අපේ සුදු කොමඩු ගෙඩියා එනකම් පාලුවෙන් කිනිය බොකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමටිගේ සෙටික සාලිය මංගලිකා ශ්‍රියානි නෙමෙ ශ්‍රියන්ති සංජීව මහේෂ් ලක්මතු මදුවන් තනිවන් තිරිය දෙවිද ෆැෂන් ගාමටිගේ ඔක්කොම සෙටික එකතු කරගෙන ලස්සන සිඳු ගඩක් ගහමු. උමාදරයි දෙකක් උමාදරයි ගඩක්. මට දවස් දෙකටම උම දෙකක් ඕනි නිවාඩු නිසා. මැණික ජය වේවා. කී චතු ජය වේවා. මට එච්චරට මාදරේ නම් මං එක උම එකක් දුන්නා. ඒ දවස් එකේ පරිස්සමට උම්ම දෙක උම්ම එක තියා ගන්න ඕනි. චතුෝ මේකෙන් චුට්ටි චුට්ටි කෙල්ල ටිකටත් දෙන්න හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉති වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙතින්.
2: දවල් 2 විනාඩි 36යි දැන්.
3: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆෙම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
4: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න
6: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති. විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773273540.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್
1: දෙවලව සවස 2:40යි මෙන්න දැන් ලැබුණු පුවතක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුයි නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේ එම කොමිසම විසින් කරන ලද දැන්වීමකට අනුවයි මෙන්න එම පුවත නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුයි. නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේ එම කොමිසම විසින් කරන ලද දැන්වීමකට අනුවයි.

දවල් දෙකයි විනාඩි 41යි වෙලාව. NetFM official Facebook fan page එකේ Facebook live එකට join වෙලා ඉන්න කට්ටිය එකතු කරගෙන යන්න හදන්නේ මං අහන්න දෙන්න ලෑසි කරගෙන තියෙන මේ සින්දු ටික අහන්න බලමු කවුද මේ වෙලාවේ live එකට join වෙලා ඉන්නේ කියලා. ඔන්න අදනම් මට comments වැඩිය miss වෙලා නැහැ කියලා මං හිතනවා. මල්කී අප්සරා ලස්සන්ත සඳරුවා නැති මං දැන් ගෙදර ආවේ. මමත් සින්දුවකට එකතු කරගන්න කියලා දියතලාවගේ සයිරි comment කරලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. Thank you සයිරි. ජයනි රවීනා ඉන්නවා, කාන්ති අක්කා ඉන්නවා, ඔයා මතකතු කරගන්න, තිලක් වර්ණ ඉන්නවා. ඊට පස්සේ තව කවුද ඉන්නේ? නිරෝෂා කුමාරි ආවතකතු කරගන්න මේ හැන සින්දුවටම. දිනුෂි උදාරා ඉන්නවා, ඔයා මතකතු කරගන්න. නිශාන්ත රෝෂාන් thank you comment එකට. රසිකා නිල්මිනී hi, ඔයා මතකතු කරගන්න මේ හැන සින්දුවටම. ඊට පස්සේ බලක් මලියක් අයිනවා වෙනද වගේම ලක්මලියක් ආව එකතු කරගන්න. ජනී කිව රෝස් බටිතිලු ජනි තමයි දවසින් දවසට මට එහෙම නම්ද දයන්නේ ඉතින්. ඊට පස්සේ දම්මියක් අයිනෝ අපේ ආදරේ ආවත එකතු කරගන්නම්. ඊට පස්සේ මහේෂී සුභාෂිනීනෝ මහේෂී ආවත එකතු කරගන්න. Thank you මාව බලන්නවට. ඔයා ඉන්න තැන කොහෙමත් ලස්සනයිලෝ. Thank you දම්මියක්. ඊට පස්සේ ගිම්හානි රාජපක්ෂීනෝ ආවත එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. තව කවුද හැම බලාගෙන යනකොට දිනුෂා කාර්යව සම්හායි හායි ආවතකතු කරගන්නම්. ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න ඉන්නවා. ඉෂාරා මම ආවතකතු කරගන්නම්. Thank you live එකට ආවට හැමදාම වගේ අදත්. එතනින් පස්සේ හායි බේබි ප්‍රසංග දමිත් කමෙන්ට් කරලා තියෙනවා ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. එතනින් පස්සේ මම යනවා චක්ගල වත්සප් මැසේජස් පැත්තට මෙන්න මේ කාරියත් එකතු කරගන්න ඕනි අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. හයි හයි ගින්දරියේ අපිත් ආවා අනකත. හයි හයි ගින්දරියේ ආවා පියාඹලා ගින්දර කෙල්ල එක්ක නටන්න ආවා ගින්දර පලා ගින් වැස්සක් ආවා රස්නේ නිම වෙලා කූල් එකක් ආවා. ඊයේ ඉඳන් අපිට වහිනෝ ෂෝ යන්නේ දෙන්න සින්දුවක්. හබි සුමුදු චූටි කී දිනිදු කළු පූජා දු හැම තාතතුළු ෆැමිලි එකේ හැමෝමයි. අද මගේ අයියාගේ උපන්දිනේ. යාට වාසනාවන්ත නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා කියලා පතනෝ. දේවතුරේ චන්දිය කා ජය වේවා ජානු කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. චන්දිය අක්කගේ අයියේ සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට. හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. අහන්න දෙන්න ලෑස්ති කරගත මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ජානුවකි. අරංගල කන්දේ ඉසිර මල්ලි මවයි අම්මවයි තාතවයි අක්කවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. නිවාරෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. එතනින් පස්සේ හයි ගින්දරි අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න. යක්කල මුද්දන් නායක වෙන්ද සංකීර්ණ නුවර පාර යක්කලා.

දෙකයිවිනාරි හතලිසරයි ඉක්මනට මේ ගැනත් මතක් කරලා ඉන්නම් ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ඕන කෙනෙක්ට මුලින්ම මතකද එන තැනනේ මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් සෙවනගල මධුමේහ හරණී කැප්සියුල් එක පාවිච්චි කරනවා කියන්නේ ඔයාට 100%. දියවැඩියාවට තිත තියන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය. ගෙදරක ගෙනල්ලා තියාගන්න ඕනි සෙවනගල මදුකා කැස්සට පැනිය බෝතලයක්. එතකොට ඉතින් ඔය හිටී හැටියේ ගෙදරින් එළියට යනකොට හොඳට යන මිනිස්සයා හිටි හැටි අරගෙන එන ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව 100%ක් තුරන් කරන්න පුළුවන්. එව්වට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි පැටි ලිවර් වලට බය වෙච්ච කාලෙත් ඉවරටම ඉවරයි. මොකද සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. කැමෝ ප්‍රියයි බඩ පිපෙන ඔබට කැකුම් බඩජින් එනන් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන අපි පාවිච්චි කරමු. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ ඖෂධ අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල ආම්ල පිත සුවය, සෙවනගල හඳි රාජ තෛලය. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න බින්ද 40යි 30යි 39යි 540. 40 සතයි 30යි 39යි 540.

0: වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න නෙත් FM ගින්දර හැන්දෑවා.
1: බෙල්ලි කොන්ද වේදනාද, ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශ වේදනාද, ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්.
2: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-21-33-540.

0: රහන්දෑවා.
1: Brought to you by.
2: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්නා RDB Youth Plus කිනුවා.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්ස්ගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
1: සුබ සඳවක් හවස තුනයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම net news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේ එම කොමිසම විසින් සිදුකරන ලද කැඳවීමකට අනුවයි. පැය කිහිපයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගැනුණු නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේළඟ net news පස්වරු 4ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
7: FM 95 FM 94.8 Net FM
8: ගින්දර හැන්දෑව
9: brought to you by
10: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
13: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
15: FM 95

සුජීවක් කගේ හිනාවද මගේ හිනාවද හවසතනයි වින්නා දිනවයයි ඔයාගේ මගේයි අන්තිම පැයට තමයි මේ අවිල්ල තියෙන්නේ මේ පැයදී කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න ඕනි වල්පිටමලු පලය කතා කරා වයිෆ් අපේ දම්මියක්කා තුෂාන් මිහිනඟ පුතාලා දෙන්න ඊට පස්සේ පොළොන්නරුවේ රමණියක් කතා කළා හරණි මාලිය අම්ම කතා කළා මා බිම කාන්ති අම්ම ඉන්නවා යනකු පැටියායි ඊට පස්සේ අපේ සංගීතවායි ලියනා රචයාගේ ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න කිව්වා ඊට පස්සේ සූර්ය වැව ලියනා රචයාත් කතා කළා ඔයාවත් එකතු කරගන්නවා බොරලස්කමෝ රැන්ඩි ක්‍රාෆ්ට් කැබේ විමල් අංකල් මා වහගන්න දින්නේ ඔයාවත් එකතු කරගන්නම් මෙහන සින්දු සෙට් එකටම දැන් ඉතින් වට්ස්ඇප් මැසේජස් පටන් ගන්න හදන්නේ බලමු බලමු කවුද ඉන්නේ කියලා සුබ සඳවා කපිටත් සින්දුවක් දෙනවද එස්පන් ධනුෂ්ක නවෝද්‍යා අමීෂා කඩුවෙල කලේ මගර තමයි මැසේජ් කියවලා තියෙන්නේ ජය වේවා සෙට් එකට මම එකතු කරගන්න මෙහෙන සින්දුවට හයි සුදනංගේ වලසෙන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා ආදරෙයි බිබිල දම්මිකාකා හැමදාම වගේ පුතානි දෙව වාශිපුදා ඊට පස්සේ තාත දිසා ඇතුළු ෆැමිලි එක හැමෝම සින්දුවකට එකතු කරගන්න අනිවාර්යෙන් එකතු කරගන්න මෙහෙන සින්දුවට ලස්සන දවසක් වේවා අද ලස්සන සින්දුව හන්න අපිවත් එකතු කරගන්න දුවල දෙන්න මත්නදී හමන්දී හස්බන් හේමානන්ද අම්මා අය නිමල් තිලක්සරි සුදු අක්කා මනෝහරි ප්‍රනාන්දු අනුමක්කා ප්‍රභානංගි ගමිනි අයියා මැනිකේ දරම් ගස්ලන්දෙන් අපේ මැනිකයක් මැසේජ් කෙවලා තියෙන මේ සින්දුවට මම එකතු කරගන්න ගිනි ගින්දර හැන්දෑවේ ජනු උම්ම දුන්නට කමක් නැහැ ගිනි පිටට දෙන්න නෑ නෑ නෑ අපි එහෙම දෙන්නෙත් නැහැ එළිය තියෙන ඒවා ඇතුළට ගන්නෙත් නැහැ ගිනි බෝලේ උම්ම කැටේ අර මගේ උම්ම දෙක දෙන්නකෝ කියලා නිපුණි අනුරාධපුරෙන් මැසේජ් කළා තියෙනවා දෙකක් මොනිද අක්කා මගේ යාළුවෙක් ඉන්නවා ඇත්ගාලේ ජනකයියා එයාට දිග්ග උම්ම එකක් දෙන්න ප්ලීස් අපිට වෙන වැඩ නෑනේ ජනකයියා ඉල්ලුවද ඔයා තියාගන්න හනිදා හයි හයි ජන බෝලේ අපි තින්නව වෙනද වගේම ඔයා වහගෙන අපිටත් ලස්සන සින්දාක් දෙන්න කියලා කඩු කන්නාවෙන් කුමාරියක මැසේජ් එක වෙලා තියෙනවා මේක කරගන්නම් මේ හන සිදුවේ දෙතරින් පස්සේ හයි හයි ගින්දර සුදුමණිකේ හද හරිම ලස්සනයි අපිට සින්දාක් දෙන්න හොරණ සතල ගාමටිකේ අශ්‍රකමීස් නීලු ඊට පස්සේ දේවි අසන්ති නාදී සේපාලි මණිකේ රමණි අනුරාධා මුදිතා සුචි රමණි ශ්‍රියා හර්ෂා ඇතුළු කෙලොස් සෙට් එකටම සින්දුවක් දෙන්න ආදරේ මැනික ඕ මයි කක් සුදු ගිනි කිකිලියේ පහුගිය දින දෙකේම මම අසනීපෙන් හිටියේ දැන් නම් ටිකක් හොඳයි ලස්සන සින්දුවකට එකතු කරගන්න ගොඩක් ආදරේ උම්මා බලංගර පෙටිකල ශ්‍රියාණියක් මැසේජ් කළා දින දැන් කොහොමද ශ්‍රියාණියක් යාට ඔයාට දැන් අසනීප තත්ත්වේ හොඳයි නේද තව ටිකක් හොඳ වෙන්න ඊට පස්සේ රිකිල්ල ගස්කඩ මයිල පිටියා කෙල්ලෝ කොම ලස්සන කරන්නේ අපේ සලෝන් දිනශ්‍රීකෙන් අපිට ඉතින් ඔය යන්න වෙලාවක් නැතිකම තමයි මේ කෙල්ලෝ ටිකත් ලස්සන ඇති කියලා මං හිතනවා සන්දීපනී නංගි නොවන්තිකා නංගි ශ්‍යාමා විජේසිංහ අක්කා ජය වේවා හැමදාම ඔය විදිහට නැතෙක් ඉන්න ඕනේ මේ සින්දුවට එකතු කරගන්නාගේ

හවසතුනයි විනාඩි 20යි වෙලාව. මේක මතක් කරන්න ඉක්මනට හෙම් සෑගෙන වඩ මතක් කරලා ඉන්නම්. ඇඳගෙන ඉන්න පහසුලී කෙනේ නැති ගෙවන මිලට උසස්ම දත්වේ පෑඩ් එක මකට කේ ගන්න තියනවා ගෑනු ළමයින්ට. ඒ තමයි ෆෙම්ස් ඇය SLSI යසෝ සාධික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. මම මේ ෆෙම් සෑගෙන වඩ මතක් කරන්නේ පීරියඩ්ස් කාලය කියන්නේ කොච්චර අමාරු කාලයක්ද මේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ. සමහර වෙලාවට ගෑනු ළමයි ගෙදර ඇඳක් උඩට වෙලාම ඉන්නවා. කවවන්න පෙන්නන්න බෑ දවසට. කතා කරත් කේන්ති යනවා දෙන්න හිතනවා. එහෙම කියලා ඔයාට හිතුණා නම් එහෙම හිතන්න එපා. හරිද? මොකද ඒ දවස්වලට කොච්චර අමාරුද? එතකොට ඒ අමාරුව තවත් වැඩි වෙන්නේ එයා පාවිච්චි කරන පෑඩ් එක හරි පෑඩ් එකක් නොවුනොත් තමයි. ඉතින් ඔයාට පුළුවන් හරිම පෑඩ් එකකට ගෙනල්ලා දෙන්න. එහෙනම් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක. SLSI ISO සහතික සහිතව මකටකේ දැන් ඔයාට ගන්න තියෙනවා සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා ෆෙම්ස් අය. එතකොට ඉතින් හැම දවසක් මෙයාට එක වගේ ගෙවන්න පුළුවන්කම තියෙනවා. අමුතුවෙන් අමාරු දවසක් කරගන්න ඕනේ නැහැ. ආසාවෙන් කරපු දේවල් මිස් කරගන්න ඕනෙත් නැහැ. එහෙනම් ඉතින් ඒ ෆෙම්ස් අයම තමයි. දිවෙන පුරා තිරෝ නැම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිලදී ගන්න පුළුවන්. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීම කරන්න ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් පටන් ගමුකෝ. ඒගොල්ලන් අලුතින් තමයි මේක පටන් ගත්තේ. ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුම ආඩීබී බැංකුව කියලා කියන්නේ කොහොමද? දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඒ වගේම තමයි දිවයිනේ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් දිනවා වසර 41 ක. ඉතින් මෙච්චර කාලයක් මෙච්චර විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ගේ මුදලට හොඳ වටිනාකමක් හොඳ ආරක්ෂාවක් ඒ විතරක් නෙමෙයි. ඔට සුවිශේෂී පහසුකම් රැසක් අරගෙන එන නිසා. ඉතින් ඒ විදිහටම තමයි ආඩීබී බැංකුව වර්තමාන තරුණ පරම්පරාව ගැන හිතලා ඒගොල්ලන්ගේ මූල්‍ය ස්ථාවරත්වයේ ශක්තිමත් කරගෙන කරමුණු කරගෙන මේ විදිහට ආඩීබී යූත් ප්ලස් ගිණුම ආරම්භ කරන්නේ. මේක ගිණුමකට එහා ගිය දෙයක්. ඔයාට මේ හරහා මුදල් කළමනාකරණ ඉගෙන ගන්න පුළුවන්, අනාගත ආයෝජනයන් සඳහා මූල්‍ය විනය ගොඩනගා ගන්න, ඒ වගේම මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන්න, මූල සාක්ෂරතාව ඇති කරන්න. මෙන්න මේ හැමදේම ගැන හිතලා තමයි ආඩීබී බැංකුව ගිණුමකට එහා ගිය ආඩීබී යූත් ප්ලස් ගිණුම පටන් ගන්නෙ. ඉතින් ඔයාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්න පුළුවන් වෘත්තීය පාඨමාලා සඳහා, එමත් නැත්නම් ඔයාලටින් බිස්නස් එකක් මොන හරි පටන් ගන්න ඉන්නවා නම් මේවට ඔයාට ණය ගන්න ඕනි නම් ඔන්න ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුම තියෙනවා. ඔයාට අඩු පොලියට ණය ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් රහිතව ඔයාට ණය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙම ඔයාට හම්බ වෙන්නේ ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුම හරහා. ඒ විතරක් නෙමෙයි, විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවම ඔයාට තියෙනවා. ඉතින් මේ විදිහට පහසුකම් රැසක් අත්විඳිනත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා යන්න ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට ගිහිලා ඔයත් අදම ආරම්භ කරන්න ආඩීබී යූත් ප්ලස් ගිණුමක්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන කතා කරන හැම වෙලාවකම හැම කෙනෙක්ටම මුලින්ම මතකට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ආයුර්වේද ඖෂධ ගැන කතා කළොත් ඉතින් කාටවත් මුලින්ම මතක් වෙන්නේ ගැන තමයි. ඉතින් මෙච්චරටම හදවත එළිය වෙච්ච ආයතනයක් වෙලා තියෙනම 100% හරිම ප්‍රතිඵල අරගෙන එන නිසාමයි. ඉතින් ඔයාටත් පුළුවන් දැන් දියවැඩියාව නම් ප්‍රශ්නය වෙලා තිබ්බේකට හරිම විසඳුම හොයාගන්න සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උණඟ පත වේදනාව 100% තුරන් කරන දෙව්වැම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනියා. පැටිලිව වලට බය වෙලා හිටපු ඔයාට තමයි දැන් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න කියලා මං කියන්නේ. කෑම අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම්, බඩ ආශීර්ණය. එහෙනම් 100% ස්වභාවික සෙවනගල සමෝධකම ඔයාට දැන් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම පෙවුරුම 40 වසරක අභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අද්දම කතා කරන්න. 047 31 33 500 යමුට අගලවත් සම්මසේජස් පැතර මෙන්න මේ කටි එකතු කරගන්න. කැගලින් සෙනුල් ඔව සදිර මහග්‍රීන් ඔ අම්මා තාතක් කළ දෙන්නවයි අපේ ගෙට හපත යනෝම නැන්දවයි යගේ ෆැමිලිකේ හැමෝමයි අකියාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්නෝ. ගුඩ් ඊවනිං චෝරි මැනිකා හොරණින් සමාධි මගේ අම්මවයි තාතවයි සුදු මහත්ය පැතුම්මයි මගේ නෑන ලක්ෂ්මීවයි රවිදුවයි අයවයි බවන්තයි අයවයි චනල් බබවයි සසඳුලා බබවයි ශ්‍රණය බබවයි තමරි අක්කවයි ඉරේෂ අක්කවයි රශ්මි අක්කවයි කාමිනී අක්කවයි අශ්විනිවයි හංසිකවයි විහංසවයි දෙව්මිනිවයි හිරන්නවයි කාමිනීවයි බුද්ධු අම්මේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. අක්කියවද මගේ යාළුවා අක්කේෂිගේ උපන්දිනේ. එයාට විහංසයි සමාධි විශ්කරා කියන්න
චූටි මැණිකේ වයින් නිසා පාළු නෑ මැණිකේ ඔය අශෝයි අම්මෝ අරි මාදරේ හොඳේ මාත් ഉമ്മക്കൊത്തോണി കേൾത്തിനോ കൊബേർഡേ വിഷ കടുതോണി അക്കേഷിട്ട് ഹാപ്പി ബർത്ത്ഡേ ടു യു ഹാപ്പി ബർത്ത്ഡേ ടു യു ഹാപ്പി ബർത്ത്ഡേ ഹാപ്പി ബർത്ത്ഡേ ഹാപ്പി ബർത്ത്ഡേ ടു യു അക്കേഷിയോ ഹാപ്പി ബർത്ത്ഡേ ഒയാഗെ ആലോട്ടി കോട് വിഷ്കണോ വകേ ടീം മാത് ഗൊഡാ കാതറിങ് ആട്ട് വിഷ്കരണോ ഹാപ്പി ബർത്ത്ഡേ കേള.

Jampati ayah bulat ko hipitia leveling kau disindu agden ko matai magi sudu tai umai kakoni. Lasser sindu ke tapi wate ketukar gana kila cinku pahai kanu mi punci badai message kila tina guna silia randika madusha sasena supun dilanka. Guinness sila ya pejano katakara ya pejano dagmala ya pejano mani katiaku age ya pejano. Umma honde. මේ අපේ කවුද පොඩ්ඩක් ඉන්නවන්නම හොයා ගන්නම් මිලන් මාලක ජානු කොහොමද ගින්දර හැන්දෑවට අපිවත් එකතු කරගන්න හෙලිගරි ශමිද මෝරිසගේ බොස් ශමිද සනත් රසින්දු කුරුවිට අර්බින් තිනා ගයි සෙට් එකක් මට මතක් වුණා කට්ටි ඔක්කොම එකතු කරගන්නම් හොඳද thank you මම වහගෙන ඉන්නවට කොල්ලෝ සෙට් එකටම ජය වේවා අර අද අඩුවෙන් එවලා තියෙන නම් ටික අනේ ඔක්කොම එකතු කරගන්න හොඳද

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 3 විනාඩි 31යි.
3: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රහ

0: අමේක පළමු අදියරේ අවසන් සිකුරාදාව net fm dj night face to face attack show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද කවුද අද රෑ 9ට net fm dj night face to face attack show attack show
1: Brought to you by
2: Japan භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS Lanka Japanese Center පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 5 වනදා Hatton Cargill's Foot City Asala SLT Mobitel Fiber Real Fiber Real Performance
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
8: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
9: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු විචා

නම පොඩ්ඩක් විතර ගෑවිලා යන සින්දුව කොට ඔච්චරද මන්ද තියෙන්නේ. හවස තුනයි වෙන 35යි. මදක් කරන්න ඕනි ඔයාට. ඇක්ටිව් ප්ලස් යන ලෑස්තිද? ඇක්ටිව් ප්ලස් එක දාට 9:10 දවස් තුනේදී ඔයාටත් බෙල්ල කොන්ද වේදනාව වගේ මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිඩිස් සන්ධි රෝග මාංශපේශි වේදනා නහර ගැටක සීම් ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච ආබාධ වයස්ගත වීම හේතුව වෙලා තියෙන දුර්වලතා පාකින්සන් වෙන්න පුළුවන් අංශභාගී වෙන්න පුළුවන් සුසුනාවේ ආබාධ වෙනත් පැරලයිස් රෝග ඊට පස්සේ උපතින්ම හරි උපතින් පසුව හරි ළමුන්ට ඇති වෙන විවිධ ආබාධ නිසා ඔයා දුකින් නම් එක් තාත්තෙක් නම් මම ඔයාට කියනවා 8, 9, 10 දවස් තුන මග අරගන්න එපා. ලෝක බෞද්ධ චිකිත්සක දින එනවනේ සැප්තැම්බර් 8 වෙනිදා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වැඩේ පටන් ගන්න හදන්නේ. ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය 8, 9, 10 දවස් තුනේ ඇක්ටිව් ප්ලස් ජාලය තුල. ඒ කියන්නේ බ්‍රාන්චස් තියෙනවා හොරණේ, කොට්ටාව, ඒ වගේම බණ්ඩාරගම මේ ශාඛා තුනේම මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඔයාට මෙතනින් මේ ශාඛා තුනෙන් කොයි ශාඛාවට ගියත් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 8, 9, 10 දවස් තුනේදී යන නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් තියෙනවා. මග අරගන්න නම් හිතන්නවත් එපා. ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ දවස් තුන පුරාමට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක්, ඒ වගේම විශේෂ ප්‍රතිලාභ රසක් ඔවිනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් සැප්තැම්බර් 8, 9, 10 මේ මාසේ 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ, කොට්ටාව, බණ්ඩාරගම ශාගාවලට ඔයා අනිවාර්යයෙන්ම යන්න කලින් දිනේ වෙලාව වෙන්කර ගන්න. කාල එකක් දෙන්න 0-34-22-17-870 NSB පාටපාට හපංකම් චිත්‍ර තරගය ඔන්න සැප්තැම්බර් 10ට කලින් ඔයාගේ පුංචි පැටියට කියලා පොන්චිත්‍රියෙන් ලොකු හීන කියන මාතෘකාවට ලස්සන නිර්මාණයක් කරලා වට්ස්ඇප් කරන්න, එහෙම නැත්නම් ඊමේල් කරන්න ඔයාට පුළුවන්. කාණ්ඩ 4ක් යටතේ ක්‍රියාත්මක වෙන NSB පාට හපංකම් චිත්‍ර තරගය පුංචි කාලේ ඉඳලම ඔයාගේ පුංචි හපනට ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව මෙවරත් මේ වැඩේ සංවිධානය කරන්නේ. ඉතින් සියලුම රජය සහ පෞද්ගලික පාසල්වල දුව දරුවන්ට ආරාධනා කරනවා මේ චිත්‍ර තරගයත් එක්ක එකතු වෙන්න කියලා. පුංචිත්‍රියෙන් ලොකු හීන කියන මාතෘකාවට එහෙනම් චිත්‍ර අඳිමු. පළවෙනි කාණ්ඩය 1, 2, 3 ශ්‍රේණි, දෙවෙනි කාණ්ඩය 4, 5, 6 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7, 8, 9 ශ්‍රේණි, හතරවෙනි කාණ්ඩය 10, 11, 12, 13 ශ්‍රේණි. ඉතින් මේ කාණ්ඩ 4 යටතේ හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන ඔක්තෝබර් 1 දෙවනිදා කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එතනින් ජයග්‍රහකයන් සඳහා ඔක්තෝබර් 3 ත්‍යාග ප්‍රදානෝත්සවය සිද්ධ වෙනවා. මුදලින් වටින තෑගි දිනා ගන්න පුළුවන් www.nsb.lk වෙබ්සයිට් එකට යන්න, ආයුධ පත්‍රය එතනින් ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට යන්න, එතනින් ආයුධ පත්‍රය ලබා ගන්න වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඊට පස්සේ නිර්මාණය සැප්තැම්බර් 10ට කලින් කරලා ඊමේල් කරන්න, එහෙම නැත්නම් WhatsApp කරන්න මේ NSB පාටපාට හපංකම් චිත්‍ර තරගය 2026. හයි ජනුවා කී, මම නෙත් මේ 6 වෙනිදා මගේ බර්ත්ඩේ එක. 6 කියන්නේ කවද්ද පුතේ? 6 කියන්නේ ඉරිදා. ඉතින් ඉරිදා මට ආව හම්බ වෙන්නේ නැහැ නේ, අපි එහිදා අද විශ් කරමු. මගේ 15 වෙනි උපන්දිනය කියෝ. ලස්සන සින්දුවකට අම්මායෝ මා තාතනුවන් මාලියන් උසරා තමල්ලතා සිය චන්දරේ අයියා කවිඳු ජනුවා කී ඔයාවයි එකතු කරගන්නවද? අක්කි මගේ උපන්දිනයට මට ලොකුම එකක් ඕනිමයි. අක්කි මාව ඔයාගේ යාළුවෙක් කරගන්නවද අනේ? අනේ හොමහන්නේ වානේ, ඔයා කොහොමද දැන් මගේ යාළුවෙක් තමයි. ආදරේ ගොඩාරි අක්කියෝ, මගේ බර්ත්ඩේ එකට අක්කි ඔයා අනිවාර්යයෙන්ම මට විශ් කරන්න ඕනි හරිද? ඔන්න විශ් කරනවා හරි. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. නෙත් මියෝ happy birthday. ගොඩම ගොඩාරියක් ආදරේ මං ඔයාට. ඔයාගේ 6 වෙනිදා උපන්දිනේ තිබ්බට ඔන්න ඉස්සල්ලාම ඔයාට විශ් කරේ මම කියන කවට හැමදාම මතක තියෙයි හරිද? ගොඩාක් ආදරෙයි. අහිතන දේවල් හැමදේ මේ විදිහට මාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නේ ටීම් එක වෙනුවෙන් ගොඩාක් ආදරෙන් ඔයාට විශ් කරනවා. එතකොට මේ උම් එක ආදරෙයි හරිද? ජන සුදු බෝලේ සුබ සැන්දෑවක් ගින්දරි. උම එකක් දීලා ලස්සන සින්දුවක් දෙන සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යටි අන්තෝට සින්දු සෙට් එකක් අහන් දෙන්න ලෑසි කරගත්තේ.
සුජානි චන්දිමාක මැසේජ් කළා තියෙන සින්දු එකක් එකතු කරගන්න කියලා. ඊට පස්සේ බර්ලස් ගමුව දින තමයි මුක්ති හර් ශ්‍රේම චන්ද්‍රමල් කාන්දි කමල් සඳයා සර චන්ද්‍රයා එකතු කරගන්න මේ සින්දුවට. කෑගල අබේ ෆාමසි එකේ අයියා තන්නියම ෆාමසි එක කරන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. හරි එකතු කරගන්න මෙහෙන සින්දුවේ ජය වේවා. හයි ජානුමැනි කේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා සත්සර මැසේජ් කළා තියෙනවා මීකරින්. එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. සුබ දහවලක් වේවා ගින්දර මැනි කේ. මම යටි අඳුරු පරිසලසේ පාලි හොටෙල්ගේ අපේ සේපාලිකා. අර්ලිය ස්ටෝස් එකේ හරේන්ද්‍ර මාලිවත් එකතු කරගන්න කියලා තියෙනවා මේ සින්දුවට. මේ එකතු කරගන්න ගින්දරින් අපිත් ආවා. අම්බලන්සට බැමිනියම් විල දම්මිකා කලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අම්මා තාත්තා හස්බන්ඩ් වාසන්ත දරුවා මිනිදු මෙන්සර ඔයා වයි තිබරුගොඩ නදීෂක්කමයි හිත හොඳ ජනතාය වයි එකතු කරගන්න ඉන්දියාප කන්නාදත් එන්න බැමිනියම් විල කඳ මුදුන හන්දියට. අද මෙනු එක පරිප්පුයි පොල් සම්බෝලයි. අම්මෝ යන්න යන්න කට්ටියා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: හවස 3 විනාඩි 46 ආයේ
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි දහවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
6: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
7: අම්මේ රඹුටන්
8: ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
8: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
11: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
12: කොල්ල කොට යන

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: ඔයා ගත්තෙත් ෆෝචුන් නොයිල්ද?
2: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් නොයිල්ම තමයි.
1: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් නොයිල්ම තමයි.
2: ඕල් තෙල් විතරක්කේ
1: කෝන් නොයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
2: ඕ ඉතින්
1: ෆෝචුන් නොයිල් අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: චන්ද්‍රයන් පෙරේ එමිලිපිටිය ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැය තුනක් ලොක් පස්සේ මම විදුල හත්යන් ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා. එහෙනම් මම ගියා. එහෙනම් මම දවස් 14 හතරට හත්තරෙන් ගත්තා. ඊට පස්සේ මම එකෝ එක කරා. ආයි දැන් මෙහෙම දීලා ඉවරයිලා. ඉතංගල ඩොක්ටර් කෝලියට මොකක් කිහිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේක මාත්‍යට පිංසිත් දෙනවා.
3: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
5: අරංගි කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද?
6: ඊයෝ කවුදානේ මේ කළුවට කළුවේ?
5: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
6: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
5: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
6: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
7: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
8: net fm හතර වටේ හතර වටේ.
9: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව. Net FM Kinder Handeva with Janu.

දවස තුනයි විනාඩි 52යි. එහෙනම් ඉතින් මට යන වෙලාව මෙවිලා තියෙන්නේ. අපි හැමදාම චානු නංගි වගේ පැතුන හනුව හරිම සුන්දරයි. බදරලි යුග සදරේන් කක්කා. අපිට අද ලස්සන සින්දුවක් දෙන්න සුභසිංහ ෆැමිලිගේ හැමෝම එකතු කර ගන්න කියලා තියෙනවා. නංගි වට සුභ දවසක් උම්මා. එහෙනම් කල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු.

0: Endeavor.
1: Brought to you by
0: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
6: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ NLV තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: කවුද කැමැති එක වෙන්න? බිස්නස් කරන අපේ එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාට සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාට සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාට සුපර් එස් එක. ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
2: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල? සෙවනකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0447-3131-540.
3: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
4: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
5: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
3: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
4: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
5: 69 දී හඳටත් යනවා.
4: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
3: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
1: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13.22.
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
10: Samsung ගන්න හොඳම තැනයි Damro.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
13: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම
6: Net FM Algo Town.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
19: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
1: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
12: සුබසන්නේවක් හවස 4යි දැන්.
4: හා

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියුස්.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. අල්ලස් කොමිසම් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. අල්ලස් කොමිසම් නිලධාරීන් විසින් සැකරු අධිකරණයට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා පොද්දන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා පැවසුවේ කොළඹ අංක 1 අධිකරණයට ඔහු ඉදිරිපත් කරන පවයි. ශ්‍රී ලංකා පොද්දන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. නමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම් වෙත පැමිණියේ එම කොමිසම් විසින් කරන ලද කැඳවීමකට අනුවයි. පැය කිහිපයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේ. මිලක net news පසරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: Net news, the truth people we trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: හදරවටේ brought to you by
7: දිනන ලොකුම සුපිරි ටැගිදන එකමලුත් රයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
8: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
9: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: මරු බං

සුබසන්දේ වක් හවස 4යි විනාඩි 8යි වෙලාව සිකුරාදා දවසේ අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. එනිසා ඉතින් හතර වටේම ඉන්න කට්ටිය මේ පැතර ඇවිල්ලා හවස 4 ඉඳලා 6 වෙනකන් ලංකාව වැඩිපුර මාදරය කරන කට්ටියව ආසම සින්දුවකට එකතු කර ගන්න පුළුවන්. කතා කරන්න 2:55 33 63 ඊට පස්සේ WhatsApp එකේ મેસેජ් එකක් දාන්න 0711 95 95 95ට ඔයා කතා කරත් મેસેජ් කරත් ඔයාද චිල්ලකේ ඉන්න දවසක් නිසා ඔයා කොයි විදිහට මංගාවට ආවත් ඔයාට chance එක තියෙනවා මේ පැය දෙක පුරාවටම. ඒ විතරක් නෙමෙයි wall post එකක් දාලා තියෙන්නේ net fm official facebook page එක පැත්තට ගියාම ඔයාට wall post එකට like කරලා comment කරලා set වෙන්න chance එක තියෙනවා. හරිද? අපි Facebook live එකක් කරනවා. මොකද ඊය දවසේ අපිට හම්බ වෙන්න බැරි වුණානේ. ඉතින් එන්සාද පොඩ්ඩක් Facebook live එකට ඇවිල්ලා ආව බලලා කරලා යන්න මං ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එන්සා පොඩ්ඩක් අද සිකුරාදා දවස නිසා වැඩ සේරම ඉවර කරලා නේ වා ඇත්තේ නේද? දැන් හෙට යනිද දවස් දෙකේ ගෙදර ඉන්න බලාගෙන අද වැඩ ටික ඉක්මනට ඉවර කරලා තියෙන නිසා ඔයා Facebook එක පැත්තට චුට්ටක් ආවට පස්සේ අපි දිනරත් එක live එකේ set වෙන්න පුළුවන්. call එකක් දෙනවා, message එකක් දානවා, වගේම comment එකක් දාලා ඔයාට ආදරය කරන කට්ටියව එකතු කරගන්න chance එක තියෙනවා. අද ඇවිල්ලා social සිකුරාදාවක්. ඇයි ඒ? net fm dj night face to face attack show පළවෙනි තරඟ වටේ අවසන් දවස අද. ඉතින් එන්ස අද දවසේදී අපි ආරාධනා කරා තරඟ කරන්න ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ලංකාවින් රියල් වැඩෝ දෙන්නෙක්ට. එන්ස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක DJ ඩිලා එනවාද වැඩේට. ඒ වගේම තමයි වවුනියා දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ චමි ජේ අද රෑ 9ට net fm dj night face to face attack show එකත් එක්ක තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එන්ස ඔයා අද රෑට එකතු වෙලා ඔයාට පුළුවන් ඔයා කැමතිම දිස්ත්‍රික්කය වැඩිම මනාපයෙන් ජයග්‍රහණය කරවන්න. ඊට පස්සේ අද වැඩේ ඉවර වෙනකොට මං කියන්නම් අපි මේ පහුගිය සති කිහිපයේ පුරාවටම තරඟ කරපු පළවෙනි තරඟ වටේ ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටේ ආරම්භ වෙන්නේ කවද්ද, කොයි විදිහටද කියලා අද රැට ඔයාලට වැඩි විස්තර කියන්න. තේන්සා ඒකටත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් ඉතින් සිකුරාදා දවසේ පොඩ්ඩක් නැට වෙන සින්දු ටිකක් එක්ක වැඩ පටන් ගන්න හදන්නේ. හවස 4 විනාඩි 11යි. ඔයාගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්නවා මම DJ අසා.

0: වාසනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
1: හවුස 4 විනාඩි 17යි දැන්.
2: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆෙම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
3: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
4: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා
5: 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
6: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
7: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 5 වනදා Hatton Cargill's Foot City Asala SLT Mobitel Fiber Real Fiber Real Performance
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: Finishing වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
10: පැදගනි කල් පවති අව ලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
11: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
12: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
13: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න

හවස 4යි විනාඩි 24යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගම මංවාට කිව්වා වගේම Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. අපරාදී කියන්න බෑ, live එක පටන් ගත්ත ගමන්ම සෑහෙන්න කට්ටිය live එකට join වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මම live එකේ comment කරන කට්ටියව මතක් කරන්න ඕන. සඳුන් රත්නායක, භාග්‍ය හේරත් මම අද තමයි live එකට ආවේ. Thank you. එන හැමදාම ඉන්න ඕනේ. හරිද? රජිත රන්දිමාල් හයි අසයි කියලා තිනවා. හයි, කොහමද? සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ දේදුණු සෙව්වන්දි කොණ්ඩේ රැවුලයි කපල වගේ නේද කියලා තිනවා. වගේ නෙමෙයි යන්නේ, සල්ලි දීලා කැපුවේ. ඔව් කියලා කියන්න. හරිද? ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න අසා කියලා කමෙන්ට් එකක් ගිහිල්ලා තිනවා. මට නම බලා ගන්න බැරි වුණා. ඊට පස්සේ ලස්සන සින්දුවක් ඕනේ අසා කියලා නිරෝෂා මට කමෙන්ට් කරලා තිනවා. ඉරෝෂ් පෙරේරා අද ලයිව් එකේ එකම මොකද්ද පිරිමි නියෝජනය. ඊට පස්සේ චාමින්දි රණවීර මං ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. මං කියන්නේ ඔයා තාමත් Facebook live එක පැත්තට ආවේ නැත්නම් හරි අපරාධයක් ඒක. බස් එකේ යන ගමන් නම් ඉන්නේ, ගෙදරට වෙලා නම් ඉන්නේ, අහගෙන විතරක් ඉඳලා මදි. Facebook live එක පැත්තට ඉන්න ඕන. මොකද මං කිව්වා වගේම ලෝකෙ කොහේ හිටියත් ඔයා මේ live එක බලන්නම ඕන. LSB පාට හපන්කම් චිත්‍ර තරංගයේ ගැන හේගමම මං ඔයාලට මතක් කරන්න හදන්නේ. මොකද ඔයාගේ පුංචි බැටියට කුඩා වදී ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියා දීපු ජාතික ඉතිරි කිරීමේ බැංකුව එයාගේ නිර්මාණශීලීත්වයට ඉඩ ලබා දෙමින් LSB පාට හපන්කම් 2026 චිත්‍ර තරංගය ලංකාව පුරාම ඉන්න රජය සහ පෞද්ගලික අංශයේ පාසල්වල දුවදරුවන්ට හොන්න අරගෙන එනවා මේ අවුරුද්දේ. ඔයාට තේමාව විදියට හම්බ වෙන්නේ, මාතෘකාව විදියට හම්බ වෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන ඉතුරු කරනවා කියලා කිව්වම කොච්චර නම් දේවල් තියෙනවද නේද? ත්‍රියන්සා මේ වගේ මේ මාතෘකාවට ගැලපෙන විදිහට අර්ථාන්විත ඒ වගේම නිර්මාණශීලී සිතුවමක් වාට එවන්න පුළුවන් කාණ්ඩ හතරක් යටතේ තරංගය තියෙනවා. 1 2 3 ශ්‍රේණි පළවෙනි කාණ්ඩය, 4 5 6 ශ්‍රේණි දෙවන කාණ්ඩය, ඒ වගේම 7 8 9 ශ්‍රේණි තුන්වන කාණ්ඩය, ඊට පස්සේ 10 11 12 13 ශ්‍රේණි හතරවන කාණ්ඩය විදිහට කණ්ඩායම් හතරක් යටතේ තමයි තරංගය තියෙන්නේ. පළවෙනි ස්ථානය ලබා ගන්න ජයග්‍රහකයාට රුපියල් 50,000ක්, ඒ වගේම දෙවන ස්ථානයට රුපියල් 35,000ක්, වගේම තුන්වන ස්ථානය සඳහා රුපියල් 25,000ක් දක්වා මුදල් තෑගි හම්බ වෙනවා. ඒ වගේම තමයි එක් එක් කාණ්ඩෙන් තෝරා ගන්න හොඳම සිතුවම් 15ට ඔක්තෝබර් මාසේ පළවෙනිදා සහ දෙවෙනිදා ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන NSP ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයේ සඳහා මේ නිර්මාණ ඉදිරිපත් කරනවා. මතක තියාගන්න ඕනේ කාරණාව තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදා තමයි අවසාන දිනය. ඊට කලින් ඔයාගේ නිර්මාණය අපිට බාර දෙන්න ඕනේ. කියන්නේ NSP එකට බාර දෙන්න ඕන. හරිද? ළඟම තියෙන NSP ශාඛාවට ගිහිල්ලා එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් www.nsp.lk වෙබ්සයිට් එකට විසිට් කරලා ඔයාගේ නිර්මාණයට අවශ්‍ය කරන විස්තර ටික ඊට පස්සේ ආයුධම් පත්‍රය භාගත කරගන්නත් අවස්ථාව තියෙනවා. අදරයට අසා අපි නටනවා නේද කියලා අහලා තියෙනවා සඳුනි. අනිවාර්යෙන්. ඊට පස්සේ කෘෂාන් ලයිව් එක බලාගෙන ඉන්නවා.

එම දිනේෂා සඳවාලි ස්පෙෂලි මමල ඇස්තිකරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්නම් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන නටන්න පුළුවන් සින්දුවක් දෙන්න හදන්නේ ලයිව් එක පැත්තට තාම ආවේ නැත්තම් ටැග් ගාලෙන්න

0: Hatra Aten, Sindu Ehena, Net FM, Hatra Wate.
1: රයිට් ඕකේ ඔයාමව හගෙන ඉන්න ගමන් නම් ඉන්නේ මේ වෙලාවේ සමහර වෙලාවට ඔයා වැඩ ඇරලා ගෙදර යන ගමන් ඉන්නව වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා හවස ඩියුටි ඔන් වෙන්න යන ගමන් වෙන්නත් පුළුවන් ඉන්නේ. නැත්නම් ටවුන් එකට එහෙම ඇවිල්ලා ඉන්නව වෙන්නත් පුළුවන් නේද? කඩේට බඩු ටිකක් ගන්න එහෙම ඇවිල්ලා නම් ඉන්නේ. ඔය බලන්න ලංගපාත ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම ඉන්නවද කියලා. ටග්ගාල ගිහිල්ලා ඔයා ඉල්ලන්න වාට දෙන්න කියලා මෙගාපව ලොතරැයියක්. මොකද වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට හා සුබසාධනයට මෙන්ම ජීවිත සවිවල ගන්වන්න දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ලොතරැයි කලාවේ පෙරළියක් සිදු කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි එන්එල්බී මෙගාපව ලොතරැයිය කියලා කියන්නේ. එතකොට දැන් යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් ඔන්න ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක සුපිරි තෑග්ගක් සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් වාර දිනා ගන්න අවස්ථාව තියෙනවා. NLB මෙගා පව ලොතරැයියක් මිලදී ගත්තොත් මුදල් සිහිනය වගේම ඔයාගේ සුපිරි මෝටර් රථයක සිහිනය සැබෑ කරගන්න නම් ඔයාට දැන් යන්නේ රුපියල් 40යි සුපිරි තෑගි 3ක්ම රුපියල් 40කට දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited within.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4:36යි දැන්.
3: Daily drive එකකට smart choice එකක් BYD C-Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Lion 5. Smart drive, smart savings. BYD 112 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 112 117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී සමාගමකි.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
6: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුම. ඔබ වෙනුවෙන්ම.
7: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
9: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
11: පොත් අපගේ net වගේ
12: මේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
13: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
14: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
15: කින්දර හැන්දෑව විජානු
16: දිනන ලොකුම සුපිරි තෑගිදන කමලොතරයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
17: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
18: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

හවස 4 විනාඩි 44 වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් WhatsApp එක පැත්තට යන්න හදන්නේ WhatsApp එකේ message කරපු set එකක් ඉන්නවා ඒ කට්ටියව එකතු කරගන්න. සුභ සන්ධ්‍යාවක් වේවා සා ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මට husband අනුෂ්කවයි ලොකු දුව දම්සදීවයි චූටි දුව විශේලිවයි එකතු කරගන්න කියලා. යක්කල මුල්ලෙන් දිලිනි message කරලා තිනවා ඒ වගේම සඳුනි අසයි මාවත් සින්දුවකට එකතු කරගන්න. මට message එක දාලා තිනේ husband නිරංජන් ඒ වගේම අම්මා ඉන්ද්‍රාණි තාත්තා නිමල් ඒ වගේම පෞලික ඔක්කොම මතක් කරන්න කියලා දිනා. ඔකේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ඊට පස්සේ. හයි කොහමද සා මම මේ වෙලාව අහගෙන ඉන්නවා චන්ද්‍රකාන්ති ඒ වගේම නිසංසලා ශවින්දි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. කඳාන්නේ 12 නේ නේද සෙට් එකම එකතු කරගන්නම්. Thank you ජය වේවා මැසේජ් කරපු කට්ටියට. රිකිල්ලගස්කර සලෝන් දිනේශ්‍රීයේ සෙට් එකව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ මයිලපිටියේ සලෝන් දිනේශ්‍රීයේ සංදීපනී නුවන්තිකා ශාමා කට්ටිය ඔක්කොම සද්දර මාව හගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. Thank you. සාමාන්‍යයෙන් අපි මහන්සි වෙන්නේ සල්ලි හම්බ කරන්නේ ලස්සනට ජීවත් වෙන්න නේ නේද? ලස්සනට ජීවත් වෙන්න ලස්සන ගයක් තියෙන්න ඕනේ කියන එක මමත් විශ්වාස කරනවා. මං හිතන්නේ ඔයත් ඒක විශ්වාස කරනවා ඇති. එතකොට ගයක් හදනකොට අතේ තියෙන සල්ලි ටික වියදම් කරලා තමන්ගෙම කියලා ගයක් හදනකොට සාමාන්‍යයෙන් ගෙදරට ගේන මං අර නිතරම කියනවනේ වාට ඇනමුරිච්චිය පව ගැන පව සෑහෙන්න හිතන්න ඕන නේද? එතකොට ජීවිතේ එකපාරක් පමණක් කරන විශාලතම ආයෝජනය තමයි තමන්ටම කියලා ගයක් හදාගන්න එක. එතකොට මං කිව්වා වගේ මේ ගෙදර ලස්සනට ගෙදර ඇතුළත පෙනුම හොඳට තියාගන්න ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ ඊට පස්සේ මේස පුටු ඊට පස්සේ ජනෙල් අනම් මනම් මේ ටයිල් ටික පවා ඊට පස්සේ බිත්තියර ගන්න පේන්ට් එක ගැන පවා සෑහෙන්න හිතද්දී ඔයා මතක තියාගන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒ තමයි ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියෙන නම් හොඳ නිමාවක් තියෙන නම් අනිවාර්යෙන් ගෙදරට හොඳ සිවිලිමක් තියෙන්න ඕන නේද? දැන් ඔය සමහර වෙලාවට සමහර සිවිලින් ගැහුවාට පස්සේ ගෙදරට ආව බලාපොරොත්තු වෙච්ච අමුතු ලස්සනක් එන්නේ නැහැ. අනිත් එක තමයි සමහර වෙලාවට සමහර සීලින් ෂීට් කොච්චර හොඳට අපි ෆික්ස් කරත් ඒවයි පොඩි පොඩි නිකන් මැද්දේ හිඩස් වගේ තියෙනවා. අනිත් එක තමයි කාලයක් ගියාම දුර්වර්ණ වෙන්න ගන්නවා. දූවිලි මකුළු දැල් බැඳිලා ඊට පස්සේ සීලින් ෂීට් ආයි මාරු කරන්න වෙනවා. කාලයක් ගියාම දිරනවා. ඊට පස්සේ අවුවට වැස්සට ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් මේක කෙලින්ම නිරාවරණය නොවුනට සමහර වෙලාවට ඔයා දැකලා තියෙනවා සීලින් ෂීට් දැන් අධික රස්නේට හැඩේ වෙනස් වෙනවා නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ජීවිත එකපාරක් කරන අති දවැන්තම ආයෝජනයේ වෙනුවෙන් ඔයා සිවිලිම ගහන වණන් ඒ කියන්නේ ගෙදරට සිවිලිම ගහනවා නම් ඔයාට තියෙන විශ්වාසවන්තම සහ කල්පවතින හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මේක ඇවිල්ලා දැන් අද කාලේට ගැලපෙන ඩිසයින් එක තමයි නැචරල් වුඩ් ලුක් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් හැදුවා වගේ ලුක් එකක් ඔයාට ගන්න ඕනේ නම් ඔයාට හරියටම හරියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. අනිත් එක තමයි අර මං කලින් කිව්ව ප්‍රශ්න එකක්වත් ඔයාට මුණ දෙන්න වෙන්නේ නැහැ. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මට පස්සේ මේක ඇවිල්ලා තෙතමනේට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ දිරන්නේ නැහැ. වේයෝ කන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේක ඇවිල්ලා අර සිවිලිමට කොච්චර උෂ්ණත්වය ආවත් මේකේ හැඩේ වෙනස් වෙන්නේත් නැහැ. හොඳම කාරණාව තමයි හොඳ ඒ කියන්නේ ෆිනිෂින් එකක් තියෙන නම් අර මං කිව්වා වගේ මේක ෆික්ස් කරාට පස්සේ මැද්ද හිඩස් එහෙම තියෙන්න බෑනේ. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන විදිහත් එක්ක මේක ෆික්ස් කරන්නත් හරිම ලේසි. අනිත් කාරණාව තමයි ෆික්ස් කරාට පස්සේ මාර නිමාවක් තියෙනවා. ඒ නිසා ඔයාලට මේක තමයි සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදනවා නම් නැත්නම් තියෙන ගෙදර සිවිලිම රිපෙයාර් කරනවා නම් අලුතෙන් සීලින් ෂීට් ගහනවා නම් ඔයාලට විශ්වාසයෙන් අරගන්න පුළුවන් හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මේකේ මතු පිට කලර් එකට වසර පහක වගකීමක් ඒ වගේම සීලින් ෂීට් එකට අවුරුදු 25ක වසර 25ක වගකීමකුත් හම්බ වෙනවා. ඉතින් එන්සා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මුදලාලිත් එක්ක කතා බහ කරලා ඔයා අරගන්න ඕන සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ආකර්ෂණීය පාට හතරක් තියෙනවා. කොස් මහෝගනි තේක්ක වෘත තේක්ක කියන ආකර්ෂණීය පාට හතරින් ඔයාට මිලදී ගන්න පුළුවන්. 0115යි 748යි 738 0115යි 748යි 736ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර දවස පටන් ගන්නෙ දෙපාන්දරම අම්මගෙන්නේ. ඒ කියන්නේ අම්මා තමයි උදේම නැගිටලා ගෙදර වැඩ ටික පටන් ගන්නෙ. අපිට සාමාන්‍යයෙන් අපි නැගිටිනකොටම අපිට පේන දේ තමයි ගෙදර මුල් තැන්ගේ ලයිට් එක දාලා. හරිද? ඊට පස්සේ අපිට එනවා අම්මා කුස්සියේ ලිපේ හදන බත ඉදෙන සුවඳ. ඊට පස්සේ අපි ලෑස්ති වෙලා කරලා වැඩට යන්න. ඊට පස්සේ ස්කෝලේ යන්න. එළියට එනකොට අම්මා බට්ටික බෙදලා කෑම මේසෙට ගෙනල්ලා තියෙනවා නේ. ඊට පස්සේ ස්කෝල්ට හරි එමන් නැත්තම් ඔෆිස් එකට ගෙනියන්න හරි කෑම එක පැක් කරලා මේසෙ උඩින් තියලා තියෙනවා. එතකොට කෑම මේසෙට වාඩි වුණාට පස්සේ පවුලේ හැමෝම උදේ පාන්දරම එකතු වෙන්නේ කෑම මේසෙනේ නේද? රසට බට්ටික තියෙනවා නම් ඔයා දන්නවද දවසම ලස්සනයි. දැන් සමහර වෙලාවට සමහර අය දන්නේ නැතුව
දැන් එක එක හාල් වර්ග පාවිච්චි කරනවා. එතකොට දැන් ඔය හාල් වල තියෙන ප්‍රශ්නේ තමයි සමහර හාල් තියෙනවා කොච්චර ඒ කියන්නේ දෙන්න තිබ්බත් අමුයි. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා ටක් ගාලා බෙරි වෙනවා. ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔය වගේ බත් එකක් බෙරි වෙච්ච අමු බත් එකක් උදේ පාන්දර කෑම මේසේ තිබ්බට පස්සේ ඕක කන්න බැරි වුණාම සෑහෙන ප්‍රශ්නනේ නේද? යන්නේ ඒ නිසා දවස පටන් ගන්නකොට මං කියන්නේ උදේ පාන්දරම හිරු සහල් වලින් බත් ටිකක් කාලා දවස පටන් ගත්තාම දවසම සුබයි. රසට බත් ටිකක් කන්නනේ අපි හැමදේම කරන්නේ නේද? සල්ලි හම්බ කරලා ඊට පස්සේ සල්ලි වියදම් කරලා ගෙදරට හාල් ටික තුන පහ ටික අරගෙන යන්නේ රසට කෑම වේලක් කන්න. ඉතින් ඒ නිසා ඔයාට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන් හොඳම සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද ගුණාත්මක භාවයේ අකණ්ඩව පවත්වාගෙන යන වෙළඳ සහල් නාමයක් තියෙනවා නම් ඒ හිරු සහල් තමයි. මේකට හේතුව තමයි ගොවියාගේ කුඹුරේ ඉඳලා පාරිභෝගිකයාගේ කෑම මේසේ දක්වා හැම පියවරකම වටිනාකම එකතු කරලා තමයි හිරු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් ඒ නිසාම දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයසාවා හිරු සහල්ම ගන්න කියලා අපිට කියන්නේ. මෙන්න මේ හේතු ටික තමයි මං ඔයාලට හිරු සහල් ගන්න කියලා මෙච්චරටම කියන්නේ. පළවෙනිම දේ තමයි හිරු සහල් වල තියෙන ඉහළ ගුණාත්මක භාවය. හොඳම ධාන්‍ය, ඒ වගේම පිරිසිදු බව, රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගුණාත්මක පාලනය කියන කාරණා එක්ක ඉහළ ගුණාත්මක භාවයක් හිරු සහල් වල තියෙනවා. ඊට පස්සේ අර මං කිව්වා වගේ ගොවියාගේ කුඹුරේ ඉඳලා කෑම මේසෙට බට්ටික වෙලා එනකම්ම හිරු සහල් වල මේ සෑම පියවරක්ම පූර්ණ අධීක්ෂණයක් එක්ක වටිනාකමක් එකතු කරපු ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් ওই ගෙවල් වල එක එක හාල් ಜಾති කන්න කැමති කට්ටිය ඉන්නවන්නේ නේද? දැන් සමහර ගෙවල් වල හරි කැමති නාඩු හාල් කන්න. ඊට පස්සේ සමහරු කැමති කීරි සම්බා. ඊට පස්සේ සම්බා. ඊට පස්සේ කැකුළු සහල්. මේ වගේ හැම සහල් වර්ගයක්ම හිරු සහල් නිෂ්පාදන හරහා වාට මිලදී ගන්න වෙළඳපොලේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම හිරු සහල් ගැන කතා කරද්දි දැන් ඔය ගොඩාක් ගෙවල් වල ගොඩාක් කට්ටිය පොඩි අය එහෙම විශේෂයෙන් කැමති අර කැඩුණු හාල් එක. අපි කියන්නේ කැඩුණු නාඩු වෙන්න පුළුවන්, ඊට පස්සේ කැඩුණු කීරි සම්බව වෙන්න පුළුවන්. හිරු සහල් වෙතින් එනවා පුදුමාකාර ඉල්ලුමක් තියෙන්නේ. පොල් සම්බෝල ටිකක් එක්ක කරෝල ටිකක් තෙල් දාලා පරිප්පුවක් හදලා ගත්තා නම් බඩ පිරෙනකම් කන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ විශ්වාසයෙන්ම අරගන්න ඕනේ සහල් සන්නාමේ තමයි හිරු සහල් කියන්නේ කියලා. සාමාන්‍යයෙන් උදේට ඉවුවට පස්සේ බය නැතුව හවස 3-4 වෙනකම් බත් ටික තියාගන්න පුළුවන්. දැන් හිතන්නකෝ හස්බන්ඩ් කෑම එක බඳලා දුන්නාට පස්සේ පොඩ්ඩක් දවල් 12 පහ වෙලා හරිද 3-4 විතර වුණා කියලා කෑම කන්න හිරු සහල් අරන් ගිහිල්ලා ඒ කියන්නේ බත් ඉවුවට පස්සේ 3-4ට කෑවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බත් එක පිලුණු වෙන්නේ නැහැ. ඔයා හිතන්න සමහර වෙලාවට අපි කොච්චර බත් අපතේ දානවද බත් පිලුණාට පස්සේනේ. එතකොට මාසෙට හාල් වලට කොච්චර වියදමක් යනවද? හැබැයි ඒ වුණාට හිරු සහල් වල තියෙන ගුණාත්මක ප්‍රමිතියත් එක්ක මේ නරක් වෙන්නේ නැති එක, බෙරි වෙන්නේ නැති හේතුවත් එක්ක වාට හාල් වලට යන වියදම සෑහෙන්න අඩුයි. අන්න ඒ නිසාම තමයි ලංකාවේ ගෘහණියෝ අපේ අම්මලා කඩේට ගිහිල්ලා සහල් අරන් එනකොට වැඩි වැඩියෙන් හිරු සහල් අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යෙන් ගෙදර ගෘහණිය වග කියන්න ඕනේ කෙනා විදිහට හාල් අරගන්නවා නම් හිරු සහල්ම තමයි.

0: natin. Sinu Ahena, NetFM, Hatarawati.
1: අපි අලුත් පැයකට යන්න හදන්නේ හැබැයි යන කලින් මතක් කරන්න ඕනේ 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඔන්න සැප්තැම්බර් මාසේ 25 වෙනිදා පටන් ගන්නවා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී වෙනද වගේම පොත්වලට ආදරය කරන ඔයාට ගිහිල්ලා හිතා ගන්න බැරි වට්ටම් ගොඩාක් එක්ක ඔයාට අවශ්‍ය කරන පොත්පත් ඊට පස්සේ ලිපි ද්‍රව්‍ය සියල්ල මිලදී ගන්න පුළුවන් මේ වැඩේ සංවිධානය කරන්නේ හැමදාම වගේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එදා ඉඳලා අද වෙනකම් NetFM අපි තමයි නිල ගුවන් විදුලි අනුග්‍රහක දායකත්වය ලබා දුන්නේ. ඉතින් ඒ නිසා ඔයත් ලෑස්ති වෙලා ඉන්න පොත්වලට ආදරය කරන අය සැප්තැම්බර් මාසේ 25 වෙනිදා BMICH එක පැත්තට යන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 27 වෙනි සංවත්සරයත් එක්ක ඔන්න මේ අවුරුද්දෙත් පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නවා.

0: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින්. දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆම් DJ Night Face to Face Attack Show. ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට නැතෆම් DJ Night Face to Face Attack Show. Attack Show.
1: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711834387.
2: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: බෙල්ලෙ කොන්දේ වේදනාවද? ආතරයිටිස් සන්ධි වේදනාව හෝ මාංශපේශී වේදනාවද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක්. අදම මතන්න 0342217870 හෝ 0777511039 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5:02 දැන්. හා

0: විශ්වාස කරන සත්‍ය. ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවයි. නාමල් රාජපක්ෂ මහතාට එරෙහි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සවස 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට ගෙනීමට සූදානම්. අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people we trust. ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: මරු බං!

හවස පහයි විනාඩි 10යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ රෑ 9 වෙනකම් බලාගෙන ඉන්න සෑහෙන කට්ටියක් මට මැසේජ් කර කර අහනවා, සා වැඩේ අද ලෑස්ති නේද, අපි මෙන්න මේගොල්ලොන්ට තමයි කමෙන්ට් කරන්නේ, මෙන්න මේ කට්ටියට තමයි කමෙන්ට් කරන්නේ කියලා. දැන් ඉඳලම මට සෑහෙන මැසේජස් එනවා. බලමු තිරෑනාවේටනේ ත්‍රිකුණාමලයේද වවුනියාවද දිනන්නේ කියලා. කොල්ලෝ දෙන්නම එනකමං ඉන්නේ. ඉතින් ඒ නිසා රෑනාවේ වෙද්දී ඔයාලා ඇස්ති වෙලා ඉන්න ඔයා කැමතිම දිස්ත්‍රික්කේ ජයග්‍රහණේ කරපන්න. අයි අපිත් මේ වෙලාවේ හතර වටේ සද්දෙම අහගෙන ඉන්නවා. මාවයි මගේ පවුලේ කට්ටිය ඔක්කොම, අම්මා ස්වර්ණමාලිවයි තාත්තා කපිලවයි අයියා තරිඳුවයි, ඊට පස්සේ අයියෝ ආවයි ලස්සන සින්දුවට එකතු කරගන්න කියලා. දැරණියගල දෙමැදින් මයුමි පබසරා මැසේජ් කරලා තිනවා, "Thank you මයුමි." ඒ වගේම රංජිත් දිසානායක මකුලොල්ලු ඉඳලා මැසේජ් එක දාලා තිනවා. ඒ වගේම රත්නපුරෙන් උදාරි ලස්සන සින්දුවකට පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම මඩපාත ලක්ෂ්මන් තමර නිශානි චේතනා පුංචි පුතා තේජ එවගේම පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔකේ අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම්. එවගේම සුබ සන්ධ්‍යාවක් වේවාසා. මම මේනක සඳරුවන් මේ වෙලාවේ මාතාව තමයි අහගෙන ඉන්නේ කියලා තිනවා. Thank you මේනක. ඔයාවත් එකතු කරගෙන අපි හවස 5 ඉඳලා 6 වෙනකම් වැඩ ටික පටන් ගන්න හදන්නේ. කෝල් කරන මැසේජ් කරන කට්ටියට තමයි මේ පැයේ chance එක තියෙන්නේ. මම wall post එකක් දාලා තිනවා. ඒකට comment එකක් දැම්මොත් ඒකත් මතක් කරන්නම්.

0: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි. රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
1: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.

0: Samsung ගන්න හොඳම තැනයි දම්රු.
1: NSB පාට පාට හපංකම් මෙවරත්. පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය. 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
2: එන්න
3: ෂා
2: පාරටම එනවා කෑමවල සුවඳ
3: රසත් එහෙම තමයි.
2: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
3: මම හැමදාම ගන්නේ Fortune oil නේ.
2: ඉතින් මොකද්ද වෙනස?
3: ක්වොලිටි එකම තමයි. අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune oil නේ.
2: ඇත්තම තමයි.
4: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරි මාස 24 න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී සියක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
9: ඒ කාලේ හිටම සින්දු.
10: රදවල් මල් රැංගු සිනමාට දේනු සේදිනා.
11: මේ කාලේ හිටම සින්දු.
12: වෙරළු මල් වෙරළු මල්
13: වෙරළු
9: කාලෙම ට්‍රෙන්ඩිං සිින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදයි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
14: NetFM Hello Hello සතියන්ත.

හවස පහයි විනාඩි 31යි වෙලාව. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට හිතා ගන්න බැරි තරම් වටිනාකමක් ඔයාගේ ජීවිතයට එකතු කරන ලොතරැයිය තමයි මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. අන්න ඒ නිසාම තමයි ඔයාට මම මේ මතක් කරන්න හදන්නේ. මෙගා පවර් ලොතරැයිය අරගත්තාම රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක් දීපු සුපිරිම දවැන්තම තෑගි දෙකත් එක්ක, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක තෑගි දිනා දීපු ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පවර් දැන් යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් සුපිරි දවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් වාට දිනා ගන්න අවස්ථාව තියෙනවා. රුපියල් 40කින් ඔයාගේ ජීවිතයේ සියලුම සීන සැබෑ කරගන්න නම් ඔයා කරන්න ඕන දකින පළවෙනි තැනම පළවෙනි තප්පරේම NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න එක. එනිසා ඉතින් සුපිරි තෑගි තුනක්ම දිනා ගන්න NLB මෙගා පවර් ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. ගයක් හදනවා කියන එක අපිට තියෙන සිහිනයක් නේද? ලස්සන ගයක් හදනවා කියලා කියන්නේ ලොකු බලාපොරොත්තුවක් නේද? හම්බ වෙන රුපියලෙන් රුපියල රුපියලෙන් රුපියල වියදම් කරලා ගෙදරට අවශ්‍ය කරන දේවල් පුළු පුළුවන් විදිහට ගෙනල්ලා දාලා, හරිද? බීමට අල්ලන ටයිල් ටික, ඊට පස්සේ දොරට ඇදි කර්ටන් අනම් මනම් මේ ඔක්කොම හරිම විදිහට අද කාලේට ගැලපෙන විදිහට ගෙනල්ලා ලස්සනට ගේ හදනකොට ගෙදර ඇතුළත නිමාව ලස්සනටම තියාගන්න නම් ඔයා මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාරණේ තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. සිවිලිමක් ගහනකොට ඔය කොහේවත් තියෙන සිලින් ෂීට් අරන් ආවිල්ලා සිවිලිම ගහලා හරියන්නේ නැහැ. අද කාලේට ගැලපෙන ඩිසයින් එකක් එක්ක දිගු කාලීන පැවැත්මක් තියෙන සිලින් ෂීට් එකකට ගියොත් තමයි ඒක හොඳ ආයෝජනයක් වෙන්නේ නේද? ගෙදරට ලස්සනක් විතරක් නෙමෙයි සිවිලිම කියලා කියන්නේ හොඳ ආයෝජනයක්. අනේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එකට යන්න කියලා. නැචරල් වුඩ් ලුක් එකක් එක්ක අද කාලේට ගැලපෙන නියම ඩිසයින් එකකින් තමයි කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක එන්නේ. අනිත් කාරණාව තමයි මේක වේයෝ කන්නේ නැහැ, දිරන්නේ නැහැ, ඊට පස්සේ රස්නේ නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට දිගු කාලීන පැවැත්ම 100%ක් ස්ථිර කරන්න පුළුවන්. අනිත් එක මේකේ මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ගියාක අලුතෙන් හදන කෙනෙක් නම් මේක හොඳට මතක තියාගන්න. හරිද? සිලින් ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ

වෙනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් සිලින් ෂීට් එකක් ෆික්ස් කරාට පස්සේ මැද්ද හිඩස් එහෙම තිබ්බොත් හරිද, ඊට පස්සේ පළුදු එහෙම පේන්න තිබ්බොත් හරි කැතයි නේද? හැබැයි ඒ වුණාට කලර් අප් සිලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන විදිහට මේක ෆික්ස් කරන්නත් හරිම ලේසි. ෆික්ස් කරාට පස්සේ හොඳ දැකුම් කළු නිමාවකුත් ගෙදරට එනවා. අන්න ඒ නිසා වාට ආකර්ෂණීය වර්ණ හතරකින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා කලර් අප් සිලින් ෂීට් එක. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් ගෙදර සිවිලිම අලුතෙන් ගහනවා නම්, හරිද, අලුතෙන් හදන ගයක් නම් ඊට පස්සේ තියෙන ගෙදර සිවිලිම අලුතෙන් රිපෙයාර් කරනවා නම් ඔයාට තියෙන හොඳම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. 0148 738 738 738 738 ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
1: ඔයා ගත්තෙත් Fortune Oil ද?
2: Quality එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
1: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil ම තමයි.
2: ඕල් තෙල් විතරක් ඒ
1: corn oil, sunflower oil,
2: ඔව් ඉතින්
1: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගා ගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
3: තය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්දේකක්කමට මම සිද්ධාලේප spray කළා.
4: සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ
9: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 6,85,000 සිට මුලින් 40%යි ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවේට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
10: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
11: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी में वेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना
12: ගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
13: නෙත් FM බුදු ගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
3: හිරු පායනෝමෙන් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

අවසපහයි විනාඩි 46යි වෙලාව ලෝකෙ කොහේටියත් වාමා වහගෙන ඉන්න මේ වෙලාවේ මම WhatsApp එක පැත්තට යන්න හදන්නේ මේ වෙලාවේ මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා හයි කොහමද සාමම මාෂි උකුවෙලින් මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඒ වගේම චාමර ස්ටෝස් එකේ සෙට් එක කළුතර පනාවිටියේ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා අපිත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා වැඩේ නියමයි අසා අපිත් අවසරයත් එක තමයි ඉන්නේ කියලා රොෂාන් ශාමා සෙනුක ඊට පස්සේ රුෂිකා එක ලක්ෂ්මන් මැසේජ් කරලා තිනවා Thank you ඔයාල සෙට් එකම ගොඩක් ආදරෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් හවස ගෙදර යනකොට වයිෆ් කෝල් එකක් දීලා කියනවා බබා ගෙදර හාල් ඉවරයි රෑට යන්න හාල් ටිකක් අරන් එන්න කියලා. තොරවා මොකද කරන්නේ? ළඟ කඩේකින් බැලලා හාල් ටිකක් ගන්නව නේද? හාල් ගන්නකොට කල්පනා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයා සල්ලි දීලානේ හාල් ගන්න. එතකොට ඔයාට සාමාන්‍යයෙන් හොඳ ගුණාත්මක හොඳ ක්වලිටි එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් ඔයා ගන්න ඕනනේ නේද? එතකොට එහෙම කියූප ගමන් ඔයා දන්නවා මම මේ කියන්න හදන්නේ හිරු සහල් ගැන තමයි කියලා. මොකද ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් සහල් වෙළඳ නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද අර මං කිව්වා වගේ ගුණාත්මක භාවයේ ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම අඛණ්ඩව රැකගෙන ආපු නිෂ්පාදනයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. අපේ අම්මලාගේ කාලේ ආච්චිලාගේ කාලේ ඉඳලම හිරු සහල් කියන සන්නාමය අපේ මුළු තැංගේදර වරදීන්නේ නැහැ. හරිද? ගුණාත්මක භාවයේ ඊට පස්සේ පවුලේ හැමෝටම ඒ කියන්නේ වාගේ චොයිස් එක මොකක්ද? ඒකට හරියන හාල් එක තියෙනවනේ හිරු සහල් එක්ක. විශේෂයෙන්ම දැන් ගොඩක් කට්ටිය ගෙවල් වල ඉන්නකොට දැන් ඔය සමහර වෙලාවට සමහර ගෙවල් වල තියෙනවා දැන් ඒගොල්ලෝ කන්නේ නාඩු හාල් විතරයි. ඊට පස්සේ කීරි සම්බා විතරයි. ඊට පස්සේ සම්බා විතරයි. ඊට පස්සේ සමහර ගෙවල් වල කැකුළු හාල් විතරයි. හරිද? මේ හැම එකක්ම හැම සාල් වර්ගයක්ම ඔයාලට හිරු සහල් හරහා මිලදී ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දැන් ගොඩක් කට්ටිය ආසයි පොඩි අය එහෙම සෑහෙන්න ආසයි අර මං කියනවා වගේ කැඩුණු නාඩු හාල් එක ඊට පස්සේ කැඩුණු කීරි සම්බ එක පොල් සම්බෝලයක් එක්ක හදාගත්තා නම් ඉතින් ආයි ඇත්ති පදමට කන්න පුළුවන්. ඒ නිසා මේ සියලුම සහල් වර්ග හිරු සහල් නිෂ්පාදන හරහා එනවා. ඉතින් ඒ නිසා ඔයාලට ළඟම තියෙන කඩේට ගිහිල්ලා ගෙදරට හාල් අරන් යද්දී නම කියලම හිරු සහල් කියලා ඉල්ලන්න පුළුවන්. එතකොට ලංකාවේ ඕන කඩේකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ හිරු සහල් වල තියෙන විශේෂත්වය තමයි ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ කෑම මේසෙට බත් වෙලා එනකම්ම මේ සියලු ක්‍රියාවලියන්ට වටිනාකමක් එකතු කරලා මේ සියලු ක්‍රියාවලියන් පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් යොමු කරලා හොඳම තත්වයේ ස්තරම්ම සහල් තමයි ඔයාට හිරු සහල් හරහා හම්බ වෙන්නේ. අනේ විශ්වාසයත් එක්ක තමයි අපේ ගෙදර මුළු තැන්ගෙට අනිවාර්යෙන් හිරු සහල් එන්නේ නේද? අනිත් කාරණාව හිරු සහල් වලින් බත් ටිකක් කිව්වහම මේක අපේ අම්මලා නිතරම කියන කතාවක්. මේ බත් එක නරක් වෙන්නේ නැහැ ගොඩක් වෙලා යනකම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර වෙලාවට ඔය සමහර වෙලාවට අපි බත් ඉව්වට පස්සේ උදේ 4:00-5:00 විතර දැන් වැඩට ගෙනියන්න ස්කෝලේ ගෙනියන්න ඉව්වට පස්සේ දවල් 1-2 වෙනකොට බත් එක පිලුණු වෙලා හස්බන්ඩ්ට නිකන් හරි දවල් 12:00 වෙද්දී කන්න බැරි වුණොත් වැඩ ගොඩක් අස්සේ හිර වෙලා නිසා කැම කන්න බැරි වුණොත් හවස 2-3:00 වෙච්ච ගමන් බත් එක සවුත් වෙනවා. ඊට පස්සේ ඉතින් විසික් කරන්න තමයි වෙන්නේ. මං කියන්නේ අපි හම්බ කරලා හාල් ටිකක් ගෙදරට ගෙනල්ලා බත් ටිකක් උයලා මේක අහක දානවා කියන එක අපරාධිනේ. හැබැයි වුණාට හිරු සහල් අරගත්තාම බය නැතුව පැය 7-8 තියාගන්න පුළුවන් බත් උයලා. අනිත් එක තමයි රයිස් කුකර් එකට දාලා රයිස් කුකර් එක ඔන්න එකේ තියන්න ඕනේ. විශ්වාසයෙන් කියන කතාවක් හැමෝම. ඉතින් එන්සාම තමයි මම ඔයාලට කියන්නේ රසට සුවඳට ගුණාත්මක භාවයෙන් ඉහළම විදිහට ඔයාලට බත් ටිකක් කන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් කඩෙන් ගන්න ඕන හිරු සහල්ම තමයි. ලංකාවේ ඕනම වෙළඳසැලකින් ඔයාලට මිලදී ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අපේ අම්මලා අපිට දෙයක් ලබා දෙන විශේෂයෙන්ම ගුණාත්මක භාවය ගැන හිතලානේ. ඒ නිසාම තමයි ගොඩක් පවුල්වල විශ්වාසයෙන් හිරු සහල් තෝරගන්නේ. හොඳ බත් එහෙක රහස තියෙන්නේ සහල් වල තියෙන ගුණාත්මක භාවයත් එක්ක. ඉතින් එන්සාම තමයි හිරු සහල් ගැන මිනිස්සු වැඩිපුරම කතා වෙන්නේ. ඉතින් එන්සාම ඔයත් ගෙදරට හාල් ගේනවා නම් ආයි ඉතින් අනම් මනන්නේ මේ වර්තින හොඳම තේරීම තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු සහල් හිරු පායනවමෙන් විශ්වාසයි. ඊට පස්සේ මම මේ වට කියන්න හදන්නේ අපේ වැඩේ ඉවර කරලා යන්න කලින් ජාතික දිරිගිරීමේ බැංකුව අපේ පුංචි දුවදරුවන් වෙනුවෙන් අරන් එන NSB පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන කාණ්ඩ 4ක් යටතේ තරඟය පැවැත්වෙනවා. ඔයාට මාතෘකා විදියට හම්බ වෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. ඔයා කැමති මාධ්‍යයක් භාවිතා කරලා චිත්‍රයේ වර්ණ ගන්වන්න හැකියාව තියෙනවා. ජයග්‍රාහකයන් ත්‍රිත්වයට, ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථානවලට වටිනා මුදල් තෑගි හම්බ වෙනවා. ඔක්තෝබර් මාසේ පළවෙනිදා දෙවෙනිදා තෝරාගත් කාණ්ඩ 4 යටතේ තෝරාගත් නිර්මාණ 15 බැගින් NSB ප්‍රධාන කාර්යාලයේ පැවැතෙන චිත්‍ර ප්‍රදර්ශනයේ සදහත් අවස්ථාව හිමි කර ගන්න පුළුවන්. මතක තියාගන්න ඕනි කාරණේ තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ නිර්මාණ බාර දෙන්න. වැඩි විස්තර දැනගන්න NSB නිල වෙබ් අඩවියට, එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට ගිහිල්ලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒකට මතක් කරලා මම දැනට යන්න හදන්නේ රෑ 9ට එනවා. එන්සයිටිං දිගරම net අහගෙන ඉන්න අපි රෑ 9ට
FM DJ Night Face to Face Attack Show පළවෙනි වටේ අවසන් තරගයෙන් හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. ගිහිල්ලන්නම් ජය වේවා. මම DJ Asa.

0: ഡെത്ത് ന്യൂസ് ജനതാവ് വിശ്വാസകരണ സത്യ ബ്രേക്കിംഗ് ന്യൂസ്
1: මෙන්න දැන් ලැබුණු පුවතක්. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා මෙම නියෝගය නිකුත් කළා. මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමරිකානු ඩොලර් ලක්ෂ 8ක් අල්ලස් ලබාගත් බවට සැකපිට මොහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මෙන්න එම පුවත නැවතත්. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා මෙම නියෝගය නිකුත් කළා. මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේ සිටියේදී අමරිකානු ඩොලර් ලක්ෂ 8ක් අල්ලස් ලබාගත් බවට සැකපිට මොහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

0: നെറ്റ് ന്യൂസ് ജനതാവ് വിശ്വാസ കരണ സത്യ ബ്രേക്കിംഗ് ന്യൂസ് ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැත FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
3: ಬೆಲ್ಲಿ ಕೊಂದೆ ವೇದನಾದ ಆತರೈಟಿ ಸಂಧಿ ವೇದನಾ ಹೋ ಮಾಶುಪೇಶಿ ವೇದನಾದ ಲೋಕ ಬೌದ್ಧ ಚಿಕಿತ್ಸೆಗೆ ದಿನ ವಿಡುವಿನ್ ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ವಿತಿನ್ ಸೆಪ್ಟೆಂಬರ್ 8 9 ಸಹ 10 ತಿದಿನ ನೊಮಿಲೆ ರೋಗ ಪರೀಕ್ಷಾವಕ್ ಅದಮಮ ತಾಂಡ 0174 22 17 877 ಹೋ 0177 511 39 18 ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ಒಬೇ ಸೂಯ ವಿನುವೆನ್
4: ಮಾಸ್ಟರ್ ಗೈಡ್ ಪ್ರಕಾಶನ 2025 ಸಮಗ ಉಸಸ್ ಪೆಲ ಪಸುಗೆ ವಿಭಾಗ ಪ್ರಶ್ನೋತ್ತರ ದೆನ್ನಿಕುತ್ ವಿಯತ ಚಿಲ್ಡ್ರನ್ಸ್ ವರ್ಲ್ಡ್ ಕೆರ್ನಿಯ ಮಾಸ್ಟರ್ ಗೈಡ್ ಬೊರೆಲ್ಲ ಸಹ ಲಂಗಮ ಪೊತ್ತಲಿನ್ ದೆನ್ ಲಬಾಗನ್ನ 0771 313 36 ಹೋಮಾಗಮ ಬೆರುಕೆಟ್ಟಿ ತವತ್ ಪ್ರೈಮ್ ಲೊಕೇಶನ್ ಎಕಾಕ್ ಪರ್ಚಿಸೆ ರುಪಿಯಲ್ 6,85,000 ಸಿಟ ಮುಲಿನ್ ಸೀಟ 40 ಇತಿರಿಯ ಮಾಸ 24 ಪೊಲಿ ರಹಿತವ ಗೆವನ್ನ ಕೊಟ್ಟಾವಟ ವಿನಾಡಿ 15 NSBM ಹರಿತ ಸರಸವೇಟ್ ಸಹ ಮಹಿಂದ್ ರಾಜಪಕ್ಷ ವಿದ್ಯಾಲಯಟ ಕಿಲೋಮೀಟರ್ 5 ವಟ್ರಕ ದುಮ್ರಿ ಸ್ಥಾನಟ ಕಿಲೋಮೀಟರ್ 6 ಯೋಜಿತ ರುವನ್ಪುರ ಅಧಿವೇಗಿ ಮಾರ್ಗಟ ವಿನಾಡಿ 5 ಮೇಗುಡ ಆರ್ಥಿಕ ಮಧ್ಯಸ್ಥಾನಟ ಸಮೀಪ ದೊರಿನ್ ಅಮತಾನ್ನ ಪ್ರೈಮ್ ಲ್ಯಾನ್ಸ್ 13 22
5: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙතින්
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
7: මුදලාලි
8: අනෝනා
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපි ඉස්කුරු ග්‍රැන්ඩිසි කු දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
9: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත ඔතවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
10: විජේ දාන්න ඔක්කොටම
9: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
7: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
12: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
13: දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
14: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
17: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
16: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
18: කීල්ස් නැවුම් බවයි අඩුම

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. අපි උපව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාත්‍රකාවට සැප්තැම්බර් 18 කලින් ඔයාලගේ චිත්‍රය ලංකා

0: අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය පහසු ගෙවීමේ ක්‍රම ආකර්ශනීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න 13.88 අමතන්න.
1: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
2: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත් මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරිපිටි භාවිත කර පහසුව වාසියාත් විඳින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරිපිටි භාවිත සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසියයි. පුල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: ඉතනම පාස් මතව කිදුර් ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලං වෙන්න එපා. ආය මුදරසෙන් බැරි වෙයි. හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net ahanna ahanna
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
5: වේලාව සවස 6 විනාඩි 30යි.
6: මහාද තාත් ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
5: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුයකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
7: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතිනු.

0: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 4 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාපරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම. මම තරංග රුක්ෂාන් ජයසේකර.
3: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල නාමල් රිමාන්. එයා බස් ගනුදෙනුවේ අල්ලස ගිනුමෙන් ගිනුමට මාරු වුණු හැටිත් හෙළිවේ. ජොන්ස්ටන් අතනංගුවට ගත්

0: චෝදනාවටම ව්‍යාපාරිකයෙකු දැලේ. තදට පායයි කියලා හිතුවට එල්ලිනෝ නිසා තද වැස්සක්. දසුන් ශානක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි. අද දවසේ මාතෘකාව නාමල් රාජපක්ෂ සහ ජොන්සන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම. ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු සමග අද දවසේ සත්‍යනාවරණය මෙතැන් සිට. අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පස්වරුවේ නියම කළා. අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා මෙම නියෝගය නිකුත් කළා. මාත් ආන්දෝලනයට තුඩු දුන් එයා බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් $800,000 අල්ලස් ලෙස ලබාගත් බවට සැකපිට මොහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් සය මාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවයි. ගුවන් යානා මිලදී ගැනීමට අදාළව සිංගප්පූරුවේ බැංකු ගිණුමකට ලද යුරෝ මිලියන 1.4කට අධික මුදලින් ඇමරිකානු ඩොලර් $800,000 මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් ගිණුමකට තැන්පත් කරවාගෙන තිබෙන බවද එහි සඳහන්. පසුව ඊට සමාන වන පරිදි රුපියල් මිලියන 100ක මුදලක් එම ව්‍යාපාරිකයා ලබා 2014 සහ 2015 වන වසරවලදී අවස්ථා කිහිපයකදී ලබා ගැනීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. අදාළ ව්‍යාපාරිකයා ලබා දුන් ප්‍රකාශ සහ ප්‍රංශයේ යාබස් සමාගම නිලධාරීන් අල්ලස් කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි සහ විමර්ශනවලදී අනාවරණ වූ ලේඛන පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව වැඩිදුරටත් පැවසුවේ. නාමල් රාජපක්ෂ මහතා ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේද අද අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසුවේ රාජපක්ෂ නාමයක් නොමැතිව ආණ්ඩුවට ඉදිරි ගමනක් නොමැති බවයි.
1: හිට ජනාධිපතිතුමාට කළුතර ගිහිල්ලා කියන්න දෙයක් තියෙන්න ඕනේ. මොකද ජනාධිපතිතුමාට මම අභියෝගයක් කරනවා, පුළුවන් නම් එතුමාගේ රැස්වීම මාලා රාජපක්ෂවරුන්ගේ නම කියන්නේ නැතුව නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම කියන්නේ නැතුව පුළුවන් නම් ඔබතුමා රැස්වීම මාලාව කරන්න පුළුවන් නම් ඔබතුමා මේ අවුරුදු දෙකේ රටට කරපු වැඩ ටික කියලා රැස්වීම මාලාව කරන්න. හැබැයි අද 12 වෙනිදාට එන අනුරාධපුරේ රැස්වීමට බය වෙලා නාමල් රාජපක්ෂ මැතිතුමාව අල්ලස් දූෂණ කොමිසමට ගෙනෙලා බය කරන්න හදනවා නම් ඒව කරන්න බෑ. රටේ ජනතාවගේ ප්‍රශ්නේ, ඒ වගේම ගොවියගේ ප්‍රශ්නේ මූලික කරගත්ත අනුරාධපුර රැළිය අනිවාර්යෙන් කරනවා.
0: ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ සමාජික සංචි වෙදිරිමාන මහතා පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා මෙවැනි දේශපාලන පීඩාවන්ට මුහුණ දීමට සූදානමින් සිටි බවයි.
2: මේ දේශපාලන පීඩාවට දැන් අවුරුදු 11ක් තිස්සේ මුණ දෙන්නේ 2015 ඉඳලානේ මේ කතන්දරේ.
3: 12 වෙනිදා ඔබතුමා රැස්වීම කරනවද?
2: නෑ, මෙහෙමයි. මොකක්ද වෙන්නේ කියන එක අපේ පාලනයෙන් බැහැර කරනවා. 12 වෙනිදා රැස්වීම නිශ්චිතවම තියෙනවා.
3: ඕන දෙයක් නොට්ටි.
2: මෙහෙමයි, එතුමා මුලින්දලම ඒ ස්ථාවරයේනේ ඉන්නේ. කිසිසේත්ම මේ කාරණාව මත අපේ දේශපාලන මෙහෙයුම නතර වෙන්නේ නැහැ.
3: දැන් කැබිනට් ප්‍රකාශ කරලා ඒක එතුමා කරපු වැරදි එතුමා දන්නවද කියලා.
2: නලින්ද එක කිව්වේ මේ ස්වභාවික ප්‍රකාශයක් විදිහට නෙවෙයි, හිත ඇතුලේ තිබෙ වෙන එකක් කියලා මට හිතෙනවා. නලින්ද මම දන්නවා, මට හිතෙන නලින්ද වගේ මිනිස්සුත් කැමති නැතුව ඇති ආණ්ඩුව කරන මේ වැඩ ගැන.
0: හිටපු අමාත්‍ය සීබී රත්නායක මහතා පැවසුවේ මෙවැනි ක්‍රියාවලීන් දේශපාලන ගමන නතර කළ නොහැකි බවයි.
3: රැලිය කැන්සල් කරනවද?
4: ඊට වැඩි ඉතින් රැලි දානකොට රැලි පෑ ඇතුළට දාලා හැමදේම කරානේ. අපේ ගමන අපි යනවා, ඔවුන්ගේ ගමන ඔවුන්ගේයි. ඒකාධිපති පාලනයක් නෙවෙයි මේක. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් කන්නේ. අපි මවන්න හොඳ නැහැ. මේක දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. එක එකව කතා අහලා වෙලා දාලා වෙලා ඒක දාගත්තම ලුකුයි කියලා හිතෙනවා. නමුත් රටට වෙන හානිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
0: කෙසේ වෙතත් විපක්ෂයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ පොලිසිය විසින් නිසි තොරතුරු පදනම් කරගනිමින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
5: මට හිතෙන්නේ තාජුඩීන්ගේ සාක්ෂි කොහොමද හැදුවේ කියලා අම්මගෙන් අහගන්න පුළුවන් නම් නාමල් රාජපක්ෂට සෑහෙන්න වටිනවා. ඒ නිසා පොලිසිය ඉදිරිපත් කරන රුසාවියට තහවුරු කරන්න බැරි සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා මේ රටේ මහජන දේපොළ හොරා කාපු අපරාධ වලට සම්බන්ධ මිනිස්සුන්ට ඒවට පරීක්ෂණ කළා තමයි සාක්ෂි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඉතින් රුසාවියම තමයි නාමල් රාජපක්ෂට මේවා කියලා බේරගන්න තියෙන්නේ. මොකද මාධ්‍ය රිකුව කියලා මේක බේරෙන්නේ නැහැ. ඒ බොරු නම් සාක්ෂි අසාධාරණ නම් ඒවා රුසාවියට කියන්න පුළුවන්. ඉතින් රුසාවියට කිව්වහම තමන්ගේ නීතිඥයෝ ඉන්නවනේ. ඒ නීතිඥ මහත්තයෝ කියයි. ඒක නිසා දැන් මේ කියන්න දෙයක් නැති වුණාම අහුවෙන හැම පොලිසියලත් බයිනවා, රුසාවියලත් බයිනවා, අහුවෙන හැම නෑ වැරදි කරනකොට ඒගොල්ලෝ විසිසේ වැරදි කරා නීතිය ක්‍රියාත්මක කරනකොට දැන් ටිකක් ඒගොල්ලෝ දන්නවා නීතිය ක්‍රියාත්මක කරන මොකද දැන් තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුව ඒ නිසා ඒ ජනවරමේ ආපු අභිලාෂයන් ඉටු කරන්න මේ ආණ්ඩුව අපි වැඩ කරමින් තියෙනවා
0: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවෙකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන අය අපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියම කළා අල්ලස් කොමිසම නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝදරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ සැකකරුවන් රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීරප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන බවත් නියම කළා. හිටපු සමූපාකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව අද නිවේදනයක් නිකුත් කළා. ඒ ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව පැවසුවේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රංගහල් සඳහා පුටු මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියෙන් යුතු අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය පසෙකලා ඩිසයින් පොයින්ට් සමාගමෙන් පුටු මිලදී ගැනීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි. එතුලින් රුපියල් 79,73,154 පාඩුවක් ඉංජිනේරු කාර්යාලයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශවල සිදු කර ඇති බවටද චෝදනා එල්ල වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික සමාගමේ හිමිකරුවන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා නැමැත්තාද අද අත්අඩංගුවට ගත්තා. මෙලෙස අයිතු සහගත වාසියක් අත්කර දීම සහ දූෂණය නැමැති වරදට ආධාර අනුබල යද්දීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව පැවසුවේ. අධිකරණයේ ස්වාධීනත්වයේ සහ පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලඥයින් අද විවිධ අදහස් පළ කළා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.
6: ජනාධිපතිතුමා කිව්වා විශාල සංශෝධන ප්‍රමාණයක් මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයට එතුමා එකතු කළ තියෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ කුමන සංශෝධනයද නඩු විභාග වේගවත් කිරීම සඳහා ඔබගේ ආණ්ඩුව ඉදිරිපත් කළේ? නැත. ඒ වගේම අධිකරණයේ පරිපාලනය විධිමත් කරන්නේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා නඩු විභාග වේගවත් කිරීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත කුමක්ද? සම්මත කරලද නීතිය කුමක්ද? නැත. එකල තියෙන එකම දේ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම. ඒකෙන් නඩු විභාග ඉක්මන් නොවන
0: පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා දේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
7: රටක් නීතිමය ලෙස ශක්තිමත් වෙනකොට නීතියේ විධානයේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස පිළිබඳව මේ රටේ ජනතාව හොඳටම දන්නවා. ඒ නිසා රටේ ජනතාව කලබල වෙලා නැහැ. විපක්ෂයේ කලබල වෙලා ඉන්නවා. මොකද තෝරු මෝරු අපේ රටේ නීතියේ දැලෙන් ගැලවිල ගිය අය. හැබැයි තිබුණු නීතිය තමයි හාල්මස්සෝ මැස්සෝ අහුවෙන නීතිය. ඒ වෙනුවට තමයි ඇත්තටම මේ අධිකරණ ශේෂය ඇතුලේ වෙන මේ පරිවර්තන.
0: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.
8: ද වෙනකොට මේ රටේ විධායකයත් ව්‍යවස්ථාදායකයත් කියන්නේ එකම පක්ෂයකට නතු වෙච්ච තත්වයක්. ඒ නිසා දැන් කුළුණු තුනෙන් දෙකක් සම්පූර්ණයෙන්ම ආණ්ඩුව සතුව තිබෙනවා. තුන්වෙනි කුළුණ අධිකරණයේ ස්වාධීනත්වයේ කියන කාරණේ ඉතුරු වෙලා තිබුණා. මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කරනවා කියලා කියන එකෙන්ම අදහස් වෙන්නේ දැනටම ඉන්න විනිශ්චයකාරවරුන්. ඒකෙන් අදහස් වෙන්නේ අත් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට අත දෙවීම කියන කාරණේ.
0: විතත් විපක්ෂයේ නෙළවෙන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් පළ කළා. ඔහු කියා සිටියේ වැරදි කළ පුද්ගලයන් වේ නම් ඔවුන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.
9: නාමල් මාත්‍යා තමයි දන්නේ කොයි කාලේ ඇතුළට යන්නේ වේදි කියලා. මොකද නාමල් මාත්‍යා කරපු ඔක්කොම අපි දන්නේත් නෑ හරියට. අපි ටිකක් දන්නවා. උසාවිට අඩු ගොඩුක ගොනු කරලා තියෙන යම්කිසි ප්‍රමාණයක්. ඒ ටික ගැන හිතලා 12ට කලින් යන්න වෙනවද? තව එයා නොදන්න, කියන්නේ අපි නොදන්න උසාවියේ නොදන්න දේවලුත් මොකක් හරි මොනාරි මාට්ටුවේ කියලා යන්න වෙනවද කියන එක අපි දන්නේ නෑ. මොකද දැන් මේ ගැට ගැහිලා තියෙන ජාලෙත් එක බලපුවම අපි හිතුවේ නෑ නකිල විරාජ්නේ හිටපු ඇමතිතුමාට හොඳයක් වෙයි කියලා. අපි දන්නේ දන්නේ නැහැ අපි මේ දිගවල කතා කරෙත් නැහැ. කොහෙවත් යන්නේ නැහැ ඇදි ඇදි එනවා දැන්. ඒ කියන්නේ ජාලේ ලියාගෙන යනකොට ඒ සම්බන්ධතා එළියට එනකොට අපි එළියේ කතා කරපු ප්‍රසිද්ධ දූෂණ දේවල් වලට අමතරව ගොඩාක් ඊට චුට්ටක් අඩු ලෙවල් එකේ ඒවා සහයි සමඩිට වැඩි ඒවා වෙන්නත් පුළුවන් එළියට එනවා.
0: එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් ඉදිරියේදී තද වැස ඇතිවීමේ සම්භාවිතාවක්ද පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පවසනවා. එල්නිනෝ තත්ත්වයේ බලපෑම් පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
10: අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අන්තිමේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැසි ආරම්භ වේවි කියලා. අන්තර්මෝසම් කාලයේදී දිවයින පුරා ව්‍යාප්ත වෙලා අපට හවස් කාලයේදී වැස්ස ලැබෙනවා. ඒත් එක්ක මේ එල්නිනෝ තත්ත්වයකදී එම වැස්ස වැඩි වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ සාමාන්‍යයට වඩා වැසි ලැබෙවි කියලා. ඒ නිසා මේ වැස්ස අපි හිතනවා ඊසාන දිග මෝසම පටන් ගන්නවා දෙසැම්බර් මාසේ. ඒ දක්වාම පැතිරේවි.
0: කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා සුපිරි තුංගිරියව් ක්‍රීඩක දසුන් ශානක සමත් වී තිබෙනවා. ඒශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී SKN පෙට්‍රිස් කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක මෙම තරගයේදී පන්දු 43 කදී රැස්ක ලකුණු සංඛ්‍යාව 121ක්. ඒ 4/8ක් සහ දෙවන 10/12ක්ද සමගයි. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වී තිබුණේ 281.39ක් ලෙසයි. දසුන් ශ්‍රී ශතකයේ වාර්තා කළේ පන්දු 39කදී. යනුව මීට පෙර ඇන්ඩ්‍රිය රසෙල්, ටිම් ස්කයිෆර්ඩ් සහ ශිම්රන් හිට්මය පන්දු 40කදී ශතක රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාව දසුන් ශානක මෙහිදී බිඳහෙළුම් ලැබුවා. දසුන්ගේ මෙම විශිෂ්ට ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පෙට්‍රිස් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 235ක් රැස් කළා. පිළිතුරුන්ම ක්‍රීඩා කළ ශාන්ත ලුක්සියා කිංග්ස් කණ්ඩායමට පන්දු 13යි පන්දු 5කදී රැස් කරගෙන හැඳිගුයේ ලකුණු 98ක් පමණයි. යනු දසුන් ශානක නියෝජනය කළ කණ්ඩායමට මෙම තරගයේ ලකුණු 137ක දෙවන්ත ජයක් හිමි වුණා. මේ අතර දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේ 20/20 සහ එක්දින කණ්ඩායම් දෙකටමද කැඳවා තිබෙනවා.
11: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
13: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
14: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
15: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
16: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
17: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
18: අපේ අම්මා ගෙදර ආවද?
19: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්.

0: ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200200
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: සසර මග නැවතුමට උතුම් සත්‍යර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
3: ශෝක්‍යාවලෝකනය.
4: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස නත්ති ශෝකෝ. ශෝකයක් නැත. කුතෝ භය. භයක් කොයින්ද? එන එදාට ශෝකයත් අවසන්, භයත් අවසන්.
2: පූජනීය මාපලකම සොසිල වංශහිමියන්ගේ වැඩමවීමෙන්
3: සෑම සෙනසුරාදාවකම උදේ අටට
2: ශෝක්‍යාවලෝකනය
3: මොනිපන දෙන සසර නිවීමට
5: FM 95.8 Net FM දිවයින පුරා

0: Ano pahen? Ano hatrai dashma aten?
1: Net
0: Net FM.

පට්ට ග්‍රීෂ්ම වෙලාවක ආත්ම නිවා ගන්න අකැපම අකැප දුම් රොටුවක් මං මගේ පෙනහළු සිසාරා මට නොතේරෙන ගමන් කෙරෙව්වා. ඔබත් හරියට දුම් රොටු වගේ, මං දන්නවා ගුණයි කියලා. ඒත් පට්ටම ස්ට්‍රෙස් වෙලාවක ඔබේ බැල්ම මට වශයක් ඉනාවක්.

ජීවිතෙන් අංශුවක විතරක් පණ තියෙනවා. ඔබේ ඇස් මගේ ඇස් ඉස්සරහා නිවිනි විදල්වනවා. ඉතින් මම මගෙන් අහනවා, මෙහෙම මම මැරිලා යන්නද? ඉතුරු වෙලා තියෙන පණ ටිකට ආයෙත් පණ දෙන්නද කියලා මටම මාව කියව ගන්න බෑ.

මගේ හිතළඟ නතුරු වුණේ ඇයි කවදා හරි මට කියන්න. ඒ කවදා හරි කියන දවස කවදාවත් උදා නොවන ආත්මේ ආසයට ඉන්නවා. ආදරණීය තරංගාට. ඒයි දිවෙව්‍යා. අවුරුද්දකුයි ඊට ටිකකට වැඩිය නොයි මේ. තිත්ත කැපචිනෝ පාට පිරිමි ඇස් දෙකක් දැක්කහම ඔය ඉස්පිලි පාපිලි ඇලපිලි පපුවස්සේ ඩිගා නටනවලු. මවද්දී පැමක ඡායාවන් මැවෙනවලු ලෝභ නැතුව මේ පිරිමි ඇස්. ගෑනු ආසම ඔව් ගෑනු ආසමුන්ගේ අන්තිම ආත්මෙත්තේ ඇස්වලට සින්නක්කරයටම ලියලා දෙන්නලු. හැබැයි මෙහෙමයි ඉති. සමහර ගෑනු ඉන්නවා සින්නක්කරයට ආත්ම ලියලා දීලත් මැරි මැරි ඉපදෙන. ඒ උන්ට සින්නක්කරයට ලිව්වත් අර උද්දච්චස් දිහා අංශක 45කින්වත් බලන්න බැරි නිසාලු. අනේ මන්දා. මමත් එහෙම එකෙක්ද දන්න. කොහොම වුණත් තිවෙව්‍යා. මං තාමත් මඟ බලන් ඉන්නවා. රෑහස ලස්සනම තරු රටාව. ඔයාගේ ඇස්වලින් දකින්න. බලාකුළු ආදරවන්තී.

శుభమ శుభమందారం రేఖాక్క. అయ్యోయా ఒయ్యతారమ్మ గేస్తే గడి బాయ మామ నే వాడ వరదిలా నెత్తెముకో అయ్యేనా మంగు హ్యాదే బెల మహక బలాగాన్నే ඒ අකමැති නිසා නෙවෙයි. ඔය ඇස් තමයි මන් දකින්න ආසමේත් බම් බයයි. මට ආයෙත් ආදරය කරන්න හිතයි. මං කොහමද මොනි දිහා බලන් ඉන්නේ. මට ඒක කියන්නත් බයයි. ඒක හිතන්නත් බයයි. ඔය ඇස් දිහා බලන්නත් බයයි. ඔව්. මං ඔය ඇස් දිහා බලන්න බයයි. මකද කිව්වත් එහෙමනොත් මට ආයෙත් ආදරය කරන්න හිතේ. පබෝ.

0: मन दारम रह हताई विनादी विसी एकाए
1: अम्मे रंबुटा
2: गिनी गनान दीला कैसा हदा करने दा हदन ने
1: इहे मगनंग ने है
2: अनेक कील से के हमे इलेवल पलतुरक में फ्रेश
1: ओने नंग मेक कलिंदर नंग हिटिया नंग अतन में तेरा रास्ते आदवे ने ने
3: कील्स नयों बावाई अडू मुमिलाई
4: जयग्रहणीय एकम अरमुना करगानी मीन දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆෙම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද කවුද අද රෑ නවයට නැතෆෙම් DJ Night Face to Face Attack Show Attack Show
5: Brought to you by
6: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමීමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-1135-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
9: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
11: පොත් අපගේ net වගේ
12: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4

හොරෙන් හොරෙන් බලලා හිනා වෙන මම බැලුවේ නැති වුණා මෝරවණ ඔය ඇස් තමයි මාව හැමදාම අතරමං කළේ යන ගමන පය පැකිලිලා වැටි වැටි ඔළුව හත් අට පොලක් වද්දගෙන ඒත් මට්ටු නොවි ඔට්ටුවේ ව්‍යායාම හරිලා බලන තරමටම කතා කරන ඔය ඇස් දෙක සින්නක් කරවම ලියාගෙන ලොකෝ ගමනක් යන්න හිතාගෙන හීන දැකපු මගේ ඇස් දෙක කොහොමද අමතක කරන්න ඔයාට තියෙන්නේ මට අයිති ඇස් දෙක නිර්නාමිකයි

ඒ වගේ තද්ද කළු ඇස් දෙකකට මම මේතරම් වශී වුණේ කොහොමද කියලා. පිච්චුණත් උනමක් හොයාගෙන හිතාමතාම මම පැන්නේ ගිනි ගොඩකට. කමන්නේ මං හැමදාම ආදරේ. පිච්චුණත් උනමක් හොයාගෙන හිතාමතාම මං පැන්නේ ගිනි ගොඩකට. ඉතින් මං හැමදාම ආදරේ. බොහෝ අය නිර්නාමිකයි. මං හිතන්නේ ප්‍රේමයට පැහැයක් නෑ. ඇපල් මලක් තරම් සෞම්‍ය තරංගක්කේ ඔයාට සුබ මන් ධර්ම රැක් වේවා. දන්නවද? තත්පරයක් වුණ තෝරාවක් වන් දිගුවකට රැගෙන යන්න පුළුවන් මායාකාරී සිදුවීම් මේ විශ්වය සිදුවන විත්තිය. දැන් මම මේ කියන්න යන්නේ එහෙව එක්තර මායාකාරී අයිස් දූ දවසක් ගැන. එනිල් පාට ඇස් මට මොන ගැහෙන හරිම ලස්සන කොළ පාට වරුවක්. දුඹුරු පාට තැපැල් පෙට්ටියක් ළඟ තැපැල් පත් මිටියක් තුරුල් කරන් හරිම සංයමයෙන් එයාගේ වාරය ලැබෙන තෙක් බලන් ඉන්න සන්සුන් ග්‍රීක ආත්මයක්. විවිධ වර්ණිත ඇස් කොයි තරම් මුණ ගැහුණත් කොහොමද දෙයනේ ග්‍රෙගරි නිල් පාට ඇස් දෙකක් මගේ මුළු ආත්මයම එක නිමේෂයකට අතරමං කළේ කියලා අදටත් මම මගේ මානෝ. බල ගැන කම්මුල් තරමටම ඒ ඇස තරී ලස්සනට හිනාවන තරම් හරියට කහම ගහපාටි සූර්යකාන්ත බලක් වගේ. ඔව් මං එක විනාඩියක් ඒ හිනාවේ දිහා නැවතිලා බලන් ඉන්නති. ඒක හරියට හිරිගඩු පිපෙන හීතලෙ මින් සුවඳක් මං වටේ වැළුණා වගේ. ඉතින් මම විශ්වාස කරනවා මේ ලෝකේ අන්ත දෙකේ අපි ජීවත් වුණත් ඒ ඇස් මේ මං වෙනුවෙන් ජීවත් වෙනවා ගා. ගාඩිනිය මල් කිනිත් එකට මුවා වෙලා දුන්නු දුන් බෝමයක් පොරොන්දු ආත්මයක් ආත්මයක් ගානේ එවලාස්ටික් මලක් වගේ අරන් යනවා ගැන විශ්වාසයි මට. කල්පයක් වුණත් කම් නෑ ඉතින්. ඒ ඇහි මත රෝස පිටි තවරන්න එක දවසක් එනවා නම්. නෝරා තිනුවිල් නහොත් නැතු අනුත්තරා. කල්පයක් වුණත් කමක් නෑ ඉතින්. ඒ ඇහි මත රෝස පිටි තවරන්න එක දවසක් එනවා නම්.

0: மன்னாரம் ரே வித் தரங்கா.
1: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
2: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
3: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ

sabman daram ra taranga nuba yave mawa hoya gena nube kala yage wadaman ai mage aadare madhi unaya mata tamat hita ganna beride eka komat mage aadare taram aadareyak nan oyata kaagen wat labenna ai kiyala man dannawa et mage aadare mama apata yawanna kemathi na ඒ ආදරේ මල් ළඟම තිබුණ දැන් ආරක්ෂා සහිතව. දරණිගල චමරි මට ඇහෙනවා ඔබේ හිත ටික ටික හයිය වෙනවා. පෙරලියුම් වලට වඩා මේ ලියමන ඇතුලේ ගැහෙන හිතක හයිය මට ඇහෙනවා. මං ආසයි ඔබට තිබෙන ලස්සන මාදරයක් නිසා ඉක්මනින් ඔය හිත සුවපත් වෙනවා අහන්න මං ආසයි.

0: rẻ,
1: anh ta rắm rẻ.
2: එදා සංසය 47දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
2: 1958දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69දී හඳටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේස් එකක් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි
10: Samsung ගන්න හොඳම තැනයි Damro.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
13: ඔව් ඉතින්
12: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: රකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
6: Net FM Algo Town
18: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
19: බෙල්ලේ කොන්දේ වේදනාද? ආතරයිටිස් සන්ධි වේදනාව හෝ මාංශපේශී වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් Active Plus වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම තණ්ඩා 0.34 22 17 870 හෝ 0.77 511 39 18 Active Plus ඔබේ සුවය වෙනුවෙන්.
20: ඒ කාලේ හිටම සින්දු
21: වැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිනා
22: කාලේ හිට්ම සින්දු
23: වෙරළු මල් වෙරළු මල්
24: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල ඔයාගේ
25: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් සින්දු එක දෙකට අහන්න
26: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
27: Net FM Hello Hello Satyantra
26: අහන්න අහන්න
0: මන්දාරම් රෑ විත් තරංගා
28: 27 සංවත්සරයේ සමරණ කළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන මතක් කරන්න ඕනේ. මේ පාර සැප්තැම්බර් මාසේ 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනකල් BMI සීජ් පරිශ්‍රයේදී තියෙනවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකල් කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී අරගන්න ඔබ එන්න ඕනේ. කියවීමෙන් සම්පූර්ණ වෙන සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය නිල ගුවන් විදුලිය ඔබේ ආදරණීය Net FM. පොත් කියලා කියන්නේ අපේ net වගේම කොටසක්. මතක තියාගන්න.

මං ආසම ඇස් දිහා බලන්. ඒත් මට බලන්නම බැරි ඔයාස් මොකද මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ඒ ආදරේ මගේ වචන වලින් කියන්න බැරි වුණත් මගේ ඇස් වලින් ඇහට කියවෙයි කියලා බයයි. කී වතාවක් නම් කීවතාවක් නම් ඔයා ඉස්සරහ ඉඳගෙන මං ඔයාට ආදරේ කියන්න හිතන්නේ නැතිද? ඒත් වචන දෙක තුනක් තොල්ලඟට ඇවිත් ආයෙමත් මේ හඬවම හිත ඇතුළට ගියා. ඔයාට නොදැනෙන්න ඔයා දිහා බැලුවා. ඔයා බලනකොට හොරෙන් ඇස් අහකට ගත්තා. ඔයා හිනා වෙනකොට මගේ හිත ඇතුළෙන් මං හිනා වුණා. ඔයා දුකින් ඉන්නකොට මටත් නොදැනීම මගේ හිත රිදුණා. ඒ හැම දෙයක්ම ආදරේ කියලා ඔයාට කියන්න බැරි වුණා. ඒ නිසාම මගේ ආදරේ වචන වලට වඩා නිහඬ වුණා. මං ඔයාට කවදාවත් නොකියපු ඒ ආදරේ තාම මගේ හිතේ තියෙනවා. ඒක අයිති කරගන්න ඉල්ලන්න නෑ. ඒක අයිති කරගන්න ඉල්ලන ආදරයක් නෙමේ. ඔයාලගින් මට ඉන්න බැරි වුණත් දුරින් ඉඳගෙන හරි ඔයා සතුටින් ඉන්නවා බලන්න හිතෙන තරම් සුන්දර නිහඬ ආදරයක් ඒක. ඒකයි මට ඔයාස් දිහා බලන්න බැරි. මොකද ඔයාගේ ඇස් දෙක මගේ නොකියෝ ආදරේ එකම සාක්ෂියින්ද අන්න ඔගේ හිටියට මං ආදරය කළේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. කියන්න තරම් ධෛර්යයක් නොතිබුණාට අමතක කරන්න බැරි වුණා. ඔව් ආදරය කළේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. කියන්න තරම් ධෛර්යයක් තිබුණ නැහැ කියලා. නිහඬ කවිකාරයා Milan Malaga.

0: FM 아누 바헨 아누 하드라이 다시마 아텐 넷 FM
1: Talk to us on 255-3363

0: मंदा रमराठाई विनाडी दहा हाथाई
1: अम्मे रंबुटा
2: गिनी गनान दीला कैसा हदा करने दहा दान में
3: इहे मगनांग नहें अनेक कील्स के हमें इलेवल पलतुराक मो फ्रेश
2: ओने नंग मेक कालिंदा नंग हिटिया नंग अतने में तेरा रास्तियाँ दुवेने ने
4: कील्स नयों बावाई अडू मुमिलाई
5: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆෙම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
6: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
7: SMS එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්
8: දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න
9: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරන විශේෂඥයා

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: ஆதரணீய தரங்கா, මේ කවුරුදුකන්න නාවක් ලස්සන කතාවක්. ඒත් අවසානේ දුකයි. පාසල් යන මම බලාගෙන හිටිය ගොඩාක් කල් උදේට. බිම බලාගෙන යන සුදුපාට ගවමැද හරි මහින්සකයි ඔයා. ආදරේ කියන ගොඩාක් කල් බලාගෙන හිටියා. එහෙම කිව්වේ එයා. මට ආදරේ කරපු එයා. අපි අවුරුදු ගණනාවක් ආදරෙන් ඉඳලා වෙන් වුණා. දැන් ඒක දුක්බර මතකයක්. ඒත් ඉතින් ඒ දුක් බැර මතක අතරේ ලස්සනම හීනකයා තාම ඉන්නවා මංශ්‍යාමා. අන්සතු ප්‍රේමයක් වෙනුවෙන් ජීවිතේ පුරා පාරමිතා පෙරුගේ කුරුලෙකුගේ විරහ ගීතයයි මේ. මං ඔබට ආදරය කළා. ඇයි පිල්ලමක් සිනා බින්දක් සංසාරයක් ගානේ. මං මැනික ගැන ප්‍රාර්ථනා එක්කව කළා. ඔබ මගේ ඇඟිලි තුඩු ඇල්ලහම මං ඇස් පියාගත්. ජීවිතේ හොටන් තන්නේ දිය කඩිත්තක් වගේ හිතලා වුණා. ඇත්තමයි මං ඒ වතුර කඩිත්තෙන් නටන මාළු පැටියෙක් වුණා. කාලය ගත වුණා. ජීවිතේ කොලහල නැගින් මහනෙට තුරුළු වුණා. ආදරය හොඳටම හිත රිද්දෙව්වා, මා වැඩෙව්වා. ඒත් ගිම්හන කාලේ පුරාවටම මං හී නැහින්ද ඔයා ගැන. වසන්තේ නාවට කමක් නෑ. කටුවලක් පාමුලාරි ජීවත් වෙන මැනික. අනේ මට ඔබ ඕනෙමයි. ලොවේ නබිමන්, නොවේ යහමන්. හිමි වනත් මට පුළුවන් තුරුලලා මිය දෙන්න ඔබේ වසත් පපුවට. එච්චරයි මට ඕනේ. ලක්සිරි ඩයස් වීරසිංහ මාතර තෙලිජ්ජ විල සිටා.

ලස්සනම ලස්සන බන්දාරම් රැක් වේවා තරංග. දැන් නොද මම දවසක පොළවට නොදැනෙන අඩි තියලා බිම බලාගෙන හැමෙමෙට ගිහින් බුලත් හෙප්පුවක් එක පිරිමි පරහණකට දික් කළා. හරි මක බැත්තෙන්. කවදාවත් නොදකපු කෙනෙක් මට දකින්නවත් ඕනේ උනේ නෑ තරංග. ඒත් මුකුත්ම නොකිය මම දිහා බලන් ඉන්නව දැනෙනකොට මටත් නොදැනීම ඉස්සුන මගේ ඇස් දෙකට අහුනේ හිනා වෙන ඇස් දෙක. ඒ මොහොතේ මාව සින්නක් කර ලියාගත්තද මන්දා. දැන් ඒ වගේම පුංචි ඇස් හතරක් මං ළඟ තිබුණත් මම දකින්න ආසම මගේ පැටවු දෙන්නගේ අප්පච්චිගේ ඒ මායාකාරී ඇස් දෙක තරංග. ඒත් මම ඒ ඇස් දිහා බලන්න බය වෙන මුකුත් නිසා නෙමෙයි, ඒ ඇස් දිහා බැලුවොත් ඒ ඇස් හතරේ අතරමං වෙන නිසා. ඒ තරමට මං ඒ ඇස් දෙකට ආදරේ. අනේ ඉතින් නම ලිව්වේ නැත්තේ. කොච්චර ලස්සන ආදර කතාවක්ද, හරි ලස්සනට ලියලා තියන්නේ. අකමැත්තෙන් බුලත් එප්පු අරන් ආවට ඊට පස්සේ මුළු ආත්මයම ලියලා දුන්න නේද ගෑනු ළමයෝ. අන්නකට තමයි කියන්නේ ඇස්වල තියෙනවා මායාවක් කියලා. දෙන්නත පුරා පිරි කඳුලලි පිටාරයට හසුනවන්න. ස්තුතියි ඔයා කිව්ව දේවල් වලට. අහලා තියෙන්නේ මොකද්ද මේ? ආදරය සල්ලි ළඟ පරාදයි නගෝ. මම දියතලාවෙන්. එහෙනම් ඒ පරාද වෙලා තියෙන්නේ ආදරේ නෙවෙයි, ඔයා රැවටිලා. ආදරේ සල්ලි අතරේ ලොකු ගැළපීමක් නැහැ මං හිතන්නේ.

අනේ ඒ හම්බෙන් හමුණු ලොකු තාරක ඇස් ආයෙත් එක දවසක් දකින්න පුළුවන් නම් එයා හොඳින්ද කියලා දැනගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. 2006 ඉඳන් මම අපි වෙන් වුණා. ඒ තැන හමු වුණු තැන ඔයාව හොයන තාමත් පල්ලෙ බැද්දෙන් ගෑනි සමහර දේවල් හොයන එකම තමයි ආදරේ. ඔව් ඒ කතාව ඇතුලේ තියෙන්නේ කවදාවත් මිය යන්නේ නැති මහා බර ආදර හැඟීමක්. සුබවන් දරම් රාත්‍රියක් තරංගා. අදටත් දිලිසුණු ඇස් ඔව් ඇස් දිලිසුණු හැටි මතකයි. මම ඇස් වලට අබ්බැහි වුණා. මතකෙටත් එනකොට හිත රිදුම් දෙනවා. දිගු ඇස් පෙති බෝල හැඩිති නීල ඇස් හරි ලස්සනයි තරංග. ඒත් දැන් මට ඇස් බලන්න හිතෙන්නේ නැහැ. මට ඒ තරම්ම දිලිසෙන ඇස් එපා වුණා. අතටත් හිතා ගන්න බෑ එහෙම උනේ කියලා. ඒ නිසා දැන් මන් දිලිසෙන ඇස් දිහා බලන්න ඕස නැහැ. ඒ නිසා කාගේ හරි ඇස් දිලිසෙනවද කියලාවත් මන් දන්නේ නැහැ. මාදිපලින් තරංග හර්ෂණී.

ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.

ආදර තරංග මම ජීවිතේ වඩාත්ම සතුටින් හිටියේ S2 මල් ළඟ ඉන්නකොට එක බල්මකින් මට නොරිද්දපු මගේ නිහඬ ආදරවන්තයා එත්ත මමගේ තාත්තා ඒ S2 සදහටම් පීවිලාගියත් මට කවදාවත් අමතක කරන්න බැරි එකයි නිවන් සැප ප්‍රාර්ථනා කරන්න නෑ මං තව එක සැරයක් මගේ ආදර තාත්තා වෙන්න මං බලන් ඉන්නවා මගේ තාත්තගේ චූටි මැණිකේ මං නොරින් මදු මගේ දුවනි හිත තියෙනම දූලා තව ඉන්නවා මේ ලෝකේ මං තනි වෙලා නැහැ කියලා හිතන ඔබව කියවත්ටි ආදරණීය තරංග AS කතා කළා මේ AS වශී වුණා මම ආසම AS බලන්න වසර ගාන ගිහින් AS මගේ AS මානෙට ඇවිත් දන්නවද මගේ පුංචි පුතුගේ වෙලා AS දෙක එහෙම කිව්වේ නැදි හිරිපද වැටුණු නිශායාමේ කනමැදිරියලි අතරින් ඔබේ සුවඳ විඳගන්නට ආවා මතකයි අතීතයේ දවසක ඒක මහපුතුම මතකයක් දවසක් රෑ කුමාරි මලක් අරගෙන ලොකු ප්‍රාර්ථනාවක් කළා වට මතකද ඒත් ඒක හුලෙන්ගි ගියා ඈතට ඈතට පාවෙල එදා මගේ හිතට ලොකුම ලොකු බයක් දැනුණා අද ඔයා කොහෙද ඈත පිටිසරක ඒත් රෑ කුමාරි සුවඳක් දැනෙනකොටම මට මිහිරියාව ආයෙත් මතක් වෙනවා හදවත කියන්නේ මහා පුදුමාකාර දෙයක් පුදුම හිතුවක්කාරයෙක් යනවා යනවා සීමාවක් ඇත්තෙම නැහැ මම අතදගෙන යනවා ඒ සුන්දර හිරිපොද දවස්වලට ඒක ලකුම ලකු මිහිරියාවක් කවුසත් තමයි මං ඒකට කැමති කමක් නැහැ ඇදගෙන යන්න මාවේ වසන්තයේ දවස්වලට නිර්නාමිකයා

ආදරණීය තරංගා ස්තුතියි මගේ කටහඬ ගැන කිව හැම දේවල් වලට හරි මේ ඔයාගේ කතාව විතර ටික ඔයා දන්නවද ඔයා ගැන මට කිව්වේ කවුද කියලා තරංගා මට ඔයා ගැන කිව්වේ එයා එයා දවසේ මහන්නේ net fm දැනුත් අහන් ඉන්නේ net කියලා මං හිතනවා අවුරුදු 23කට කලින් මට සමුදීලා එයා ගියා මගේ පණ මට මාව මහිමි වුණා දන්නාද තරංග එයා සායමත් මාව හොයාගෙන ආවා කියලා දන්නවද මං ආදරේ ඔයා තහවුරු කළා ඔයා මට ආදරේ මං ඔයාගේ සුදු නෝ

මේ තරු අතර දැන් ඉන්න ඔබයි මමයි විතරයි. මේ වලාකුලකුඩ පාවෙන්නේ ඔබේ මගේ ආත්මය විතරයි. කොච්චර ඉවසගෙන බලාගෙන හිටියද මේ තරු චාරිකාව යන්න මාත් එක්ක ඔබ. මේ තරු අතර දැන් ඉන්න ඔබයි මමයි විතරයි.

සුබමන් දරම් රාත්‍රියක් තරංගා නිසඳස් වලට පණ දෙන හැටි භාවනාවක් වගේ ඒවට ගැලපෙන සින්දු මේ වයසටත් මං හරිම ආසාවෙන් අහන් ඉන්නවා කියලා මෙලනි දිසානායක කියනවා ස්තුතියි සුන්දර හිතවතිය ස්තුතියි ගොඩක් ආදරේ ආදරණීය තරංගා ලස්සන ඇස් දෙකක් මටත් තිබුණා මුළු හිතින් ආදරය කරපු නමුත් වචනකින්වත් නොපැවසිය හැකි ලොකු ආදරයක් හිතේ හිර කරගත්තු හැමදාම ඇස් දෙක දිහා දුරින්නම් බලන් සැනසුණු නමුත් කවදාවත් හිමි කරගත නොහැකි ඇස් දෙකකට පෙම් කරා මං ඕ මං හිතනවා ඔහු අදටත් දන්නේ නැතු ඇති මේ හිත මේ තරඟ ඔහුට පෙම් කෙරූ බව ඕ කොහොම දැනගන්නද ඕ අද මං ළඟ නැති විට ඒ ලස්සන නිල් පාට ඇස් දෙක මතකයක් විදිහට මේ හදවතේ නතර වෙද්දි දුරේ ඉඳගෙනවත් පෙම් කරන්නේ කොහොමද යලිත් නොදකින ඒ ලස්සන ඇස් දෙකට ඕ අවසානයේදී මං හිතුව තරංග තවත් ලස්සන ඇස් දෙකක් යට ඒ ලස්සන ඇස් දෙක සොදරින් නතර වෙලා ඇති කියලා මං හිත හදාගත්ත නිහඬ ආදරවන්තගේ සටහන සුබමන් දරම් රාත්‍රියක් අය වෙන්න පිරිමියෙකු සමග දැකීමට වඩා මරණය කැපයි කී පිරිමි සේරම මැරුණද නොමැරුණේ යලිදාක ඇය ඒ වියයි සිතාද මහා ගැඹුරු කතාවක් කවුරුත් මැරෙන්න ඕන්නෑ මැරුණොත් ඒ ආදරේ නෙවේ

මගේ ජීවිතේ නම් ලස්සනම තිබුණේ මගේ අම්මට. මම ලෝකේ දිනනකොට අම්මගේ කොච්චර hina වුණාද? ඒත් මීට අවුරුදු 9කට කලින් අම්මා මාව දාලා ගියා. බලංගොඩ ශ්‍රියානි ඉන්න කල්ලේ ආතරේ වින්ද නේද? සනසෙන්න මටත් මගේ අම්මව මතක් වෙනවා ඉතින්.

0: මන්දාරම්රය අටයි විනාඩි පණහයි.
1: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැතෆම් DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
2: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387
3: මාස්ටර් ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කල්නිය මාස්ටර් ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713130636
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: සසර මග නැවතුමට උතුම් සත්‍තරමය තැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
7: ශාක්‍යාවලෝකනය.
8: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස. නත්ති ශෝකෝ. ශෝකයක් නැත. කුතෝ භය. භයක් කොයින්ද? එන එදාට ශෝකයත් අවසන්. භයත් අවසන්.
6: පූජනීය මාපලකම සොසිල වංශහිමියන්ගේ වැඩම වීමෙන්
7: සෑම සෙනසුරාදාවකම උදේ අටට
6: ශාක්‍යාවලෝකනය.
7: මොනි පනතන සසර නිවීමට
0: පුර පසලස්සක පෝය කවදද එන්නේ? කවදද කියලා බලා ඉන්න ඇඟිලි ගැන ගැන. මොකද කිව්වොත් ඔයාලා ගෙදර පන්සල් යන අපේ ගෙහ දිහාවත් ඔයාට බලන්න කැප නොවි. මොකද මහපොළවට වැට ඉන්නට මහවු නයි පුළුංගු වගේ. අපේ ආදරේ ගුලි කරලා ලියුමක් ලියලා අබෑටයක් මදේ අයින් කරලා ඒක ඇතුළට ලියුම දාලා ගල් වැටේ රඳවපු අරනන්තයි. ආදරේ බෙදාගත්තේ ඔන්නෝමයි. ඉඩ කඩන් නඩු හබ තවම අපි දෙන්න නා කියන ගෙවල් දෙකක. මේකද ආදරේ? ඔයාට මමත් ඕනෙලු, දෙමව්පියනුත් ඕනෙලු. කවදාහරි එනකන් මං ඉන්නවා මගේ මලගමට. ආරේ සුනිල් ප්‍රේමතිලක කහවත්තෙන්.

හරංගමේ ළඟදි දවසක මට හම්බෙන් මුණ ගැහුණ අය. ඉස්සර මන් දිහා ආදරෙන් බලපු ඇස් හරිම විඩාබරයි. කියාගන්න බැරි මොකද්දෝ හැඟීමක්. ඇත්තට මේ ඇස්වල ආදරේ තිබ්බේ නෑ කියලා දැක්කනම් අද මන් සතුටින්. ඒ ඇස්වල ආදරේ තියෙනවා මන් දැක්කා. නොඇරින් මදෝ.

के किया माते तिबुने ये कहीं तभी चरमाए सुबह संध्या वक्त रंगा एक अभिकार्य सारी माधुरनीय ये आटे कालिंग का ताकरने ऐस देखा यहाँ के आदरे तो मांग हरी लाओ पाए मांग ये कने तामत मगे सकुरा माले तो आदरे रत्नपुरे निरेशा मंदारम रेट आदरे वचन गोलून ऐस कतावका ඔයත් මමත් හැමදාම පැටලෙනකොට මං හිතන්නේ ඒ ඇස් කතාව අපි දෙන්නටම තේරුණා. ඉතින් කවදද ඔය හීනියස් කියන ඒ කතාව වචන වෙන්නේ? දන්නවද මම බලන් ඉන්නවා ඔය ඇස් කතාව වචන වලින් මහන්න. කීනෝ ඉස්සර දවසක ලස්සන දිලිසෙන ඇස් දෙකක් ලුහු බැන්දා හිතවතියේ. අදේ දිලිසුනස් පුංචි වෙලා ළඟපාතින්දන්න ඒ ඇසුළු දිස්නේ බලන් ඉන්න මට අයිති නෑ මං හිතන්නේ ඒ ඇස්වල දිස්නේ මගේ පැත්තෙන් වෙන පැත්තකට හැරවිලා. අද අපි කතා කළේ ඇස්වල දිස්නේ ගැන. ඇස්වල දිස්නේ ඇකිලුනාට නැති වෙන්න ආත්මය ඇසුළ ආත්මය ඇතුළෙ පැටලුණු ඇස්සස්සේ කොහේ හරි තැනක දිලිසෙන ආදරයක් තියෙනවා. හැබැයි ඉතින් හොයාගන්න වෙන්නේ ඒ ඇස් දිහා බලන් ඉඳලම තමයි. මං තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේවි පොඩ්ඩක් නැවතින්න. ඔයා අන්තිමට පොතක් කියවුවේ කවද්ද?
3: හා වෙලාවක් නැ පොත් කියවන්න.
2: කියවන්න ලස්සන පොත් දාන්නේ නෑ.
3: ඒකද ප්‍රශ්නේ? එහෙනම් ඒක මට බාර දෙන්නකෝ. ඔයාට මට කිව්ව කලබල පැංචට.
4: මේ සාහිත්‍ය මාසේ අපි පිටු අතර සැඟවුණු කතා හොයමු. ඉස්සර ආසාවෙන් කියවපු පොත් ගැන කතා කරමු.
2: කලබල පැංච.
4: අඹයාලුව හමුවෙලා මඩොල් දූවට ගිහින් ගම්පෙරලිය දැකලා හිංසරේ අහගෙන මගුල් කෑම රස විඳලා පොතක පිටු අතරින් ජීවිතය විඳිමු.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: නැතෙම් ඩිජනයිට් පටන් ගන්න වෙලාව හරියටම රෑ 9යි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ජයග්‍රහණය එකම අරමුණක් කරගනිමින් දිස්ත්‍රික්ක දෙකක් අතර අතිශය තරඟකාරී සංග්‍රාමයක පළමු අදියරේ අවසන් සිකුරාදාව නැත FM DJ Night Face to Face Attack Show ත්‍රිකුණාමලය සහ වවුනියා දිස්ත්‍රික්ක අතර ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් බවට පත් කරන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද? කවුද? අද රෑ 9ට Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
2: Brought to you by
3: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
1: Net FM DJ Night Face to Face Attack Show.
4: රයිට් වෙලාවර 9යි විනාඩි 3යි නැත FM DJ Night Face to Face Attack Show අපි සිකුරාදාවේ වැඩ පටන් ගන්න හදන්නේ අද අතිශය තීරණාත්මක සිකුරාදාවක් මොකද පහුගිය සති කිහිපය පුරාවටම මම හිතන්නේ මාස දෙකකට තුනකට එහා පැත්ත කාල සීමාවක ඉඳලා අපි නැත FM DJ Night Face to Face Attack Show ලංකාවේ දිස්ත්‍රික්ක අතර දක්ෂයින් මුහුණට මුහුණ ගැටෙන තරඟය ආරම්භ කරා ඒ විදිහට තරඟ කරලා අවසානයේ අපි ඇවිල්ලා ඉන්නවා අද දවසේ දින FM DJ Night Face to Face Attack Show පළවෙනි තරඟ වටේ අවසන් දවසට ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි අද දවසේදී රියල් වැඩ දෙන්නේ වැඩේට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසාම අද දවසේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ ඩිලා අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා වැඩේට. ඒ වගේම තමයි වවුනියාව දිස්ත්‍රික්කයේ පැත්තට ගියාම චමි ජේ මම හිතන්නේ සෑහෙන ඉල්ලුමක් තිබා චමි ජේව ගෙන්නන්න කියලා වැඩේට. ඒ නිසාම ඔබ ඉල්ලුමට සරිලන සැපයුම අපි අද දවසේදී දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙතනින් එහාට ඔබ කැමතිම දිස්ත්‍රික්කයේ අපේ සජීවී විකාශය නැත FM official Facebook පිටුවෙන් බලන ගමන් ඔයාට හැකියාව තියෙනවා වැඩිම කමෙන්ට් සංඛ්‍යාවකින් ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න. ත්‍රිකුණාමලය නම් ඔයාට පුළුවන් ත්‍රිකුණාමලය DJ පසී DJ ඩිලා කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අද දවසේදී අපේ වවුනියා දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඉන්නවා අපේ චමි ජේ වවුනියා DJ චමි ජේ කියලා කමෙන්ට් කරන්නත් පුළුවන්. එක්කෙනෙක්ට ඇතිතරම් කමෙන්ට් කරන්න පුළුවන්. ඔන්න පටන් ගන්නකොටම කියනවා ඔයාට ඇතිතරම් කමෙන්ට් කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අද අපි අවසාන දවස නිසා සුවිශේෂී අවස්ථාවක් දෙනවා. ඔයා දන්නවා අපිට පුළුවන්කම තියෙනවා ලයිව් එකට රියැක්ට් කරන්න නේද? එතකොට අපි අද දවසේදී වැඩිම රියැක්ෂන් ප්‍රමාණයක් හිමි කරගන්න තරඟකරුවාට දෙවන වටය සඳහා අවස්ථාවක් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මෙහෙමයි වෙන්නේ. ත්‍රිකුණාමලයට කැමති නම් රියැක්ට් කරනකොට thumbs up එකක්, ඒ කියන්නේ like එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති වවුනියා දිස්ත්‍රික්කයට නම් මෙහෙමයි වෙන්නේ. හරිද? ඔන්න හොඳට අහගන්න. වවුනියා දිස්ත්‍රික්කයට නම් ඔයා කැමති රියැක්ට් කරනකොට heart එකක් react කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට නම් ඔයාට පුළුවන් කෑ emoji එකක් තියන්න. හරිද? react එකක් තියන්න. කමෙන්ට් කරන එක නතර කරන්න එපා බබෝ. එයාට ඇතිතරම් කමෙන්ට් කරන්න පුළුවන්. මොකද කමෙන්ට් වලින් තමයි අපි ප්‍රධාන ජයග්‍රාහකයා අද දවසේදී තෝරගන්නේ. ඊට අමතරව අපි බෝනස් අවස්ථාවක් රියැක්ෂන් වලින් දෙනවා. හරිද? රයිට්. වැඩේ පටන් ගන්න ලෑස්ති. වාසනාවන්ත මිනිත්තු 10 හිමි කරගත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ. ඉතින් ඒ නිසාම මෙතනින් එහාට දිස්ත්‍රික්ක දෙකටම කමෙන්ට් කරලා වාසනාවන්ත ජයග්‍රාහකයාව තෝරන්න ඔයාට බාර දෙන ගමන් අපි පටන් ගන්නවා නැත FM DJ Night Face to Face Attack Show. පළවෙනි වටේ අවසන් දිනය මෙන්න මේ විදිහට. මෙන්න අපි සූදානම් අවස්ථාව ලබා දෙන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ DJ ඩිලාට අපි බලමු ඩිලා කොහොමද වැඩේ දෙන්නේ කියලා. මෙතනින් එහාට මේ අයගේ ජයග්‍රහණය තීරණය කරන්න හැකියාව තියෙන්නේ ඔයාට විතරමයි.

NetFM DJ 9 Face to Face Attack Show. රයිට් අන්න එහෙමයි වැඩේ පටන් ගන්න ඕනේ. ගැම්ම කියලා නිම කරන්න බෑ. ත්‍රිකුණාමලයෙන් මං හිතන්නේ හිතාගන්න බැරි තරම් සුපිරිම බැටල් එකක් ආරම්භ කරා. ඉතින් එතකොට මේ වෙද්දිම කමෙන්ට් සෙක්ෂන් එක මං හිතන්නේ 1500 සීමාව පහු කරලා තියෙනවා. දැන් රජෝ දෙන්නට මගෙත් එක්ක වැඩේ ලේසි වෙන්නේ නැහැ. හරිද? දන්නවනේ මම මෙතනට ආවට පස්සේ දිස්ත්‍රික්ක හොල්ලලා අඹරලා ගන්න කියලා නේද? රයිට්. එතකොට මෙන්න මෙහෙමයි. අපි දැන් මෙතනින් එහාට වවුනියාවට දෙන්න හදන්නේ වැඩේ. විනාඩි 10ක් බාර දෙනවා වැඩේ පටන් අරගත්ත ගමන්ම. මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. හරිද? දැන් වවුනියාව පැත්තෙන් විනාඩි 10 ඉවර වෙද්දි මේ කමෙන්ට් සෙක්ෂන් එක. හරිද? හරියට මේ කියන්නේ රෑ 9:30 වෙද්දි. දස දහසේ සීමාව මට පහු කරලා පෙන්වන්න ඕනේ ත්‍රිකුණාමලය සහ වවුනියාව එකතු වෙලා. ඔට්ටුයි. මගේ ඔට්ටුව මං කියනවා බැරි වෙයි කියලා. ඔයා පුළුවන් නම් මාව පරාද කරලා පෙන්වන්න. බලාගෙන ඉන්න දිස්ත්‍රික්ක දෙකටම කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ වෙද්දි ලයිව් එක ෂෙයා වෙලා තියෙනවා 34ක්. හරිද? මේක 50 සීමාව පහු කරන්න ඕන. හරිද? ඊට අමතරව මේ වෙද්දී සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා. පළවෙනි මිනිත්තු 10 ඉවර වෙද්දී 120කට ආසන්න ප්‍රමාණයක්. හරිද? මේ වෙද්දී සජීවීව බලාගෙන ඉන්නවා. මේක වැඩි වෙනවා කියනත් අපි දන්නවා. හරිද? රයිට්. එහෙනම් අපි බාර දෙන්න හදන්නේ වවුනියාව පැත්තට. කොල්ල වැඩි ලෑස්ති වෙලා ඉන්නවා චමී ජේ. මං හිතන්නේ Facebook එකේ සෑහෙන ඉල්ලුමක් තිබ්බා චමී ජේට. ඉතින් ඒ නිසා මෙතනින් එහාට අපි බලමු චමී ජේට වවුනියාවේ කොල්ල කෙල්ල සෙට් එක මොන වගේ ආදරයක්ද දෙන්නේ කියලා. හරිද? දිස්ත්‍රික්ක දෙකටම විවෘතයි. ඔන්න පුළුවන් නම් 9 මාර වෙද්දි 10000 සීමාව පහු කරලා පෙන්නන්න. මෙතනින් එහාට මම බාර දෙනවා වවුනියාවට 3 2 1. මෙන්න DJ චමී ජේ.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: Right. වැඩේ මෙන්න මෙහෙමයි. මේ වෙදි කමෙන්ට් සෙක්ෂන් එක නම් 4000 සීමාවේ තියෙන්නේ. මං ඉතින් කිව්වනේ පුළුවන් නම් ත්‍රින්කෝ වවුනියා එකතු වෙලා DJ අසාව පුළුවන් නම් පරාද කරලා පෙන්වන්න කියලා. හරිද? Right. මෙන්න අපි මෙහෙමයි. හරිද? ඇත්තම කතාව දෙන්නට මම මේ කියන්නේ. හරිද? තාම මේ නිකන් ඔය දෙන්නව නිකන් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා විතරයි. මෙතනින් එහාට තමයි වැඩේ පටන් ගන්නෙ. විනාඩි 20ක අති දැවැන්ත අභියෝගයක් දෙනවා. ඒ අස්සේ නටනාංගිලා දෙන්නත් ලස්සනයි කියලා කමෙන්ට් එනවා. හරිද? Right. Okay. විනාඩි 20ක දැවැන්ත අභියෝගයට තමයි අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ. මෙතනින් එහාට රජු මම මේ බලාගෙන ඉන්න ඔයාට මතක් කරන්නේ පොඩ්ඩක් මේ මගේ පැත්තට පොඩ්ඩක් හරවන්නේ කැමරාව. හරිද? Right. බලාගෙන ඉන්න ඔයාට මම මේ මතක් කරන්නේ මෙතනින් එහාට ඔයා එක තප්පරයක්වත් මිස් කරන්න එපා. මොකද ඔයාගේ කමෙන්ට් කරන ස්පීඩ් එක අනුව තමයි අද දවසේදී ඔයා බලාපොරොත්තු වෙන කෙනාව ජයග්‍රහණය කරවන්න හැකියාව තියෙන්නේ. මං කිව්වනේ අපි ගිය සතියේ වාර්තාවක් තිබ්බා අපිට මනාප 77,000ක් හම්බ වුණා පැය තුන ඉවර වෙනකොට. අපි බලමු ත්‍රිකුණාමලයේ සහ වවුනියාව එකතු වෙලා රෑ 11 වෙනකොට ඔයාට අවස්ථාව තියෙන කමෙන්ට් කරන්න රෑ 11 වෙනකම් විතරයි. රෑ 11 වෙනකොට 77,000 සීමාව පහු කරන්න පුළුවන් වේවිද කියලා මේ දිස්ත්‍රික්ක දෙකට අපි බලමු. හරිද? ඊට අමතරව අපි තව බෝනස් අවස්ථාවක් කරගෙන අවිල්ල තිනවා. මෙන්න ඒක දැන් ප්‍රකාශයට පත් කරන්න හදන්නේ. අර ඔයා ලයිව් එක බලාගෙන ඉන්නකොට උඩින් පේනවනේ මේ වෙලාවේ සජීවීව බලාගෙන ඉන්න ප්‍රමාණය. හරිද? අවසන් සිකුරාදාවේ වාසි ගොඩක් දෙනවා. අන්නේ බලාගෙන ඉන්න ප්‍රමාණය එක වෙලාවක 450 සීමාව පහු කරොත් මේ තරඟකරුවන් දෙදෙනාට මන් දෙනවා හිතාගන්න බැරි තෑග්ගක්.

කමෙන්ට් සෙක්ෂන් එක 6300 සීමාව දෙන්නේ මම ඔයාලට ටාගට් එක දුන්නේ විනාඩි 20 ඇතුළත පුළුවන් නම් 15000 පහු කරලා පෙන්වන්න ගැම්ම පෙන්වන්න ත්‍රිකුණාමලේ සහ වවුනියාවේ අපි බලමු අද 11 වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක වාර්තා පිට වාර්තා තියයිද කියලා

0: NetFM DJ Night Face to Face Attack Show.
1: මෙහෙමයි දැන් DJs ලා දෙන්න ප්ලේ කරන එක නතර කරන්න පුළුවන් අපේ නංගිලා දෙන්න නතර කරේ නවත්ත ගන්න අමාරු මොකද හද ඇවිල්ලා මේ වෙද්දි දැන් මට WhatsApp එකෙන් පණිවිඩ එනවා ඊට පස්සේ අපේ DJs ලා බලාගෙන ඉන්නවා මේ තරඟයට ආපු ඊට පස්සේ ලීන DJs ලා බලාගෙන ඉන්නවා අපිට comment section එකේ comments එනවා අද දිස්ත්‍රික්ක දෙකේ සින්දු selection එක නම් මරේ මරු කියලා clap එකක් දෙන්න කට්ටියම clap එකක් දෙන්න අපේ කට්ටිය right නියමයි thank you අන්නේ විදිහට වැඩේ අරගෙන යන්න තියෙන්නේ. හරිද? මේ විදිහට වැඩ පෙන්නනවා නම් මොනා කරන්න බෑදනේ. අද වැඩේ ලේසි වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක දසදහසේ සීමාවට ආසන්න වෙනකොට තරඟ කරුවන් දෙදෙනා අතර එක් අයෙක් අනෙකාට වඩා කමෙන්ට් 4800ක් ඉදිරියෙන් සිටිනවා අපිට ලැබෙන නිල ආරංචි වලට අනුව. හරිද? එතකොට ත්‍රිකුණාමලයේද වවුනියාවද කියන්න මට බෑ. ලෑස්ති වෙලා ඉන්න කමෙන්ට්ස් මං හිතන්නේ එතකොට ලොකු ගැප් එකක් තියෙනවා ಅಲ್ಲන්න දෙපැත්තෙන්ම try කරන්න. අපි බලමු එතකොට අද 11 වෙද්දි මේ ප්‍රතිඵලයේ සියල්ල උඩියට කුරු කරන්න හැකියාව තියෙන්නේ ඔයාට තමයි. ඕකේ. ඒක හරි ආදරෙන් මං කියවනේ ඔයාට තමයි. අපි එකතු වෙලා ඉන්නේ NetFM DJ Night Face to Face Attack Show. පළවෙනි තරඟ වටේ අවසන් සිකුරාදාවත් එක්ක අපි එතකොට ඔබට නිරන්තරයෙන් මතක් කරනවා සැප්තැම්බර් මාසය කියන්නේ අතිශය උණුසුම් වෙන සැප්තැම්බර් මාසයක් DJ Night Face to Face Attack Show වේදිකාව. මොකද දෙවන තරඟ වටේ ආරම්භය සිදු වෙනවා. ඉතින් එතකොට ඒක කවදද වෙන්නේ කොහොමද වෙන්නේ කියන එක අපි ඉදිරියේදී NetFM මහගෙන ඉන්න ඔබට මතක් කරන්නම්. මෙතෙක් තරඟ වටවල ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන් එකතු කරගෙන තමයි අපි දෙවන තරඟ වටේ ආරම්භ කරන්නේ. අතරතුර අපිට සෑහෙන්න අයදුම් පත්‍ර තවමත් ලැබෙනවා. අපිට අවස්ථාවක් දෙන්න කියලා අපි මේ තරඟ වටේ නිමා වුණාට පස්සේ අපි NetFM DJ Night Face to Face Attack Show දෙවනි වටේ වෙනුවෙන් ඒ කියන්නේ තවත් අලුත් තරඟ වටයක් වෙනුවෙන් අවස්ථාව ඉක්මනින්ම ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වැඩේ අතාරින්න එපා. ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක 10000 සීමාවෙ තියෙනකොට දැන් අපි ලෑස්ති වෙන්නේ ඊළඟට වවුනියාවට තවත් මිනිත්තු 20ක අභියෝගයක් ලබා දෙන්න. එතකොට නම් ඉතින් වවුනියාව පැත්තෙන් ත්‍රිකුණාමලේ පැත්තෙන් නිකන් ඉඳලා බෑ. හරිද? දිනන එක මොකද්ද දිනන්න ඕනේ ආයිති ලොවෙත් නැති වෙන්න. හරිද? ඉන්සයිඩින් කමෙන්ට් 20000 සීමාව පහු කරන්න තමයි මේ මිනිත්තු 20 ඔයාට තියෙන්නේ. අපි බලමු හැකියාව ලැබෙයිද කියලා. හරියටම රණවේ විනාඩි 52ක් වෙනකොට මම මේ මතක් කරන්න හදන්නේ දැන් එතකොට අපේ එන්ජල් ඩාන්සින් ටීම් එකේ නංගිලා දෙන්නගෙන් මට අහන්න තියෙන්නේ ජපන් යන්න ආසයිද? ජපන් යන්න ආසයිද? ආසයිනේ නේද? හැබැයි ජපන් යන්න නම් පළවෙනිම දේ තමයි ජපන් එක්සෑම් එක පාස් වෙන්න ඕන නේද? භාෂාව හොඳට පුළුවන් වෙන්න ඕන. එතකොට එතනින් එහාට ජපානේ ගිහිල්ලා රසාව කරනවා නම් ඒ රසාව කරන තැනට අනිවාර්යෙන් භාෂාව කියන එක සෑහෙන්න වැදගත් වෙනවා. හරිද? සිංහලෙන් කතා කරන අය නැන්නේ ජපානේ. හරිද? ඉතින් ඒ නිසා ඔයාට ජපන් භාෂාව හරියටම ඉගෙනගෙන එක්සෑම් ටික හරියටම ගොඩ දාගෙන කොහොමද ජපානේට ගිහිල්ලා රැකියාවක් කරලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න කියලා දැනගන්න ඔයාට තියෙන හොඳම තැන තමයි SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම කියලා කියන්නේ. SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර තමයි ඔන්න තියෙන්නේ. ඉතින් එතකොට ජපානයේ යන බලාපොරොත්තු වෙන ඉන්නාට ජපන් භාෂා හා කුසලතා පුහුණුව සමගින් පූර්ණකාලීන දින 40න් වැඩේ ගොඩදා ගන්න පුළුවන් පාඨමාලාව තමයි SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම කියලා කියන්නේ. රැකියා අවස්ථාවකට වාට මඟ පෙන්වන්න, හරි විදිහට රැකියාවක් සඳහා ජපානයේ යන්නේ කොහොමද, මේ එක්සෑම් ටික ගොඩදා ගන්නේ කොහොමද, භාෂාව ගොඩදා ගන්නේ කොහොමද, මේ සියල්ල දශමෙටම කියලා දෙන ලංකාවේ තියෙන විශ්වාසවන්තම තැන තමයි SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම කියලා කියන්නේ. මම ඒගොල්ලෝගේ නම්බර් එක කියන්නම්. ඔය ගමන් පොඩ්ඩක් නෝට් එකක් දාගන්න, නැත්නම් ෆෝන් එකේම ඩයල් කරගන්න. හෙට උදේම කෝල් එකක් දෙන්න. 0711 834 387 0711 834 387. SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. හරිද? ඔය දෙන්න ජපාන් යනවා නම් මට පොඩ්ඩක් කියලා යන්න. හරිද? නැත්නම් ලබන සතියේ ඊට පස්සේ අපේ ඩාන්සින් ටීම් එකක් ආයි හොයන්න ඕනනේ. හරි. රයිට්. ඕකේ. වැඩේ සැපට යනකොට 9 විනාඩි 55 කදී වවුනියාවට අභියෝගය බාර දෙන්න හදන්නේ. මං කියවනේ කමෙන්ට් 4800 ක පරතරයක් තියෙනවා තරඟ කරුවන් දෙදෙනා අතර. කොයි තරඟ කරුවාද කියලා මම දැම්ම කියන්නේ නැහැ. ඉතින් එන්සා ඔයාගේ තරඟ කරුවාව ජයග්‍රහණය කරවන්න මෙතනින් එහාට වැඩේ බාර දෙන්නේ ඔයාට තමයි. මේ විදිහ ශාස් 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේක 200ක් කරන්න මෙතනින් එහාට ඔයාට මම අභියෝගය බාර දෙන ගමන් අපි යන්න හදන්නේ මෙන්න වවුනියාවට. අපිත් එක්ක ඉන්නවා වවුනියාව නියෝජනය කරමින් ආපු අපේ චමි ජේ. වැඩේ පටන් ගන්න ලෑස්තිද? මොකද කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක ඩබල් ට්‍රිබල් කරලා දෙයිද වවුනියාවේ? අනිවාර්යෙන් නේ ඔන්න කොල්ලගේ වචනේ අහක දාන්න බෑ වවුනියාවි කොල්ලෝ කෙල්ල සෙට් එක. එතකොට ඉතින් ත්‍රිකුණාමලේ නිකන් ඉඳලා හරියන්නේ නෑ. ඒකට හරියන්නේ ත්‍රිකුණාමලෙන් දෙන්නත් ඕනේ. රයිට් එනවා මෙන්න වැඩේ පටන් ගන්න බා. විනාඩි 20ක් මෙතනින් එහාට වාර දෙනවා වැඩ පෙන්නන්න. 3 2 1 මෙන්න DJ Chami J.
0: district DJ Tommy J Jaya Grahakyan Vijaya Grahakyan Karavana Net FM DJ Night Devana Taranga Vataya Langadima

0: Africa, DJ Tommy J.
1: කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දි 18000 සීමාවේ තියෙන්නේ. අපි බලමු 20000 කරන්න කොච්චර වෙලාවක් යයිද කියලා. ගැප් එක එන්න අඩු වෙනවා.

අතිශය තරගකාරි දවසක් මේ වෙදි කමෙන්ට් සෙක්ෂන් එක 26 සීමාව පහු කරලා තියෙනවා. ෂයාස් 129යි. අපි බලමු ෂයාස් 200 කරන්න කොච්චර වෙලා යයිද? කමෙන්ට් සෙක්ෂන් එක 22000 කරන්න කොච්චර වෙලාවක් යයිද කියලා.

0: फेस टू फेस अटैक शो नेट एफएम डीजे 9 फेस टू फेस अटैक शो
1: మెవ్వని మళ్ళీ తరంగ వినాడి విస్సే సెషన్కి వరవేద్ది కమెంట్ సెక్షన్కి మనాప సంఖ్య విసి దెదహస్ ఎకసీయ సీమా పహుకరల తీయన వా తరంగ కరువన్ దెదిన అతర మేవేద్ది తీయన మనాప పార్తరే ఎన్న ఎన్న అడువెనవ ఒయాగే పెత్తెం వెడే అతారీ నిపార్ అత్తరని ఒయాట తమై మే ప్రతిఫలయ సియల్ల వినస్కరన్న రా 11 వెనకం అవస్థావ తీయన్ని తీయన్సా కమెంట్ కర్న స్పీడ్ ఎక కమెంట్స్ ప్రమాణి అనువ తమై అది దవసే ది వాసనావంత జయగ్రాహక తీరెన్ని తీయన్సా යමුතේ මම කියනකන් ඉන්න එපා. ආ ඔය වේගෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඔයාගේ ජයග්‍රාහකයව තෝරගන්න හැකියාව තියෙන ඔයාටම තමයි. හරි එතකොට මම දැන් ඊළඟට යන්න හදන්නේ ත්‍රිකුණාමලයේ පැත්තට අපේ DJ ඩිලා ඉන්නවා වැඩේට සෙට් වෙලා. මම හිතන්නේ සැහෙන්න කට්ටිය මේ වෙලාවේ ත්‍රිකුණාමලෙන් බලාගෙන ඉන්නවා. සහ ත්‍රිකුණාමලයේ සැහෙන්න කට්ටියක් අද කොළඹත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසාම වැඩේ ලේසි වෙන්නේ නැහැ. වවුනියාවෙන් වැඩේ අතට අරගෙන මේ විදිහට අරයද්දි මෙතනින් එහාට වවුනියාවට අභියෝග කරන්න විනාඩි 20ක අභියෝගය බාර දෙන්න හදන්නේ ත්‍රිකුණාමලයට. රයිට් ඊට පස්සේ අපේ ජනිදුව මතක් කරන්න ඕනේ. මොකද නිවැරදි ප්‍රතිඵලය හරිම විදිහට අපිට හැමදාමත් ලබා දෙන්නේ අපේ ජනිදු. ඇහැරිලා නේද ඉන්නේ? හරිද? සිකුරාදට නිදාගන්න තහනම් දෙයියෝ. හරි. අපේ ජනිදුව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ නිවැරදි ප්‍රතිඵලයක් අපිට ලබා දෙන්න. මේ වෙද්දී සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. බොහොම ස්තුතියි. හරි. එහෙනම් මේ වෙද්දී අපේ කමෙන්ට් සෙක්ෂන් එක 22100 සීමාව, ඒ වගේම මේ වෙද්දි සජීවී විකාශය 200ක් ෂෙයා කරලා තියෙනවා. 158කට අධික ප්‍රමාණයක්, අපි 160ක් කියලා ගමුක ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා මේ වෙලාවේ සජීවී විකාශය. මේක 200 සීමාව ත්‍රිකුණාමලෙන් පහු කරලා පෙන්වන්න ඕන. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක ඩබල් කරන වගකීම තියෙන්නේ මෙතනින් එහාට ඔයාටම තමයි. ඉතින් ඒ නිසා අපි බලමු මෙන්න මෙතනින් එහාට අපි බාර දෙනවා ත්‍රිකුණාමලයට විනාඩි 20ක්. මේ ප්‍රතිපල උඩු යටි කුරු කරන විනාඩි 20ක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැඩි කතා නැතුව මෙන්න මං යනවා ත්‍රිකුණාමලයට. DJ දිලාට වැඩේ බාර දෙනවා 3 2 1 DJ දිලා.

මෙන්න වැඩේ හුඩි අටිකුරු වෙන වෙලාව කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දි 36 සීමාව පහු කරලා තියෙනකොට කමෙන්ට් අතර පරතරය තරඟකරුවන් දෙදෙනාගේ 1500 සීමාව දක්වා අඩු වෙලා තියෙනවා. දැන් තමයි රජෝ වැඩේ පටන් ගන්න වැඩේ අතාරින්න එපා. රෑ 11 වෙනකන් හරියටම තව පැය භාගයක් වාට වෙලාව තියෙනවා. ඔයා කමෙන්ට් දෙනවා හොඳයි නම් අපි තව පොඩ්ඩක් වැඩිපුර වෙලා දෙනවා. හරිද?

NATFM DJ 9 Face to Face Attack Show. Right, Velava Hariatama, Rad Dhai Vinadi, this attack Venakota, Podakin Visarekian Kali Menamegologan, Matakaranamona, Mabela, DJ Kahanega Mang, Podda Dance at Danega Mam, Party Moodiki in Noya, Kalpana Kernuanang, Japan it a Gilari Macheka Gagan Nona Kila, Palavinima de Tamai Rajo, Japan Rotary and Kaling a Basha Viganagan, a single Linkatagar and Beninid, Japan it and Anivarim Basha Anivare, it was a Denti and our Niti Regulasi Teka, exam. හරියට කොට දාගන්න එකත් සැහෙන්න වමනාවක් වෙනවා. එතකොට ඔයා මොකද්ද කරන්න ඕන? රට යන්න, ජපාන යන්න හිතාගෙන ඉන්නවා නම් හරි විදිහට ජපන් භාෂා කුසලතාවය පුහුණුවත් සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාවත් එක්ක එක්හසු වෙනවට අවස්ථාව තියෙනවා. SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර ජපන් යන්න ඉන්න නංගිලමල්ලා අයියලා අක්කලාට ඔන්න chance එක තියෙනවා. SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගමට කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔයාට ජපන් භාෂාව හරි විදිහට ඉගෙනගෙන ඒ කුසල තාවයන් වර්ධනය කරගෙන රැකියා සඳහා හරි විදිහට මඟ පෙන්වන ලංකාවේ විශ්වාසවන්තම තැනක් තමයි SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම කියලා කියන්නේ. මේ වෙලාවේ කලමනාකාරීත්වයේ ප්‍රධාන ඔක්කොම කට්ටියව බොහොම ආදරෙන් මතක් කරනවා NFM DJ Night එකට අද දවසේදී අනුග්‍රහක දායකත්වයේ ලබා දෙන්නේ මෙන්න මේගොල්ලෝ. SS ලංකා ජපනීස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන්ම කතා කරන්න 0711යි 834 387 0711 834 387. රයිට් ඕකේ. ඒ ගැන මතක් කරලා ඊට පස්සේ මෙන්න මම මතක් කරන්න හදන්නේ මේ වෙද්දි දැන් කොහොමද ප්‍රතිඵල තත්වය කියලා. හරිද? රයිට්. අපි විනාඩි 20ක අභියෝගයේ වවුනියාවට බාර දෙනකොට මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක මම මෙහෙම කියන්න. හරිද? 34800 සීමාවේ තියෙන්නේ ලයිව් එක ෂෙයා කරලා තියෙනවා 308ක්. මේ විනාඩි 20 තමයි රජෝ වැඩේ තියෙන්නේ. හරිද? මං කිව්වනේ මං හිතන්නේ මනාපතර පතරය දහසකට ආසන්න ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක වෙනස් කරන්න මේ විනාඩි 20 වාට හැකියාව තියෙනවා. වවුනියාව කියන්නේ ලේසි පැත්තක් නෙමෙයි. ඊට නොදෙවෙනි ත්‍රිකුණාමලය. අපි ලෑස්ති වෙන්නේ මෙතනින් එහාට චමි ජේට විනාඩි 20ක අභියෝගය බාර දෙන්න. චමි ලෑස්ති නේද? රයිට්. මට වවුනියාවයි ත්‍රිකුණාමලයේ එකතු වෙලා 308ක් ශාස්ත්‍රීයක 500 කරන්න ඕන. කමෙන්ට් සෙක්ෂන් එක පුළුවන් නම් මේ විනාඩි 20 ඇතුලේ ඩබල් කරලා පෙන්නන්න. ගැප් එක මනාප දහසකට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් එන්සා වැඩේ අතාරින්න එපා. රෑ 11 වෙනකම් මෙතනින් එහාට වාට වෙලාව තියෙනවා. රයිට්. අපි වැඩේ පටන් ගමුද? චමිජේ ලෑස්ති නේද? නටවල ගන්න ඕනේ. හරිද? ත්‍රිකුණාමලේ වවුනියාවයි හෙල්ලිලා යන්න නටවල ගන්න ඕනේ. රයිට්. ඕකේනේ. රයිට්. එනම් මෙන්න කොල්ලගේ හිනාව ලස්සනයි කියලා ගොඩක් අක්කලා කියලා තියෙනවා. හරිද? රයිට්. එනම් මෙන්න වැඩේ බාර දෙනවා චමි ජේට. රැවුල චුට්ටයි උනාට කොල්ලගේ වැඩ ගොඩයි. 3 2 1 මෙන්න චමි ජේ.

අපිට මේ දැන් ලැබුණු නිල ප්‍රතිඵලය අනුව මනාප සංඛ්‍යාව මේ වෙද්දී 500ක පරතරයක් තමයි තියෙන්නේ. අන්න ඒ නිසාම අපි තීරණය කරනවා රෑ 11යි විනාඩි 30ක් වෙනකන් ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකේ මනාප පළ කරන්න අවස්ථාව ලබා දෙන්න. හරිද? කමෙන්ට් මනාප 80,000 සීමාව පහු කරොත් මේ තරගකරුවන් දෙදෙනාට හිතා ගන්න බැරි තෑග්ගක් හම්බ වෙනවා. ඒ තෑග්ග ලබා දෙන හැකියාව තියෙන්නේ ඔයාටම තමයි. ඉන්සයිටින් ට්‍රයි කරන්න, වැඩේ අතාරින්න එපා. 11 විනාඩි 30 වෙනකන් ඔයාට මනාප පළ කරන්න අවස්ථාව තියෙනවා.

මෙන්න හරියටම වැඩේ පටන් අරගෙන තියෙනවා. විනාඩියක් ඇතුළත කමෙන්ට්ස් 1000කින් වැඩි වෙනවා. 42 තිබ්බේ, දැන් 43000ක් වෙලා තියෙනවා. අපි බලමු 11:30 වෙද්දි ප්‍රතිඵල කොහොම වෙයිද කියලා.

තවත් විනාඩි 8ක කාල සීමාවක් තියෙනවා. ඔයාලට මනාපය පළ කරන්න ඒ නිසා තව පොඩ්ඩක් ස්පීඩ් කරොත් අපිට මනාප 60,000 සීමාව පහු කරන්න පුළුවන්. වැඩේ අතාරින්න එපා.

0: Net FM DJ Night Face to Face Attack Show.
1: වෙලාව 11යි විනාඩි 32ක් වෙනකොට අද දවසත් ලංකාවේ සිකුරාදා රාත්‍රියේ වැඩිම පිරිසක් නරඹන සජීවී වැඩසටහන බවට Net FM DJ Night Face to Face Attack Show පත් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය. මේ වෙද්දිත් 200කට ආසන්න ප්‍රමාණයක් සජීවීව අපේ සජීවී විකාශය බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට බොහොම ස්තුතියි. හැමදාමත් කියනවා වගේ ආදරේ මැරිලත් පැයක් ඔබ ලබා දෙන ආදරයට. කමෙන්ට් සෙක්ෂන් එක පැත්තට ගියාම අපිට මනාප මේ වෙද්දී 55000 සීමාවේ ඉන්නේ. මේ වෙද්දී තරඟකරුවන් අතර පොඩි ගැප් එකක් තියෙනවා. අපි බලමු ඉස්සරහට මේක කොහොම වෙයිද කියලා. අපි යලිත් මිනිත්තු 15ක කාල සීමාවක් ලබා දෙන්න හදන්නේ වවුනියාව දිස්ත්‍රික්කයට. ඊට පස්සේ අපි සූදානම් තරඟකරුවන් දෙදෙනාට back to back play කරන්න අවස්ථාවක් ලබා දෙනවා. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන ජපන් යන බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට විශ්වාසෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න තියෙන හොඳම තැන ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් ජපන් රටට යනවා නම් ජපන් භාෂාව හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව ජපන් exam ගොඩක් තියෙනවා. ඒ සියල්ල සමත් වෙන්න ඕනේ. ඒකට හොඳ භාෂා පුහුණුවක් තියෙන්න ඕන නේද? ඉතින් ඒ නිසාම පූර්ණ කාලීන දින 40ක පාඨමාලාවත් එක්ක රැකියාව සඳහා මඟ පෙන්වීම සිදු කරන විශ්වාසවන්තම තැන තමයි SS Lanka Japanese Center පුද්ගලික සමාගම මාතර. SS Lanka Japanese Center පුද්ගලික සමාගම මාතර කතා කරන්න 0711 834 387 කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මනාප සටහනට තව මිනිත්තු 15ක් එකතු කරන්න අපි සූදානම් වෙන්නේ. ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. අපි බලමු මේ මිනිත්තු 15 ඇතුලේ වවුනියාවෙන් මොන වගේ ප්‍රතිචාරයක් අපිට ලබා දෙයිද කියලා. අපි ලෑස්ති වෙන්නේ DJ චමි ජේට වැඩේ බාර දෙන්න. ලෑස්ති නේද චමි? රයිට්. ඕකේ. මෙන්න එන වැඩේ බාර දෙනවා 3 2 1.

කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දී 66,000 සීමාව පහු කරලා තියෙන්නේ. මං කියන්නේ තව විනාඩි 3ක් 4ක් යනකොට 77,000 පහු කරන එක මහලුකු දෙයක් නෙවෙයි. වැඩේ අතාරින්න එපා, දිගටම යමු.

0: 9, Face to Face Attack Show.
1: රයිට් මනාප ලබා දෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා. ඉන්සයිඩ් ඉතින් ඔයා කමෙන්ට් කරන එක නවත්තන්න එපා. මං කියන්නේ 77000 සීමාව පහු කරලම් වැඩේ නතර කරා නම් හොඳයිනේ. සජීවී අභියෝගයක් බාර දෙන්න හදන්නේ. හරිද? ත්‍රිකුණාමලේ පැත්තෙන් පටන් අරගෙන අපි මේක පොඩ්ඩක් සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදිහට අරගෙන යනවා. කොල්ල දෙන්නව නිකම්ම ගෙදර යවන්න බෑනේ නේද? රයිට්. දෙන්නට අභියෝගයක් දෙනවා සජීවීව බැක් ටු බැක් session එකක් මෙතනින් එහාට මම ප්‍රතිඵල අරගෙන එනකන් play කරන්න ඕනේ. ලෑස්තිද? රයිට් එනම් වැඩේ පටන් ගමුද? ඔයා කමෙන්ට් කරන එක නතර කරන්න එපා බබා. 77000 සීමාව පහු කරන්න තව බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩේ අල්ලගෙන යන්න අපේ ත්‍රිකුණාමලේ අපේ ඩිලා පොඩ්ඩක් යන්නකෝ. කන්සෝල් එක පැත්තට ගිහිල්ලා වැඩේ ඔයා උතනින් පටන් ගන්නකෝ හිමීට. රයිට්. එතකොට ඊට පස්සේ එතනින් එහාට හැමෝම වැඩේ ගන්න ඕනේ. අපේ වවුනියාව දිස්ත්‍රික්කයේ අපේ චමි. හරිද? වැඩේට ලෑස්තිනේ නේද? කොල්ලන්ට දාඩියත් පොඩ්ඩක් දාලානේ. රයිට්. රිසල්ට් එක එනකොට තව පොඩ්ඩක් දාඩිය දාලා තියෙන්න ඕනේ මං කියන්නේ. හරිද? රයිට්. එහෙනම් වැඩේ අපි ස්ටාර්ට් කරමු. ඔතන ওই පැත්තෙන් සද්දය දෙන්න බලන්න. රයිට්. අපි මේ පැත්තෙන් වැඩේ මේ විදියට සද්දයක් දෙනකොට මම් පොඩි තෑග්ගක් අරගෙන ආවා ත්‍රිකුණාමලෙන්. හරිද? අපේ ඇන්ජල් ඩාන්සින් ටීම් එකේ නිෂු පොඩ්ඩක් මේ පැත්තට වෙන්නකෝ. හරිද? මේ පැත්තට එන්න, මේ පැත්තට එන්න. මෙතනට අපි දැන් වෙන එක්කෙනෙක්ව අරගෙන ඉන්නේ. ත්‍රිකුණාමලෙන් දෙන්න හදන්නේ ලස්සනට නටන්න පුළුවන් ගෑනු ළමයෙක්ව. හරිද? කට්ටියට අග්ගල Facebook live එකට එන්න, ටග්ගල live එකට එන්න. කවුද මෙයා? පින්කි. එන්නකෝ මෙන්න මෙහෙට. ටග්ගල ඉන්න, ටග්ගල ඉන්න. රයිට්. මෙන්න පින්කිට හොඳ සද්දයක් එක්ක අපි දෙමුද මෙන්න ත්‍රිකුණාමලේ DJ ඩිලා.

0: NATFM DJ 9 Face to Face Attack Show.
1: අදපොඩ වැඩේ අපිට වෙනස් කරන්න වුණා. මොකද සාමාන්‍යයෙන් අපි රිසල්ට් එක කියලා තව පොඩි සෙෂන් එකක් දීලා තමයි වැඩේ ඉවර කරන්නේ. හැබැයි ඒ වුණාට අද එක දිගට ලැබෙන ප්‍රතිචාර මං හිතන්නේ මනාප 70,000 සීමාවේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් එතකොට ඒ අතරින් තමයි අපි අද දවසේදී මේ වාසනාවන්ත ජයග්‍රාහකයාව දෙවන තරඟපටය සඳහා සුදුසුකම් ලබන ජයග්‍රාහකයාව තෝරාපත් කරගන්න ලෑස්ති වෙන්නේ වවුනියාව දිස්ත්‍රික්කයේ. අපේ කවුද චමිෂේ ටග්ගල මේ පැත්තෙන්, ටග්ගල මේ පැත්තෙන්. එතකොට ත්‍රිකුණාමලයෙන් අපිට එක තරඟයට ආපු අපේ ඩිලා පොඩ්ඩක් එන්නකෝ මේ පැත්තට. ටග්ගාල එන්නකෝ. ත්‍රිකුණාමලයේ කොහෙද හරියටම ඉන්නේ? කන්තලේ රයිට්. එතකොට ඩීජේ මං හිතන්නේ පොඩි කොල්ලේ පොඩව සමහතර හිටියට ඩීජේ පටන් අරන් කොච්චර කල්ද? අවුරුදු පහක් විතර වෙනවනේ. පොඩ්ඩක් තව ලං වෙනකෝ මයික් එකට. එතකොට දැන් අද දවසේදී ලංකාවේ දැවැන්ත වූ තරඟාවලියක අතිශය විශාල ජනාදරයක් ලැබෙනවා. ඒ කියන්නේ ආදරයක් ලැබෙනවා. වාට මේ ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නේ?
2: ගොඩක් සතුටුයි යාළුවෝ. ඔක්කොටම සැහැන් ආදරේ.
1: රයිට්. එතකොට දැන් ඇවිල්ලා ඉන්න කට්ටිය කවුද? අර හෙන්න සෙට් එකක් එක්කගෙන ආවනේ. කවුද ආවේ?
2: අම්මයි අක්කලයි. අපි සෙට් එක තමයි
1: ඉතින්. රයිට්. ඔක්කොම කට්ටියට නම් thank you කියන්න පුළුවන්.
2: thank you අනිවාර්යෙන්. ජය වෙනවා.
1: ඔව සම්බන්ධ කරගන්නවා නම් දුරකථන අංකය මොකද්ද? ඊට පස්සේ අපේ වවුනියාවේ බුලට් එකේ ඉන්නවා. කියන්නකෝ බලන්න වවුනියාවේ කොහෙද? රයිට්. එතකොට දැන් වවුනියාව වලට යන්න කොච්චර වෙලාවක් යනවද? පැය 6ක් 7ක්. යනවනේ උදේ කීයටදාවේ? 12ට. දවල් 12ට නේ. උදේ 12ක් නෑ යෝදියෝ. හරිද? දවල් 12. රයිට්. එතකොට මෙහෙමයි. දැන් එතකොට ඔයාලට කවුද ඩීජේ වලට එන්න මුලින්ම අවස්ථාව දුන්නේ?
2: අයියා.
1: දැන් සාමාන්‍යයෙන් මෙයාට කෝල් එකක් ගත්තාම ෆෝන් එක ඇන්සර් කරන්නේ කවුද?
2: අයියා.
1: ඒ කියන්නේ අයියාද හැමදේම? රයිට්. ඕකේ. අයියා ලොකු සපෝට් එකක් එහෙඳලා දෙනවා නේ. එතකොට ඔයාව සම්බන්ධ කරගන්නවා නම් අයියාගේ දුරකථන අංකය කියන්නකෝ අපිට.
2: 071 210 25.3.
1: ඊට පස්සේ Facebook එකේ හොයනවා නම් ද බැසිල් සවුන්ඩ්ස් කියලා කියන්නේ වෑනේ. එතකොට අර මේ පේජ් එක නේක ඇවිල්ලා නේද? ඔයාව පර්සනලි හොයනවා නම් දැන් වවුනියාව පැත්තේ ලස්සන නංගිලා එහෙම හොයනවා නම් කොහොමද හොයාගන්න පුළුවන්? චාමි ජේ. ෆොටෝ එකේ කවුද ඉන්නේ? මං ඉන්නේ. මොන වගේද? පියාටු අත්තර දාලා එඩිට් කළා නෑ. මෙන්න මේ මූණ හොඳට මතක තියාගන්න. හරිද? මෙන්න මේ මූණ තමයි Facebook එකේ තියෙන්නේ. හරිද? රයිට්. ඕකේ. එහෙනම් අපි ලෑස්ති වෙන්නේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්න. වැඩි වෙලා ගන්නේ නැතුව අදික්මනටම ප්‍රතිඵල අපිට කියන්න වෙනවා. ඒ අනුව අතිශය තරංගකාරී තරංගයකින් අනතුරු අපේ ඇන්ජල් ඩාන්සින් ටීම් එක චුට්ටක් මෙහෙට එන්න මොනවල් දෙක පෙන්වන්න ඕනනේ අපේ නංගිලා දෙන්නගේ නේද? රයිට්. හැමදාම වගේ අපේ සචී එක්ක අපේ ඇන්ජල් ඩාන්සින් ටීම් එක අයිෂු ඊට පස්සේ අපේ නිෂි දෙන්නම ඉන්නවා. ගොඩාක් ස්තුතියි අපිට දීපු සපෝට් එකට. ඒත් එක්කම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්න හදන්නේ නිල ප්‍රතිඵලය. මං හිතන්නේ මෙතෙක් ලැබුණු මනාප වලින් වැටිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන අද දවසේදී ජයග්‍රහණය හිමිකරගන්න දෙන්නම දක්ෂය. මොකද පටන් ගත්ත වෙලාව ඉඳලා ඉවරනකම් මේ වෙද්දිත් සෑහෙන ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. ඒ අනුව වැටිම මනාප සංඛ්‍යාවක් හිමිකරගන්නේ වවුනියාව දිස්ත්‍රික්කයේ චමි ජේ. හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. හොඳ අත්පොල සන්නාදයක්. බොහොම ආදරණීය සුභපැතුම් එකතු කරනවා දෙන්නම රියල් වැඩෝ. ඉතින් එන්සා අපි දෙවන තරඟ වටේදී හමුවේ මේ බලාපොරොත්තුවෙන් අදට වැඩෙන් සමුගන්න හදන්නේ NATFM මිහල කළමනාකාරීත්වයේ ප්‍රධාන මේ වැඩේ පිටුපස ඉන්න හැමෝටම බොහොම ස්තුතියි. SCLත් එක්කම පැය තුනක් එක දිගට වෙනද වගේම අපිව බලාගෙන හිටපු ඔයාට ආදරෙයි මැරිලත් පැයක්. අපි හම්බ වෙනවා ලබන සතිය අලුත් වැඩකින්. ඊට පස්සේ අපි ඔයාට NATFM මහගෙන ඉන්නකොට දැනුවත් කරන්නම්. තව සති දෙකකින් අපි දෙවන තරඟ වටේ ආරම්භ කරනවා අතිශය තරඟකාරී ජයග්‍රාහකයන්ගේ විජයග්‍රාහකයා තෝරන දෙවන තරඟ වටය අපි ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඉතින් මගෙන් සින්දුවක් දීලා වැඩේ ඉවර කරන්නම් දැනට. හරිද? එහෙනම් ලබන සිකුරාදාවේ හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා එන්න. ජය වේවා. මම DJ අසා. Good night.

Nette Fem. Nette Ferit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

நித் எஃப்எம் ஸ்பிரிட் மண்டபம். අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.